0: Money. උදේ 5 විනාඩි 34යි වෙලා වුණ අදවසේ පළවෙනි තරගකාරී ඉන්නවා දැන් කතා කරන්න ආකර්ෂණී. Good morning ආකර්ෂණී.
1: Good morning.
0: අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමුද? හරි, ලෑස්ති නේද වතනක් කරන්න උදේ පාන්දරින්ම?
2: හරි, අමාය ආකර්ෂණී නේද නම? ලස්සන නමක් තියෙන්නේ. අමාය, ඔයාට අපි රුපියල් 5000ක් පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙනවා. තමයි මේ පළවෙනි මාසේ පළවෙනි තරගකාරිණිය. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා. එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න, ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි, අමාය, ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ජලය සහිත මඩ සහිත පසක සිද්ධ කරන කෘෂිකාර්මික ක්‍රියාවලියක් තමයි මඩගොවිතැන. උන පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ ගැන. මඩගොවිතැනේදී ගොයම් පෑගීම කළ ස්ථානය හැඳින්වුවේ 1. කමත 2. ලියද්ද.
1: කමත.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක් ඔන්න අමාය ඔයා අතට අරගෙන තියෙන්නේ. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවැනි ප්‍රශ්නය හම්බෙන්නේ අමායත් විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. වපුරණ මොහොතේ ඉඳලා දවස් 3ක් 10ක් අතර කාලයක් අලුත් පැලයක් බිහි කරන්න හැකියාව තියෙන බීජ ඉක්මනින් පැලවෙන බීජ වර්ග. අපි අහන්නේ මේ අතරින් වඩාත් ඉක්මනින් පැලවෙන බීජ වර්ගය වන්නේ 1. මිරිස් 2. මුං.
2: අමාය ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන්නේ. හරියටම තවද ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: වයිට් අමාය, ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලීය සබ්ජෙක්ට් එකෙන්. නයිල් ගංගාව උතුරු අප්‍රිකාවේ උතුරුට ගලන ප්‍රධාන ගඟක්. ලෝකෙ දිගම ගඟක් නයිල් ගඟ. මේ ප්‍රශ්නේ නයිල් ගංගාව මුල් කරගෙන ඇරඹුණු ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. 1. මේ ප්‍රකාශය හරි. 2. මේ ප්‍රකාශය වැරදි.
2: නයිල් ගංගාව මුල් කරගෙන ආරඹුණු ශිෂ්ටාචාරය තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය. හරි, ප්‍රශ්න තුනකට උත්තර දීලා තියෙන්නේ. මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මනි ඔයාගේ අතේ තියෙනවා අමාය. අට පුළුවන් මේ රුපියල් 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යනවද?
0: හරි අමාය, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ. බිලියනයක් කියන්නේ මිලියන 1000ක්. එහෙම නැත්නම් කෝටි 100ක්. අපි ප්‍රශ්නේ බිලියනයක් සඳහා බිංදු කීයක් තියෙනවද? 1. 9යි. 2. 8යි.
1: 9යි.
2: අද දවසේ අපේ පළවෙනි තරඟකාරිනිය රුපියල් 5000ම ඔන්න පොකට් මනී දිනා ගන්නවා. ප්‍රශ්න 4යි අපි අහුවේ. හරියටම උත්තර දුන්නා. හොඳ උත්සාහයක් ගත්තා. රුපියල් 5000කුත් අතට ගත්තා.
0: අමාය, දැන් ඉස්කෝලෙන් පරක් වෙලා තියෙන්නේ. හරි, කමක් නැහැ. එන පරිස්සමෙන් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕන. ජය වේවා.
1: Thank you.
2: අමායේ විදිහට පොකට් මනී දිනාගත්ත අපි ආයෙමත් සැරයක් නම්බර් එක මතක් කරන්න ඕනි. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. අපිට එවන්න නමගම විස්තර ටික. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනී දෙන්නා.

0: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වන කවුරු කැමති වෙන්නේ නැත්තේ කනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. 98.2 98.3

0: Triata Pocket Money. දෙපහයි විනාඩි 50යි වෙලාව. අද දවසේ තිබෙන තරගකාරිනිය ඉන්නවා ඉෂිනි උමන්දා. Good morning ඉෂිනි.
1: Good morning.
0: ඉෂිනි, ලෑස්ති නේද තරග කරන්න?
2: හරි, අපේ පළවෙනි තරගකාරිනිය රුපියල් 5000ම වින් කරා වගේ ඉෂිනිටත් පුළුවන් රුපියල් 5000ම වින් කරන්න. අපි දෙන්නේ ප්‍රශ්න හතරයි ඉෂිනි. ඒ වගේම අපි ඔයාට දෙනවා තප්පර 5ක්, උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරියටම උත්තර දුන්නොත් රුපියල් 5000 ඔයාගේ අතේ. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉෂිනි, උන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. ලංකාව කියන්නේ ඉෂිනි වාරි කර්මාන්තය අතින් අතීතයේ ඉඳලම හොඳ දියුණුවක් තියෙන දැවැන්ත රටක්. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ ඉදි කර ඇති ප්‍රථම වැව මොකක්ද? 1. තිසා වැව, 2. බසවක් කුලම වැව.
1: බසවක් කුලම වැව.
2: රුපියල් 250ක් දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නට උත්තර දීලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි ඉෂිනි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල භාෂාව කියන්නේ හරිම රසවත් භාෂාවක්නේ. භාෂාව තවත් රසවත් කරන්න ඉඟිබෙකී, ප්‍රස්තා පිරුළු වගේ දේවල් අපි පාවිච්චි කරනවා. අපේ ප්‍රශ්නේ එක කරදරයකින් තවත් කරදරයකට පත්වීම. මේ අදහසට ගැළපෙන ප්‍රස්තාව පිරුළ මොකද්ද? 1. ගහෙන් මැටුණු මිනිහට ගොනා යන්නා වගේ, 2. අඹර සිල් ගත්තා වගේ.
1: ගහෙන් මැටුණු මිනිහට ගොනා යන්නා වගේ.
2: ඔයාගේ උත්තරේ හරි. රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා දෙවැනි ප්‍රශ්නෙට උත්තර දීලා 500,000ක් කරගන්න. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
0: තුන්වැනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. විද්‍යාවේදී විපර්යාස වර්ග දෙකක් තියෙනවා. භෞතික විපර්යාස, ඒ වගේම රසායනික විපර්යාස. අපේ ප්‍රශ්නේ භෞතික විපර්යාසයක් වන්නේ මේ අතරින්: 1. ජල වාෂ්පීම වීම, 2. දර දහනය.
2: ජලවාෂ්පවීම. රුපියල් 1000ක් පොකට් මනී දිනා ගන්නා ප්‍රශ්න තුනකට හරියට උත්තර දීලා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් තමයි අපි පළවෙනි ප්‍රශ්න තුන අහන්නේ. ඊට පස්සේ අපි දෙනවා සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. ඒ තමයි මේ බෝනස් ප්‍රශ්නය. තෝරගන්නද බෝනස් ප්‍රශ්නය?
1: ඔව්.
0: හරිෂිනි, මේක තමයි වාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ, ලුණු ලේවායක් කියන්නේ මුහුදු ජලය තටාකවලට පුරවලා සූර්ය තාපයෙන් ජලය වාෂ්පීකරණය කරලා මේ ලුණු නිපදවා ගන්න ස්ථානයක්. අපේ ප්‍රශ්නේ, ලංකාවේ විශාලතම ලුණු ලේවාය පිහිටා ඇත්තේ කොහෙද? 1. පුත්තලම, 2. හම්බන්තොට.
2: අද දවසේ අපේ දෙවනි තරඟකාරිනියත් ඔන රුපියල් 5000ම පොකට් මනී දිනා ගන්නවා. ඉෂිනි, ප්‍රශ්න හතරට හොඳටම ඔයා කල්පනා කරලා උත්තර දුන්නා.
0: ඉෂිනි, ළඟ ඉඳන් කවුද උදව් කරේ?
1: අක්කලා.
0: අක්කලා, හරි. එහෙනම් ඉස්කෝලේ ගියාම කියන්න ඕන යාළුවන්ටත් අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
1: ජය වේවා. Thank you.
2: ඉතින් ඉෂිනි, ඒ විදිහට රුපියල් 5000ම පොකට් මනී දිනාගද්දි මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිලා මලිලාට හිතනවා ඇති අපිටත් පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. ඉක්මනට මැසේජ් එකක් එවන්න 0714-151-152.
0: රයිට්. ඔය විදිහට පොකට් මනී දිනා ගන්නකොට පුදුමට තේරෙනවා දැන් මාෂි සල්ලි වල කොච්චර වටිනාකමක් තියෙනවද නේද? මම සල්ලි ඉතුරු කරන්නත් ඕනේ, ඔන්න ඔය වගේ අදහස් එනවනේ. ඒ වගේම තමයි වැඩි හිටියොත් හිතනවා දැන් හොඳ අනාගතයක් හදලා දින තියෙන අපේ දරුවන්ට, ඒ වගේම හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න ඕනේ, මේ වගේ දේවල් වලට. එහෙම නැත්නම් හිතෙන්න පුළුවන් මේ හදලා තියෙන ගෙදර තව ටිකක් හොඳට හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ තව ටික කාලයක් ගියාට පස්සේ. මේ හැම දෙයකටම පාවිච්චි කරන මම දන්නවා අනිවාර්යයෙන්ම ෆික්ස් ඩිපොසිට් එකක්, ස්ථාවර තැන්පතුවක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. දැන් මුදල් කියන කාරණාවේදී මාෂි පරිස්සම තියෙන්න ඕනේ. මුදල් ඉතුරු කරන තැන අනිවාර්යයෙන්ම විශ්වාසදායක වෙන්නම ඕනේ. මොකද මුදලක් අපි සෑහෙන මහන්සියෙන් හම්බ කරන්නේ. ඉතින් ඒ මහන්සියෙන් හම්බ කරනදී මහන්සි වෙලා ඉතුරු කරන තැනක් වෙන්නත් ඕනේ, අපි ගැන හිතන තැනක් වෙන්නත් ඕනේ. මේ හැමදේරම තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඔයාට ගන්න පුළුවන් කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. විශ්‍රාමකට වුණත්, ඔයාගේ අක් හදනවා වුණත්, ඔයාගේ හීනට යන්න සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකින්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනයක් අදම ආරම්භ කරන්න ගන්න කෝල් එකක් 13:19ට.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Свята Pocket Money. දෙහය විනාඩි 7යි වෙලාවත්. දවසේ තුන්වෙනි තරග කාරණේ අපේ දෙවනි පැය ධනුෂිත්. Good morning ධනුෂිත්.
1: Good morning අංකල්.
0: ධනුෂිත් ලෑස්ති නේද තරග කරන්න? ඔව්
1: අංකල්.
0: කීයට ඉස්කෝලේ යන්නේ අද?
1: 7ට.
0: ආ 7ට නම් තා වෙලා තියෙනවා.
2: හරි, ඔන්න ඔයාටත් තියෙන ප්‍රශ්න හතරක්. ඔයාත් රුපියල් 5000ම වින් කරන්න ඕන. අපිත් එක දැන් මෙච්චර වෙලා තරඟ කරා, තරඟ කාරිනියන් දෙන්නේ. ඒ දෙන්නම රුපියල් 5000 වින් කරා. ඔයාටත් පුළුවන්. හොඳද? ධනුෂිත්, අපි ඔයාට තප්පර 5ක් දෙනවා, උත්තර 2ක් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ධනුෂිත්, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පුද්ගලයාගේ ශරීරයට ඕනම විටමින් වර්ගයක් තමයි විටමින් D. උදැසන කාලේ එළියට ගියාමත් හිරුවෙලියෙන් අපිට විටමින් D හම්බ වෙනවා. අපි අහන්නේ විටමින් D ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් වන්නේ 1. විදුරු මසින් ලේ ගැලීම 2. අස්ථි විකෘති වීම.
2: අස්ථි විකෘති වීම හරිය උත්තරේ දුන්න රුපියල් 250ක උත්තර පොකට් මනි දිනා ගන්න ධනුෂිත්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ධනුෂිත්, දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක 8කින් සමන්විතයි. අපි මේකෙන් ඉගෙන ගන්න ඕනේ භූගෝල විද්‍යාවේදී. අපේ ප්‍රශ්නේ, ග්‍රහලෝක අතරින් අඩුම මධ්‍ය උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකය මොකද්ද? 1. යුරේනස් 2. නෙප්චූන්.
2: ග්‍රහලෝක අතරින් මධ්‍යම උෂ්ණතාවයක් ඇති ග්‍රහලෝකය තමයි නෙප්චූන් කියන්නේ. සූර්යයාට දුරින්ම පිහිටි ග්‍රහලෝකයක් නෙප්චූන්. කමක් නැහැ, අතේ තියෙන රුපියල් 250ක් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ධනුෂිත්, ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. හොඳට අහගෙන ඉඳලා උත්තරේ දෙන්න තමයි තියෙන්නේ. ලංකා ඉතිහාසයේ පොළොන්නරුව අගනුවර කරගෙන පැවති රාජධානි සමය පොළොන්නරු යුගය. මේ යුග ගැන අපි ඉගෙන ගන්නවා ඉතිහාසයේදී. අපේ ප්‍රශ්නේ, පොළොන්නරුව රාජධානි පාලනය කරපු පළවෙනි රජතුමා කවුද? 1. පළමුවන විජයබාහු රජතුමා. 2. පළමුවන පරාක්‍රමබාහු රජතුමා.
1: පළමුවන පරාක්‍රමබාහු රජතුමා.
2: පොළොන්නරුව රාජධානිය පාලනය කරපු පළවෙනි රජතුමා තමයි පළමුවන විජයබාහු රජතුමා. හරි ධනුෂිත්, ඔයාගේ අතේ රුපියල් 250ක් තියෙනවා. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: ධනුෂිත්, මේක තමයි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ චිත්‍රපටි කලාවට දශක 7කට වැඩි ඉතිහාසයක් තියෙනවනේ. ඔන්න බෝනස් ප්‍රශ්නේ අහන්නේ චිත්‍රපටි ගැන. ලංකාවේ පළවෙනි චිත්‍රපටය මොකද්ද? 1. රේඛාව. 2. කඩවුණු පොරොන්දුව.
1: රේඛාව.
2: ලංකාවේ පළවෙනි චිත්‍රපටය මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ වුණේ කඩවුණු පොරොන්දුව.
0: කමක් නැහැ ධනුෂිත්, ආය මතාව ට්‍රයි කරමු නේද? ජය වේවා.
3: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
4: අනුග්‍රහය. ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේ.

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඩොලර් ආධාරය උද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිම IMF බාධාවක් නැහැ.
3: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
4: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
5: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
2: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
6: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව සුරංගනා කතාව.
7: මොන මැටි වෙන එකට මුණ දෙන්න අපි සූදානම්.
8: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
9: ලව් එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: Welcome to Bangkok, Thailand.
11: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777.
12: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: Siapa Pocket Money?
1: උදෑසන 6යි විනාඩි 23යි වෙලාව. අපි පොකට් මනි දැන් තරඟකාරිනියන් තුන්දෙනෙක්ට දීලා තියෙන තව එක තරඟකාරිනියක් අපිත් එක්ක ඉන්නවා. අපි දැන් ඒ තරඟකාරිනියට පොකට් මනි දෙන්න ලෑස්ති. ඊට කලින් අපි අයමත් සරක් නම්බර් එක මතක් කරන්නම්. අපිට ඉක්මනට WhatsApp එකට මැසේජ් එකක් එවලා තියන්න. 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිලා මල්ලිලා 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති පොකට් මනි දෙන්න. මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා දෙවුමි දනීෂා. Good morning.
2: Good morning.
3: දෙවුමි රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ. අපි වට දෙනවා උත්තර දෙකක්. ඒ වගේම තප්පර පහක් ලෑස්ති නේද?
2: ලෑස්ති.
3: හරි. දෙවුමි ඔන්න මේක තමයි වට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ. මේක හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. Caucasian chalk circle. නාට්‍ය ජර්මන් ජාතික නාට්‍යකරුවෙක් වුණු බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත අගනා නාට්‍යයක්. අපේ ප්‍රශ්නේ Caucasian chalk circle නාට්‍ය ඇසුරින් සිංහල නාට්‍යයක් නිර්මාණය කළේ කවුද? 1. හෙන්රි ජයසේන 2. දයානන්ද ගුණවර්ධන.
1: හෙන්රි ජයසේනයන් විසින් හුණුවටේ කියන නාට්‍ය නමින් තමයි Caucasian chalk circle නාට්‍ය නිර්මාණය කරේ. හරි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නත් උත්තර දෙමු. මේ තමයි ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය.
3: දෙවන ප්‍රශ්නය හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. බෙංගාල බොක්ක ඉන්දියන් සාගරයට අයිති වෙන ලෝකේ විශාලතම මුහුදු බොක්ක. අපේ ප්‍රශ්නේ බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ දකුණු ආසියාවට. 1. බටහිරින් 2. නැගෙනහිරින්.
1: බෙංගාල බොක්ක පිහිටලා තියෙන දකුණු ආසියාවට නැගෙනහිරින්. හරි, කමක් නැහැ. අපි යමු එහෙනම් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට.
3: තුන්වෙනි ප්‍රශ්නය හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. මුදුන් මුලේ ආහාර තැම්පත් කර ඇති ශාකයක් වන්නේ මේ අතරින් 1. කැරට් 2. බතල.
1: හරි උත්තරේ වෙන්න ඕනි කැරට්. එතකොට බතල වල ආහාර තැම්පත් කරලා තියෙන්නේ ආගන්තුක මුල් වල. හරි, අතේ තියෙන රුපියල් 250ක් අතේ තියෙන නිසා ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හරි ඔන්න මේක තමයි හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. ඔලිම්පික් ක්‍රීඩාවල කියන්නේ ලෝකේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් සහභාගි වෙන ක්‍රීඩාවලලක්. මේක අවුරුදු 4කට සැරයක් තමයි තියෙන්නේ. අපේ ප්‍රශ්නේ ඔලිම්පික් කොඩියේ වලලු වලින් නිරූපණය වෙන මහද්වීප ගණන කීයද? 1. 6යි 2. 5යි.
1: අතේ තිබ්බ රුපියල් 250ක් 250 පස්කුණකින් වැඩි වෙලා රුපියල් 1250ක් දෙනා ගන්න ඔන්න දෙවුමි වට පුළුවන් වුණා.
3: දෙවුමි ඉස්කෝලේ යන ලෑස්තිලා දින්නේ
2: නෑ තාම.
3: ආ, එහෙනම් ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: හරි.
1: දෙවුමි මේ විදිහට පොකට් මනි දිනාගත්තේ අපි ආයමත් සරයක් මතක් කරමු. නම්බර් එක 0714 151 151. එවන් අපිට WhatsApp මැසේජ් එකක්.
3: රයිට්. අපි මතක් කරන්නේ මාෂියා සර්වෝදය ගැන, අපේ ඩෙවලොපර් ෆයිනෑන්ස්, අපේ අලුත්ම මේ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ගැන අපි මතක් කරගෙන ආවා. අපේ අම්මලා තාත්තලාට උනත් මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වටිනවා. මොකද ස්ථාවර තැන්පතුවක් දානකොට අපි බලන කොහෙද දාන්න හොඳම තැන, මේක මොනවද තියෙන ප්‍රතිලාභ කොහොමද, පුලිය අනුපාතික කොහොමද අන්න ඒ ගැන මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. වසරක් කල්පිරනකොට 10.5 බිඳුවක පුලියක් තියෙනවා. ඒ වගේම මේක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගියොත් එහෙම තව ටිකක් වැඩි වෙලා ඔන්න ඔය විදිහට හැදෙනවා. ඉතින් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අනිවාර්යයෙන්ම ඔයාලගේ හීන ගැන තමයි හිතලා තියෙන්නේ. මොකද අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනය විශ්වාසවන්ත තැනක තමයි මාෂි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියන්නේ විශ්වාසයේ වගකීම. මේ හැමදේම 100%ක් මිස්ටර් කරන තැන. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. නිදහස් එක තමන්ගේ සල්ලි ටික එකතු කරන්න නම් අනිවාර්යයෙන්ම ගන්න කෝල් එකක් 13:19ට.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මේකොට දස්සලක් අසල සිදු වූ අනතුරකින් හයදෙනු කුමරුට. බස්සංගම් 5%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි. ලෙබනනේ මාලිගයක් ඊශ්‍රායල් හමුදා බහරයට. රොයල් චැලෙන්ජස් බැංගලුරු IPL කිරුණ තිනාකනේ.
0: දේශීය සියත. Local news on සියත.
1: හෝමාකම මීගොඩ ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයින් හයතන කොමිය ගොස් තිබෙනවා. කැබ්‍රතයක් එම ප්‍රදේශයේ දන්සලක පොලිමේ සිටි පිරිසක් දෙසට ධාවනය වීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූ 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අතරතුර 6 දෙනෙකු මිය ගියා. මේ ගොස්සත්තේ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙක්. ඔවුන් අවුරුදු 15-56 අතර වයස්වල පසුවන හංවැල්ල, අවිසාවේල්ල සහ පිළියන්තල ප්‍රදේශවල පදිංචිකරුවන්. තුවාල ලැබුවන් 7 දෙනෙකු තවදුරටත් රෝහලේ නිවාසයකව ප්‍රතිකාර ලැබනවා. අනතුරින් පසු පලාගිය සැකකාර කැබ්‍රතරියදුරු පසුව ගොඩකම ප්‍රදේශයේදී පොලිසිය විසින් අතරංගුවට ගෙනුණා. ඔහු 42 වරදී පිළියන්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමතින් සිට ඇති බව අනාවරණ වුණා. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති මාරකරී අනතුරු ගණන 189ක්. එම අනතුරුවලින් 1140 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන්ධන මිල වැඩිවීම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ ජූලි 2 වනදාට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී යළි ගාස්තු සංශෝධනයක් පිළිබඳ සලකා බලන බවයි. ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව 5%ක බස් ගාස්තු වැඩිවීමක් අත්‍යවශ්‍ය බව පෞද්ගලික බසීමන්ගේ සංගමය සඳහන් කළා. එම සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කරන බවයි. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු තීරණය කිරීම සඳහා රියතුරන්ට අවස්ථාව ලබා දෙන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කළා. එහි ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ රියතුරන්ට දෙමෝපියන් සමග සාකච්ඡා කර අසාධාරණයක් සිදු නොවන අයුරින් ගාස්තු ඉහළ දැමීම සිදු කරන ලෙස උපදෙස් ලබා දෙන බවයි. ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රීරෝතරත ගාස්තු ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝතරත රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසුවා. එහි ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා සඳහන් කළේ බස්නාහිර පළාතේ ධාවනය වන ත්‍රීරෝතරත සඳහා පළමු කිලෝමීටරේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ තමන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බවයි. කනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ තමනු ලැබුවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ තමා ඇති අතර එහි නව මිල රුපියල් 407ක්, සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කින්. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 478ක් වන බවයි ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෝල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ තමා ඇති අතර එහි නව මිල රුපියල් 495ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රෝල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 24කින්, ඔක්ටේන් 92 පෙට්‍රෝල් ලීටරයක නව මිල රුපියල් 434ක් වනු ඇති. ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ තැමූ අතර භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 285ක් ලෙසයි. ලංකා කණ්ඩි තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ලංකා IOC සහ සයිනපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ තමා තිබෙනවා. IOC සමාගම සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇති රුපියල් 600ක් දක්වයි. සයිනපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් සංශෝධනය කර නොමැති අතර එම සමාගම සතු සුපර් ඩීසල් ලීටරයක් මෙවන විටත් අලෙවි කරනු ලබන්නේ රුපියල් 600ක මිලකටයි. ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ.
2: තෙල් සංස්ථාව මිලියන 40,000කට අධික ලාභයක් ලබා තියෙන මොහොත මේ ගසා කන මිලට ඉන්ධන මිල වැඩි කෙරුවේ කෝටි ලක්ෂ ආණ්ඩුවේ ගිනුම තියාගෙන. ඉරානෙට යුද්ධේනකොට අපේ රටට නියුමෝනියාව හැදෙන්න දෙන්නේ නැති ආර්ථිකයක් හදනවා කියලා බලය ගත්තෝ පුනරුදාණ්ඩුව. ඇත්තෙන්ම මිලිජ්ජයි.
1: ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ.
3: මේ මිල වැඩි කරන්න මේ මිල තවත් අඩු කරන්න ඕනේ. ඇමතිවරයා වහාම මේ ගැන පරීක්ෂණයක් කළා. නොවටිනා ගානකට ගත්ත නැප්තා ෆර්නස් ඔයිල් වහාම අඩු කරලා විදුලිය නිෂ්පාදනයට දෙන්න. ආණ්ඩුව හදන්නේ විදුලියත් තෙලෙන් බදින්න තමයි හදන්නේ.
1: ලෝක වෙළඳපොළේ ඩීසල් මිල පහත යාම මෙරට ඉන්ධන මිල පහත දැමීමට ප්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මෛරනිත්ති කුමාර මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
4: අමරිකානු බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වුණා. එම බොරතෙල් මිලදී ගන්න වැය කළ මුදල කොපමණද?
5: 110 ගානේ 89000 තමයි ගෙවන් තියෙන්නේ. දැනටත් මේ ඕඩරේ විතරයි පේස් කරලා තියෙවගෙන තියෙන්නේ. ඊට ඊළඟට එන ටෙන්ඩර්ස් වලට ඔක්කොටම ඒකට පොදුවේ බොරතෙල් ಜಾති දෙක තුනකටම ඇප්ලයි කරන්න පුළුවන් තත්ත්වය තියෙනවා.
4: මේ වන විට පිරිපහදු කළ ඉන්ධන මිලදී ගන්නේ කවර මිල ගණන් යටතේද?
5: මේ දවස්වල ඩීසල් මිල ටිකක් පල්ලයට ඇවිල්ලා තියෙන්නේ. බැරල් එකක් 150ක් 140ක් වගේ මිලකට ඇවිල්ලා තියෙන්නේ මේ වෙද්දී.
4: මේ තත්ත්වයේ යටතේ ඇයි ඉන්ධන මිල ගණන් අඩු කරන්න බැරි?
5: නෑ අඩු කරන්න විදියක් නෑ. මොකද යුද්ධයට කලින් තිබුණේ 80 ගණන් තිබුණේ. දැන්ට තියෙන මිල වැඩි. එතකොට සාමාන්‍යයෙන් අඩු කරන්නම් අඩුම ගාන 130 120 රේන්ජ් එකටවත් එන්න ඕන.
4: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බ්ලැක් මාකට් එකෙනුත් ඉන්ධන මිලදී ගන්න බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා.
5: බ්ලැක් මාකට් එක කියලා එකක් නෑ. කියන්නේ ෂණික මිලදී ගැනීම සඳහා අන්සොලිඩඩ් ප්‍රොපෝසල්ස් වලට අප්‍රෝවල් එකක් ගත්තා. නමුත් ඒ වුණාට එම ගැනීමේ එක නෞකාවක් විතරමයි ගන්න ඕනකම තිබ්බේ. ඒ ගත්තත් අන්සොලිඩඩ් හැබැයි ටෙන්ඩර් ප්‍රයිස් වලදී අඩුවෙන් ගත්තේ. හැබැයි ඊට පස්සේ දිගටම ටෙන්ඩර් ක්‍රියාත්මක වුණා. අන්සොලිඩඩ් ගත්තත් අපි හැමදාම ගත්තේ ඉන්ටර්නල් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකට තමයි ගත්තේ.
4: ඉන්ධන මිලකරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම් මෙල්ල වෙනවද?
5: IMF එක කොහොමත් සංස්ථාවක නිතරම අවබෝධයෙන් ඉන්නේ. එතකොට IMF එක කියන එක සහ සංස්ථාව කියන එක සහ රජය කියන එක අතර කිසිම මතභේදයක් නැහැ. Inside story.
1: අද දිනේ සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය නොවනු ඇති බව නියෝජ්‍ය මාධ්‍ය ආර්කමිලියාස් පවසනවා. ඔහු සඳහන් කළේ පසුගිය 30වනදා සහ ඊයේ දිනේ 5:03 දක්වා සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලා සිටියේ පද්ධති ස්ථායිතාවය රැකගැනීම සඳහා බවයි. විදුලිය බිඳ වැටීම නිරන්තරයෙන් සිදුවන බස්නාහිර පළාතෙහි උපපොළවල් සඳහා බැටරි ගබඩා පද්ධතිය ස්ථාපිත කළ යුතු බවයි බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා පැවසුවේ.
6: සැපයුම අවශ්‍ය වෙලාවට නෙමේ ස්වභාවිකව විදුලිය උත්පාදනය වෙන්නේ. ඉරේලිය තියෙන වෙලාවට සෝලා වලින්ද, හුලං හමන වෙලාවට සුළං වලින්ද විදුලිය ඒ ප්‍රභවයන්ට ඕන විදියට ජනනය වෙනවා. ප්‍රභවයන් ජනනය කරන එක පද්ධතිය අවශ්‍යතාවයත් එක්ක නොගැලපෙන්න පුළුවන්. එතකොට පද්ධතියේ වැඩි ධාරිතාවක් ඉල්ලුමක් තියෙන වෙලාවට නෙමේ වෙන්න පුළුවන් පුනර්ජනනීය ප්‍රභවයේ වැඩි ධාරිතාවකින් ජනනය වීම සිද්ධ වෙන්නේ. එතකොට අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදය තමයි මේ ගැප් එක වහන්න බෙස් එහෙම නැත්නම් බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් පද්ධතියට එක්වාසු කිරීම.
1: මේ වන විට මෙරට සූර්ය පැනල පද්ධතිය 150,000ක් පමණ පවතින බව සුනිත් බලශක්ති සුරකිණන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දර්ශන ලියනසේකර පැවසුවේ සූර්ය පැනල පද්ධතිය මගින් විදුලි ජනනයේ නිෂ්පාදන පිරිවැය 50%කින් අඩු කළ හැකි බවයි.
7: ඉංජිනේස්ව දාස් කරනක් ඉන්නවා. මේක විශාල ආදායමක්න ආයතනනේ උදිරේ මණ්ඩලය කියන්නේ. ඒතකොට මේක ස්මාර්ට් ග්‍රිඩ් එකකට වගේ යන්නේ. එක. අනෙත් එක තමයි අපි බැටරි බැංක වලට යන්න ඕනේ. ඒ කියන්නේ පහුගිය කාලේ බැටරි බැංක වලට රුපියල් 45 ගානේ දෙනවා කියලා. ඒක දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් විශාල ප්‍රමාණයක් බැටරි බැංකෙට යනවා. ඒක රජයට රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. උදිරේ මණ්ඩලයට වැය වෙන්නේ නැහැ. අපේ ලංකාවේ ඉන්න ලාංකිකයෝ ආයෝජනය කරලා මාස කීපයක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරනවා. ඒතර රටේ බලශක්ති අර්බුදයක් නැහැ. දැන් තියෙන්නේ සෝලා ඔෆ් කරන්න කියලා මේගොල්ලෝ ඩීසල් ජෙනරේටර් වලින් දුවන. ඒකට රුපියල් 70ක් 100ක් අතර මුදලක් ගෙවනවා. හැබැයි බැටරි බැංකයක් දාලා අපි රැට දුන්නොත් අපිට 45 ගාන ගෙවුවොත් නිෂ්පාදන පිරිවැය 150කින් අඩු කරගන්න පුළුවන්.
1: පසුගිය 30වනදා ස්ථානසේක පමණ විදුලිය අතේට වනු ලැබුවේ ජාතික විදුලි බල පද්ධතියේ විදුලිල්ලුම පුරෝකථන සීමාව ඉක්මවා යාම හේතුවෙන්. ජනතාවට යළි ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමෙන්.
8: වෙසක් උත්සවයන් තියෙනකොට අපි දකින්නේ ජනතාව සාමාන්‍යයෙන් දන්සල් පෝලිම් වල ඉන්නවා. එහෙම නැත්නම් තුරම් බලන්න පෝලිමේ යන අවස්ථාවල් තමයි අපි දැකලා තියෙන්නේ. නමුත් මේ වතාවේදී ඉතිහාසයේ පළවෙනි වතාවට අපි දැක්කා ජනතාව හිටියේ ඉන්ධන පිරුම් හල්ලල.
1: ඉන්ධන මිල සීක්‍රෙන් ඉහළ යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේකුණවර්ධන පැවසුවේ.
9: වෙසක් පෝය ඉවර වෙන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ට තෑගි හම්බ වෙනවා. ඉන්ධන මිල යන හැට රොකට් යනවා වගේ, ජෙට් එක යනවා වගේ. මිනිස්සු බයයි දැන් පළවෙනිද ලබනවා. මොකද පළවෙනිද ලබනකොටම අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම තෙල් මිල ඉහළට යනවා. බස් ගාස්තුවද මොනවද ඉහළ යන්නේ නැත්තේ? තුන පහ කුරුටි ගියනම් ඔක්කොම ඉහළ යනවා.
1: ඉන්ධන හෝ භාණ්ඩ හිඟයක් ඇති නොවන බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ.
10: බයි වෙන්නපා තෙල් හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ, භාණ්ඩ හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. දැන් මෑතකදී බයක් ඇදුවා. ඩොලරය රුපියලට සාපේක්ෂව අධි ප්‍රමාණ වෙනවා, රුපියල බිඳ වැටෙනවා. අදටත් මේ රට පෝලිං උගයකට යනවා. ආර්ථික ස්ථාවරයි, ලෝකයේ විවිධ සංවිධාන හැම කෙනෙක්ම අපගෙනින ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති ඇගීමට ලක් කරනවා. අපේ කරු ජනාධිපතිතුමාගේ මේ මැදිහත් වීම ක්‍රියාකාරකම් ඔබ දකිනවා. ආගමික නායකයන්, රාජ්‍ය නායකයන්, ලෝකයේ සමහර සතිවලදී රාජ්‍ය නායකයන් දෙන්න තුන
1: ඊශ්‍රායල් හමුදා විසින් ලෙබනනයේ බියෆෝට් මාලිගය අත්පත් කරගෙන තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පැවසුවේ ලිටනි ගඟ හරහා ඊශ්‍රායල් හමුදා විසින් සාර්ථක ලෙස ලෙබනනයට ඇතුල් වූ බවයි. හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානයේ අවසානය කඩිනමින් සිදුවන ඇති බවද ඔහු නිවේදනය කළා. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට සිය ගම්බිම්වලින් ඉවත්ව යන ලෙස අනතුරංගවීමක් සිදු කර තිබෙනවා. ඒක බද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය, ප්‍රාශ්‍ය සහ ජර්මනිය පැවසුවේ ඊශ්‍රායල් තීරණය දැඩිව හෙළා දකින බවයි. දෙදහස් 26 ඉන්දිය ප්‍රීමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම ඊ රාත්‍රියේ සමත් වුණා. ඒ අහමදාබාදී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5 පරාජය කරමින් කසියවාසී දිනෝ බැංගලුරු කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ගුජරාත් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 තෙවී රැස්කර ලකුණු සංඛ්‍යාව 155. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 156 ඉලක්කයක් හඹා ගිය බැංගලුරු කණ්ඩායම පන්දුවර 18කදී කඩුලු 5ක් තෙවී ලකුණු 161ක් ලබා කරමින් තරගයේ ජයගනු ලැබුවා. විරාට් කොහලි නොදෙවි ලකුණු 75යි. රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම මෙවර IPL ශූරතාවයේ දිනා ගනු ලැබුවේ අඛණ්ඩව දෙවන වරටයි. යලි සිරස්තල. බීකොට දන්සලක් අසල සිදු වූ අනතුරකින් 6 දෙනෙකු මරුට. බස්සංගම් 5% ගාස්තු වැඩිවීමක් ඉල්ලයි. ලෙබනනයේ මාලිගයක් ඊශ්‍රායල් හමුදා බහරයට. රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු IPL කිරුළ දිනා කණේ. සේත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සේත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එත ක්‍රන්ති සිටින්න පැන් පැපුවත් සමක.
0: සත්‍ය 100%ත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: දේවදූතියක් වගේ සින්දු එක ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනාගත්ත නිව් ජෙනරේෂන් එකේ ටැලන්ටඩ් සිංගර් කෙනෙක් තමයි මිහිරන් කියන්නේ.
2: එයා අලුතෙන් වෙනස් සින්දුවක් කරලා තිබ්බා.
3: වෙන්නට මේ වගේ අපි ඇයි දුරාවේ මං පෙම්බදියේ ප්‍රාණේ අම්බේදෝ ආයේ.
4: අලුත් සින්දුව හැදුවේ දිලූබි. එතකොට සින්දු ලිරික් කළේ උමේරා පතිරණ, සින්දු කොම්පෝස් කළේ මම. එතකොට සින්දු සිංහ කරන්නේ මම.
3: හදවත කියනා මේ සන්තාපේ වේදනා.
2: මේක ට්‍රූ ස්ටෝරි එකක් කියලා ආරංචි.
4: කාලයකට කලින් පෝස්ට් එකක් දැම්මා Facebook එකේ. මම ඊළඟ සින්දුව ට්‍රූ ඉන්සිඩන්ට් එකක් බේස් කරගෙන හදනවා කියලා. මට කමෙන්ට් ගොඩාක් ලැබුණා. ඒ ඔක්කොම කියවලා බලලා ඒ අතරින් මම ෆිල්ටර් කරගත්ත එක මෙසේජ් එකක් තමයි මේ.
1: දැක ලස්සන ඉමෝෂනල් මියුසික් වීඩියෝ එකක්.
4: සින්දුව තනිකරම අහලා කරලා ෂෝට්ස් ප්ලෑන් කරලා හැමදේම උනේ නෙස්සාර මුතුගල හරහා. කාස්ට් එකේ ඉන්නේ සමීර ලියනගේ සහ දුමි වන්නියාරච්චි. මම හිතනවා සින්දුවර මම ඕවරෝල් ගත්ත කාස්ට් එක සහ මගේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක අතම සින්දුවෙනේ හොඳ දේවල් ටිකක් කරලා තියෙනවා කියලා.
2: මේ song එක ඔයාට feel වෙන්නේ කොහොමද?
4: මිලියන් ගණන් views වන්න හිතාගෙන කරපු සින්දුවකුත් නෙවෙයි මේක. ඇත්තටම මගේ හිතේ සතුට වෙනුවෙන්, මගේ satisfaction එක වෙනුවෙන් හදන සින්දුවක්. වෙනස් video එකක් මම කළා කියලා අර ඒ satisfaction එක දවස් අවසානයේ මගේ හිතේ
0: තියෙනවා.
1: වරුන් ධවන් මේන් කැරක්ටර් එක කරන හේ ජවානි තෝ ඉෂ්ක් හෝනා හේ movie එකේ චුනරි චුනරි remix song එක පහුගිය දා රිලීස් වෙලා තිබ්බා.
2: මේ රීමික්ස් එකේ 90 දශක හිට් වුණු ඔරිජිනල් වර්ෂන් එකට එදා ඩාන්ස් කළේ සල්මන් ඛාන් එක්ක සුෂ්මිතා.
1: එතකොට මේ පාර ඩාන්ස් කරන්නේ වරුන් එක්ක පූජා හේජ්.
2: මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ ඩේවිඩ් ධවන්. ඒ කියන්නේ වරුන්ගේ තාත්තා.
1: චුනරි චුනරි song එකේ තියෙන nostalgic feel එකත් එක්ක හිතුවටත් වඩා මේ විදිහ song එක viral වෙලා තියෙනවා.
0: Talk of the town.

0: ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙක්ට NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM the City University, the place to be.
1: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
2: ලා මකලෝ සහල්

0: සියත දෙවයින පුරා
1: මමිස් පොකට් මනි
2: ආශි අපිට ජීවිතේ ඉවසීම කියන දේ සෑහෙන වටිනවා. ඉවසීමෙන් අපිට සෑහෙන ප්‍රතිලාභ ගොඩකුත් ලැබෙනවා.
3: ඉවසන්න ඕන තැන්වල අපි අනිවාර්යයෙන්ම ඉවසන්න ඕන. හැබැයි සමහර තැන් තියෙනවා ඉවසන්නේ නැතුව අපි වැරදි තීරණ ගන්න. එතකොට පස්සේ තමයි හිතෙන්නේ අපරාධ මම මෙතනදී ඉවසන්න තිබ්බ නේද කියලා.
2: හරියටම හරි. ඔන්න අද දවසේ අපිත් එක්ක මම ඉස් පොකට් මනි එකට සම්බන්ධ වෙන්නේ ප්‍රමුඛන ඉඳන් ඉෂානි. Good morning ඉෂානි.
4: Good morning.
2: ලෑස්ති නේද? ප්‍රශ්න හතරයි තියෙන්නේ.
3: රුපියල් 5000කුත් අපි ළඟ තියෙනවා. රුපියල් 5000 තමන්ගේ අතට ගන්නව නම් කරන්න තියෙන්නේ ප්‍රශ්න හතරට හොඳට කල්පනා කරලා උත්තර දෙන එක විතරයි. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තර තෝරන්න. එතකොට අපි උත්තර දෙකක් ඔයාලට දෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
2: ඉෂානි, අන්නාසි කියන්නේ මුලින්ම ඇමරිකාවේ හැදිච්ච පළතුරක්. ඔන්න මුල්ම ප්‍රශ්නේ අහන්නේ අන්නාසි ගැන. අන්නාසි ගෙඩියක් හැදෙන්න අවුරුදු 2කට ආසන්න කාලයක් ගත වෙනවා. අන්නාසි ආහාරයට ගැනීම ශරීරයේ ප්‍රතිශක්තිකරණයත් වර්ධනය කරනවා. අපි ප්‍රශ්නේ අන්නාසිවල වැඩිපුරම අඩංගු වන්නේ 1. ජලය 2. ස්වාභාවික සීනි.
3: ඉෂානි, වැඩිපුරම අන්නාසි වල අඩංගු වෙන්නේ ජලය. අන්නාසි ගෙඩියක මුළු බරෙන් 86%ක් තියෙන්නේ ජලය. හරි, කමක් නැහැ ඉෂානි, තව ප්‍රශ්න තුනක් තියෙනවා ඔයාට උත්තර දෙන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ඉෂානි, ලංකාවේ ප්‍රධාන ගංගා හතරයි. ඉන්න එකක් තමයි මහවැලි ගඟ. මොන දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මහවැලි ගඟ ගැන. මහවැලි ගඟ කිලෝමීටර් 335ක් දිගයි. මුළු දිවයිනේම පළාත් 9න් පළාත් 4ක් පසු කරලා තමයි මහවැලි ගඟ මුහුදට ගලා බහින්නේ. අපේ ප්‍රශ්නේ මේ අතරින් මහවැලි ගඟ ගලා නොයන ප්‍රදේශය වන්නේ 1. කෑගල්ල 2. මහියංගණය.
3: ඉෂානි, හරි උත්තරේ වෙන්න ඕනි කෑගල්ල. ත්‍රිකුණාමලයෙන් තමයි මහවැලි ගඟ මුහුදට එකතු වෙන්නේ. හරි, කමක් නැහැ ඉෂානි, තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: මොන තුන්වෙනි ප්‍රශ්නේ? අපි හිතුවා ඔයා ජීවත් වෙලා ඉන්න රඹුක්කනේ ඔයාගේ පැත්තෙන් අහන්න. රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සතුව ග්‍රාම නිලධාරී බසම් 89ක් තියෙනවා. මේකේ කරාමු නැටේ සාදික්කා ගම්මිරිස් වගේ සුළු අපනයන භෝග වගා කෙරෙනවා. අපේ ප්‍රශ්නේ රඹුක්කන නගරයට ආසන්නයෙන්ම පිහිටා ඇති විශේෂම ස්ථානයක් වන්නේ 1. උතුවංකන්ද 2. පින්නවල සත්ව උද්‍යානය.
3: ශානි, අපි ඔයාගෙන් අහපු තුන්වෙනි ප්‍රශ්නෙට ඔයාගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. උතුවංකන්ද තියෙන්නේ මාවනැල්ල දිස්ත්‍රික්කේ. හරි, ඉෂානිගේ අතේ දැන් රුපියල් 250ක් තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
4: යමු.
2: මිනිස්සු ඕනම දෙයක් දැනගන්න ජනමාධ්‍යයට වඩා සමාජ මාධ්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඔයත් වැඩි වෙලාවක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක්ද? ලෝපුරා බිලියන 5කට අධික ජනතාවක් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා. සමාජ මාධ්‍ය ජාලා රැසක් ව්‍යාපාර සහ සංනිවේදනයට භාවිතා කරනවා. අපේ ප්‍රශ්නේ ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook 2. TikTok.
3: ඉෂානි, අතේ තිබුණු රුපියල් 250 ඔයා 1250ක් කරගන්නවා අපේ බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දීලා. මේ වෙද්දි ලෝකේ පුරා Facebook accounts බිලියන 3.12ක් විතර. ඉෂානි, ඔයා අද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා රුපියල් 1250ක් දිනා ගන්නවා.
4: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. ඉතින් අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු මේ අත්දැකීමක්.
3: ජය වේවා.
4: ජය වේවා.
0: Siyata Pocket Money.
2: මාෂි, ඔයා වහන්සේ හම්බ කරන සල්ලි අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගන්න එක මේ කාලෙදී ගතවල යන කාලෙදී අනිවාර්යයෙන්ම වටිනවා. ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි අපි මතක් කරේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවක මේ මුදල් ආයෝජනය කරන එක. දරුවන්ගේ අනාගතය වෙන්න පුළුවන්, ඒ වගේම ඔයාගේ හිතේ තියෙනවා ලස්සන ගයක් හදාගන්න, නිවසක් ඉදි කරගන්න උනත් මේ මුදල් වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ස්ථාවර තැන්පතුවකට යනවා නම් හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් මේ ගැන.
3: ඔව් ඒ වගේම තව දේවල් ටිකක් තියෙන අපිට මතක් කරන්න. ඒ තමයි කොහොමද පොකට් මනි දිනාගන්නේ, කොහොමද පොකට් මනි දිනාගන්න අපිට මෙසේජ් එකක් එවන්නේ. ඔන්න ඔය ටික තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් අපිට මෙසේජ් එකක් එවන්න පුළුවන්. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න නංගිල මල්ලිලා. එවන්න අපිට මෙසේජ් එකක් අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
2: එහෙනම් අපි අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මම ආශී.

0: good morning දැන් වෙලාව 10:00යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

Good morning, සුබෝදසනක්. වෙසක් බලන්න ගියාද? දැන් මම මේ සෙනසුරාදා වෙසක් බලන්න යද්දි පෙට්‍රල් ලීටරේ 410යි. වෙසක් බලලා ගෙදර එද්දි පෙට්‍රල් ලීටරේ 434යි. අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. හිතන දේ වෙන්නෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ. Very good morning. 7:02.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙරෙන්නේ
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මිනින්ජයිටිස් රෝගයෙන් බේරෙන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මේ දිනවල අපේ රටේ ප්‍රදේශ කීපකින් වාර්තා වෙන මිනින්ජයිටිස් රෝගය නිසා අපි හැමෝම ඉන්න දැඩි අවධානයකින්. ප්‍රධාන වශයෙන්ම වෛරස් ආසාදනයක් නිසා ඇතිවෙන මෙම රෝගය කුඩා දරුවන් අතර පැතිරියාමේ වැඩි අවධානමක් තියෙනවා. ආසාදිත පුද්ගලයන්ගෙන් පිටවෙන මලපහ සෙම බිනිති මගින් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. මේ ආසාදිත ද්‍රව්‍යයන් අපි ගන්න ආහාරවල වගේම අපි පානය කරන ජලය මගිනුත් අපිට බෝ වෙන්න පුළුවන්. සබන් යොදාගෙන නිතර නිතර දෙයත් සේදීමත් මහජනය වැඩිපුර ගැවසෙන තැන්වලට යනකොට මෝ ආවරණය පැලඳීමත් යම්කිසි රෝගී පුද්ගලෙක් සිටිනම් ඔහුගෙන් හැකිතාක් දුරට ඈත් වී සිටීමත් විශේෂයෙන්ම ආහාර ගැනීමේදී හැකිතාක් දුරට පිටතින් ආහාර නොගැනීමත් කුඩා දරුවන්ට ආහාර දීමේදී හැකිතාක් දුරට නිවසේදීම සාදාගත් ආහාර දීමත් ඒ වගේම කුඩා දරුවන් වැඩිපුර සෙනඟ ගැවසෙන තැන්වලට අරගෙන නොයාමත් මේ දිනවල කරන්න ඕන කරුණු කීපයක්. ඔබට හෝ ඔබේ දරුවාට යම්කිසි විදිහකින් තද උණ හිසරදය ඒ වගේම වමනේ වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය David Pillis e-mobility වෙති 0114 700 550.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Katha karanna 0718 492 492. 0718 132 77.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
1: නැහැ. එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: Reward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Medoli Fat Spread ඉතිරි රුපියල් 300යි. Nor පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි. Prima කොත්තුමි Hot and Spicy පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි. Stewart's Premium BOPF තේ ඉතිරි රුපියල් 200යි. Cargill's Food City
9: A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia යහෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
10: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. Kilowatt පැය 3.5 lithium ion battery. Kilowatt 3.1 motorය. Liter 35 storage පහසුකම. David Pearce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0111 742 550 අමතන්න.

0: ලක්ෂ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ dealer වරුන්ගෙන්.
2: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. Sit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
3: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති. 98.2 98.3

0: හයි ගුඩ්
1: මෝර්නින්. ගුඩ් මෝර්නින්. මට පොඩි සින්දු කැලක් කියලා පටන් ගන්න පුළුවන්.
0: ආ අනිවාර්යෙන්.
1: ඒ සින්දු මේ වගේ යන්නේ.

0: අයියෝ
1: මේ ගීතේ ගායනා කළේ
0: හරි ඔකේ
1: කනිජ තෙල් නීතිගත සංස්ථාවේ කලමනාකාර අධ්‍යක්ෂවරයා වෙනුවෙන්
0: හරි ඔකේ
1: මම ගීතේ ගායනා කළේ ඔබතුමානි මම ගායනා කළේ ගීතේ
0: ඒ කියන්නේ එතුමා ගායනා කළ යුතු ගීතයක්
1: එතුමාට මේ වෙලාවේ බිසි නිසා මා විසින් ගායනා කරනවා
0: ගායනා කරනවා තියා කතා කරගන්නවත් තියක්
1: නැහැ මට පේන්නේ ඒ මිනිහට කියන්නේත් නැ මේක 26 වෙනිදා ඒ මිනිස්සු ඇවිල්ලා කියනවා 26 වෙනිදා
0: හරි ඔකේ
1: අයියෝ අයියෝ මේ බොරු කලබලයක් අයියෝ මේ මිනිස්සු ආයි පොලිමට දුවන්න
0: යනවා
1: අයියෝ මේ හදිස්සියේ ඩීසල් පෙට්‍රල් වැඩි වෙනවා කියලා මේ පට්ටපල් බොරුවක් සමාජගත කරලා තියෙනවා කියලා 26 කියනවා තිහරේ වැඩි ඔබ වහන්සේට මේ මිනිස්සු කියන්නේ නැද්ද මේක වැඩි මට මේ මිනිස්සයා පව් කලමනාකාර අධ්‍යක්ෂක කවුරු වුණත් එයාගේ සංස්ථාවනේ මං කියන්නේ මොනවා හරි දෙයක් කියලා සති දෙකක්වත් තියෙන්නේ නැහැ නේද? කන්ද මගේ මේ මයික් කියලා දින්. හරිද? සති දෙකක්වත් වැඩේ අල්ලන්නේ
0: නැහැ. ඒකනේ නේද? මේ කිව්වා දවස් 4යි
1: 26යි. 26 වෙනදා කියනවා අයියෝ බොරු කලබලයක්. අයියෝ. ඒ කියන්නේ ඉමිනන්ට් ප්‍රයිස් ඉන්ක්‍රීස් එකක් නැහැ. ඉමිනන්ට් කියලා කියන්නේ මේ ළඟපත්තු වෙන එකක් නැහැ කියලා කියන්නේ. මට ඉස්සෙල්ලා කියන්න ඕගොල්ලෝ ළඟ කියලා කියන්නේ මොන වගේ කාලයකටද
0: කොච්චර ළඟද කියලා කියන්නේ
1: ඒක අපි දැනගෙන ඉන්න
0: ඕනේ මොකද
1: දැන් ඕගොල්ලෝත් එක තව අවුරුදු 3-4ක් ඉන්න බෑ
0: ඒ කියන්නේ ළඟ කියන්නේ කිලෝමීටර් වලින් කියනවා කොච්චරද
1: ඕගොල්ලෝ කිලෝමීටර් වලින්ද කියන්නේ ඇත්තට මං ළඟදි වෙන්නේ නැහැ ඒ කියන්නේ ළඟදි වෙන්නේ නැහැ කියන්නේ මේ තව පැයකින් වෙන්නේ නැහැ කියන එකද තද වෙන්නේ නැහැ කියන එකද පොද දැන් ළඟදි වෙන්නේ නැහැ ඉවුවම 26 ඉඳලා 30 දවස් 4යි නේ ලොක්ක අපිට නම් යන අපි අර ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත මේ දවස් දෙක තුනකින් වෙනවනම් ඒ ළඟදි තමයි මාසකින් අමාරකින් වෙනවනම් ඒක ළඟදි නෙමෙයි
0: යස්
1: ඉතින් රුපියල් 15ත් රුපියල් 25ත් අතර ගණන් වලින් සියලුම වර්ගවල ඩීසල් පෙට්‍රල් වැඩි කරලා තියෙනවා භූමි තෙල් උත්තර කරලා තියෙනවා නේ
0: මට භූමි තෙල් බලන්න බැරි වුණා
1: නේ භූමි තෙල්
0: පෙට්‍රල් දැක්ක විතරයි ආයේ
1: බොමිතල ඉස්සකෙම
0: දිකරතියි. ඔකේ.
1: ආයි කාවත් අතාරින්නේ බා. කරනවා නම් හැමෝටම පිළිදිර කරනවා.
0: ඔව් ඒක කරන්න.
1: මේ ඉතින් මම මේ කියන්නේ දෙ මොකක්ද නම? දැන් මේ ඩීසල් අලාබෙටලු නේ දෙන්නේ. රජේ මේ සෑහෙන ගාණක් දරාගෙන රජේ කියලා කියන්නේත් ඒ මේගොල්ලෝ දන්නවද දන්නේ නැත්නම් රජේ කියලා කියන්නේත් මිනිස්සුන්ගේ සල්ලි නේද?
0: Yes.
1: මොකද අපි දන්න කිසිම රජයක් ගෙවල් වලින් සල්ලි ගෙනහැල්ලා බාණ්ඩාගාරයට දාන්නේ නැහැ. මහජනයාගෙන් උපයා ගන්න ධනෙ. වක්‍ර සහ ඍජු බදු.
0: හරි.
1: ඒවෙන් තමයි මහ බාණ්ඩාගාරේ හැදෙන්නේ. එතකොට රජේ විසින් දරා ගන්නවා කියනකොටම අපි දැනගන්න ඕනේ මොලේ කලඳක් තියෙන මහ ජනතාව විදිහට රජේ විසින් දරා ගන්නවා කියන්නේ මිනිසුන්ගෙන් එකතු කරගත්ත ටැක්ස් වලින් තමයි ඒකත් වෙන්නේ. බැලුවා මේකත් ඉතින් අපිට වියදමක් තමයි. ඒක අපිට වියදමක් නැහැ කියලා කියන්න බෑනේ.
0: කියන්නේ අපි දරාගත්තා
1: අපි කලින් ගෙවලා ඒක.
0: Yes.
1: ඩීසල් වලට කෙලින්ම නෙමෙයි අපි කලින් ටැක්ස් හැටියට ඒක ගෙවලා තියෙනවා. සමහරට ඔබ ටැක්ස් ගෙවලා නැතුව ඇති. ටැක්ස් දැලට හොරා බයිනවනා. ටැක්ස් එකත් එක්ක බට්ට පැනපැන ඉන්න මිනිස්සු මේක ප්‍රශ්නයක් නෑ.
0: ටැක්ස් ගෙවන අයට තමයි මෙතන පොඩි කැක්කුමක්
1: තියෙන්නේ. ඔව්. ඉතින් ටැක්ස් ගෙවන එක දැන් කොහොමත් දැන් මේ ටැක්ස් ගෙව ගිහින් ඉතින් ප්‍රකාශ කරලා මම ටැක්ස් ගෙවන්න ඉතර කැමති නෑ. ඉතින් මට මොකද කරගන්න බැරිද කියලා අහන්න බෑනේ.
0: ගෙවන්න අරගෙන.
1: ඔව්. වරක් අහු වුණා නම්
0: හරි.
1: වරක් ටැක්ස් දැලේ නම් සදාටම ටැක්ස් දැලේ.
0: සදා.
1: ඔව් සදා මලා නම් විතරයි ටැක්ස් එක ඉන්නේ
0: හරි
1: එතකොට ඒක එතකොට පහුගිය දවස්වල අපි දැක්ක ජනාධිපතිවරයාම කියනවා ඇවිල්ලා රුපියල් 750ක් විතර වගේ වෙන්න ඕන කියලා ඩීසල් ලීටර්
0: නේ
1: ඉතින් ඇයි මේ 15 20 වැඩි කරන්නේ
0: ඒකනේ අනේ
1: එකපාර ඇරලා දාන්න සරාම එතකොට අපිට හිත හදාගන්න තියෙන එක වතාවයි එකපාර කරන්නකෝ මාර අමාරුයි මේ වැඩේ පිස්සේව කියලා කීයක් වැඩි කරන්නද ඔය ගන්නට එන්නේ දැන් කීයද බලමු අන්තිම ගා
0: ගණන් ටික මතකත් නැද දවසක් ගියා
1: දැන් මෙහෙමයි ඩීසල් පෙට්‍රල් ගණන් මතක තියන්න වැඩක් නැහැ ඒ හොඳට මතක තියෙනවා දැන් නම් මතකයි කියනකොට මොන්න ආයි රෑට වැඩි කරනවානේ ඉතින් මේක මතක තියන්න වැඩක් නැහැ ගිහිල්ලා ඒ වෙලාවේ අර කණුවේ තියෙන ගණන් කීයද මල්ලි දැන් ඔය තියෙන කීයද මල්ලි තියෙන 20000ද තියෙන
0: එහෙන් බල ගහ ගන්න එක තමයි දැන් කරන්නේ.
1: බඩ ඉන්නකෝ බලන්න දැන් ගණන් ටික බලන්න.
0: හරි.
1: ඔටෝ ඩීසල් දැනට ඔක්කොම ගණන් වැඩි වෙලා දැන් 407යි. සුපර් ඩීසල් 478යි.
0: හරි.
1: ද 700 ගණක් කියනවා නම් තව 300 ගණක් වැඩි වෙන්න බෑ මේ ඔටෝ ඩීසල්. සුපර් ඩීසල් වල නම් 750ට දෙනව නම් තව 300ක් වැඩි වෙන්න දෙයක් නෑ.
0: හරි, ඔකේ.
1: 200 ගණන් තව වැඩි වෙන්න තියෙන නේද? 200 ගණන්ට අඩුයි. ඉතින් මේ මොකද මේ ඩිංග ඩිංග වැඩි කරන්නේ?
0: ඩිංග ඩිංග ඩොං.
1: වැඩ දෙන්න එක පාරට කරලා.
0: උචිරාණනි අහන්න.
1: ගාන ගාන.
0: එක පාර වැඩි කරන්න.
1: උචිරාණනි මේහන් එක පාර මාමර.
0: මොකද මේ චුට්ට චුට්ට.
1: මේ 20 30 මේ මතක. ඇත්තටම ලොක්ක මේ 20 30 මතක තියාගෙන ඉන්න හිනා අමාරුයි දැන් අපිට.
0: මේක ඇත්ත. 750යි.
1: ඔව්. කිනු කතා ඉවරයි. ඩීසල්. ඕං 750යි. ගානව නම් ගව නැත්තම් නිකන් ඉන්නේ.
0: හරි, ඔකේ.
1: එහෙම මොකක් කරේ නේද?
0: පෙට්‍රල් කොහොමද වැඩිලා තියෙන්නේ?
1: පෙට්‍රල් ආ. සියලුම දේ රුපියල් 15ත් රුපියල් 25ත් අතර ගානකින් තමයි වැඩි වෙලා
0: තියෙන්නේ. එහෙනම්
1: දැන් මම මතක තියාගන්නේ 92 රුපියල් 24කින් වැඩි වෙලා දැන් 434යි.
0: 95
1: භූමිතෙල් විතරයි 400ට අඩුවෙන් තියෙන්නේ 285ට.
0: භූමිතෙල් ගහන්න බැරිද?
1: පුළුවා. ගහලා යන්නේ නැහැ. ගහන්න පුළුවා.
0: 95 එක පෙට්‍රල්
1: 495යි. අන්න ගැලපෙන ගාණක්. දැන් ඒක විතරයි ඕගොල්ලෝ ලස්සන කරලා දෙන්නේ. පෙට්‍රල් 95 495
0: රයිම් වෙන.
1: හොඳයි නේ?
0: නියමයි. මං ආසයි ඒකට.
1: පෙට්‍රල් 95 495
0: මතක හිටිනානේ.
1: ඒක අමතක වෙන්නේ. රයිට්.
0: හා.
1: ඉතින් මේ අපිට ඉතින් ගොඩාක් දේවල් වුණා. මේ පරිපාලනය කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේක ඔයා මම ගත්තත් මෙච්චර තමයි.
0: හරි, ඔකේ.
1: වතේම මේක ලේසි පහසු නඩුවක් නෙමෙයි. දිග පළල හොඳ දැනගෙන ආවේ නැත්තම් මේක හරි අමාරුයි කරගන්න. ඇත්තටම අමාරුයි. විශේෂයෙන්ම ගෝලීය අර්බුදහමුවේ. වෙලාවට ගෝලීය අර්බුදයක් තියෙනවා. වෙලාවට ගෝලීය අර්බුදයක්
0: තියෙනවා. ඔව් ඒක ඇත්ත.
1: සේරම දේ ගෝලීය අර්බුදයේ පැත්තට තල්ලු කරලා දාන්න පුළුවන් වෙලාවකනේ මේ ඉන්නේ. මොනවා වුණත් කියන මේ ගෝලීය අර්බුදයක් තියෙනවානේ. ඕක නොතිබුණා නම්
0: මාර වැඩේ.
1: තේරෙනවා.
0: හරි, ඔකේ.
1: එතකොට මේ සමහර ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුව පිළිබඳව නිවරද්‍යතාවයේ පස්සේ හරි හොයලා බලන්න. අපි හැමයි මොනවා වුණත් මාකට් එකේ ඩීසල් පෙට්‍රල් කීයට ගියත් ඔයා දන්නවනේ රටක් විදිහට අපි බොරතෙල් වලට වඩා ගේන්නේ පිරිපහදු කරපු තෙල්නේ.
0: හරි.
1: ඩීසල් පෙට්‍රල් හැටියටමයි අපි වැඩි හරියක් ගේන්නේ. ආසන්න වශයෙන් 75% විතර ඩීසල් පෙට්‍රල්, ඒ කියන්නේ පාවිච්චි කළ හැකි ඉන්ධන විදිහටමයි ගේන්නේ. 25% විතර තමයි බොරතෙල් අරගෙන ඇවිල්ලා සපුගස් කන්දේදී අපි පිරිපහදු කරන්නේ.
0: ඒ
1: සපුගස් කන්දේ පිරිපහදු කිරීමේ හැකියාව තව බැරල් ලක්ෂකින් විතර වැඩි කරන කතාව. අපි ඉතින් කොයි කාලේ දන්නම් අහනවද නේද? අපි දන්නේ නැහැ ඒවට ආයෝජකයෝ ආවද.
0: ඔව් ඔව්.
1: ආයෝජකයෝවිල්ලා මොනවද කරේ? හා කිව්වද? බෑ කිව්වද? උන් මොනවා කිව්වද කියලා අපි අදටත් දන්නේ නැහැ.
0: ඒ කියන්නේ තාම මේක සුරංගනා කතාවක් විතරයි.
1: එහෙම තිබ්බනම් හොඳයි කියලා තමයි අපිත් අහලා තින්නේ. ඉතින් මෙහෙම තමයි මේක හැමදාම උනේ. දැන් ඉතින් මේ වැඩේ යනවා. මේ ඇත්ත ඉතින් බොරතෙල් වල යම්කිසි ගණන් වැඩිවීමක් මාකට් එකේ සිද්ධ වුණා මේ යුද්ධ තත්ත්වයත් එක්ක. ඊට අමතරව අර ගල් අඟුරු නාට්‍යයයි ඔක්කොම ටික කර කියලා අපිට ගල් අඟුරු වලින් කරන්න තිබිලා කරලා ඉවර කරන්න තිබිච්ච වැඩේටත් ඩීසල් ගහන්න සිද්ධ වුණා. ඉතින් ඒ වියදම් මේ වියදම් සහ අනිත් වියදම් කියන ඔක්කොම
0: හරි.
1: ඉතින් අපේ නරක වෙලාවක් තමයි නේද?
0: මේක ඇත්ත. මහ ජනතාවගේ
1: ඔකේම මහ ජනතාවගෙත් ඉතින් වෙලාව ඉතින් නරක වෙලාවයි
0: නේද?
1: අර ගෙලඹ ගල් අඟුරු ටිකක් බාල වුණා. ඉතින් ඒ ගල් අඟුරු බාල හින්දා ඒකෙන් අවශ්‍ය කරන විදුලිය නිපදව ගන්න
0: බැරි
1: වුණා. ඒ ටික පියව ගන්න ඩීසල් දාන්න උනා ඒකට. ඉතින් ඔහොම තමයි වුනේ මේකෙත්. ඔව් දැන් හිතවලකුත් නැහැ ඉතින්. තියෙන විදියට යනවා මිස.
0: අර ගමේ විදියට නරක කාලයක් මෙයා කියලා ඉන්න තමයි.
1: කියලා හිත හදාගන්න එක තමයි දැන් ඉතින් කරන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම දුකයි ඊයේ මිය ගොඩ ආරංචිය අපිට ලැබුණා. දන්සලකට කඩා වැදුනා වාහනයක්. තාම දන්නේ නැහැ වාහනේට මොකද්ද සිද්ධ වුනේ කියලා නේද?
0: එක් කියන්නේ කැබ් එකක්.
1: ඒ වාහනේට කොහොමද පාලනය කරගන්න බැරි වුණාද?
0: ඒ කියන්නේ රියදුරු බීම තින් හිටියා කියලා පස්සේ අනාවරණය වීමක් වෙලා තියෙනවා. ඒක කොමුණත් අපිට ඊළඟ නිවුස් වලදී දැනගන්න ලැබේ. හරිම නිවුස් එක මොකක්ද කියලා.
1: ඉතින් 6 දෙනෙකුගේ ජීවිත නැති වුණා කියලා තමයි දැනගන්න ලැබුණේ. තාම කනගාටුදායකයි. ඉතින් ධර්මයත් අපිට මේ අස්සෙම සමහර දේවල් උගන්වමින් යනවා. කොතන වුණත් නැත මරුහට බාධා කියලා නේද?
0: ඒක නේ.
1: ඉතින් හරිම මේ ඛේදජනක සිදුවීමක් කිය වගේ දවසක සාමාන්‍යයෙන් ඔය වගේ එකක් මේ මෑත කාලීනව නම් අපිට වාර්තා වුණේ නෑ නේද?
0: අහන්න ලැබුණේ
1: නෑ. පහුගිය කාලෙට කලින් අප බැලුවොත් එහෙම පොය දවසක එහෙම දෙයක් වුණා කියලා වාර්තාවක් ආවේ නෑ. මොනවා වුණත් නේ. සෙනඟ සෑහෙන ප්‍රමාණයක් පාරක පාරවල් වල ඉන්නෝ. අපේ මිනිස්සු ගැනත් වචනයක් කියන්න ඕනේ. තන්සල් දෙන එක හොඳයි. නමුත් මහපාර ඩිසිප්ලින් කියන එක බින්දුවටත් පල්ලෙහාට වැටුණු දවසක් තමයි ඊයේ පෙරේද දවස්.
0: ඒ දවස්වලට විශේෂ රථවාහන එහෙම මේකක් තියනවාද?
1: විශේෂ රථවාහන කියන්නේ සැලස්මක් කියන්නේ මිනිස්සු පාර හිටගෙන ඉන්න එක තමයි මම
0: හිතන්නේ. ඒ කියන්නේ වෙනදට වගේ නෑ නේද?
1: විශේෂ රථවාහන සැලස්මක් කියන්නේ
0: හරි
1: මිනිස්සු පාර මැද්ද හිටගෙන කේරි බොනවා, තේ බොනවා, බීම බොනවා, නූඩ්ල්ස් කන එක තමයි. ඒක තමයි විශේෂ රථවාහන සැලස්ම. මේවත් යම් යම් විදියකවල වලට අපි පිළිවෙලක් කරගත්තේ නැත්නම් අපි හිතන හැමදේම අපි කරන හැමදේම එහෙම තමයි එන්නේ. ඉතින් හැමදාම කරේ මෙහෙම තමයි කියන තැනකනේ අපි ඉන්නේ. නේද?
0: කියන්නේ තම තම නැනපමණින් මේක හදාගන්න වෙනවා නේ.
1: මම දන්නේ නැහැ නැනපමණින් නම් ලෝකෙ කිසිම දෙයක් හැදිලා නැහැ.
0: හරි.
1: ලෝකෙ හදලා තියෙන නීති රිකුලාස් වලින් තමයි. නැනපමණින් හැදිච්ච ලෝක නැහැ.
0: මේක තමයි නේ. ඔව්.
1: නැනපමණින් ලෝකෙ හදාගත්ත මිනිස්සු ඉන්න රටවල් මම ගිය රටවල් වල නම් මම ඒ මිනිස්සු කල්පනා කරලා අපි මෙහෙම නේද? අපි මෙහෙම හැසිරෙන්න ඕන නේද? මෙහෙම අපි මෙහෙම කරමු නේ. එහෙම නම් මිනිස්සු හැදිලා නැහැ. දඩ සහ මේ නීතිය දඩ සහ නඩු. ඒ කියන්නේ නීතියට තියෙන බයපක්ෂපාතකම නිසාම රටවල් වල මිනිස්සු හැදුනා මිසක්.
0: හරි.
1: මිනිස්සු මේ
0: හිතලා මතලා
1: මොකද ඔයාර කලින්
0: නැනපමණින්
1: හදාගත්ත ලෝකයක් තියෙනවා නම් අපිට කතා කරලා පෙන්නන්නකෝ. එහෙම රටක් තියෙනවා නම්. විසක් සමරුම් ලස්සනයි තමයි. නමුත් රාත්‍රී කාලේ මිනිස්සු පාරේ වාහන අරගෙන යන විදිය සහ මිනිස්සු පාරේ යන විදිය දැක්කම හිතෙනවා මේ මෙහෙම හරි මෙහෙම දුවන්නේ වාසනාවට
0: කියලා. ඔව් නේ.

0: මේ මයි මොනවත් කියන්නත් බෑදැන් දංසලක ඉස්සරහටක් ගාලාර කුඩිය දාලා නවත්තනවනේ පාර මැදම තමයි නවත්තා ද පිටිපස්සේ ඉන්න මිනිහා ඊට වඩා වෙන හදිසි ගමනක් යනවා වෙන්න පුළුවන්. මොකද පෝයට මිනිස්සුන්ට මේ හදිසිය යන්න ගමන් වැටෙන්නේ නැතුව නෙමෙයිනේ.
1: ඒකනේ.
0: මිනිස්සුන්ට ඒවා යන්න ඕනේ. හැබැයි හොන් එකක්වත් ගහන්න
1: බෑ.
0: ඉස්සරහා වාහනේ පාර මැද නවත්තගෙන බීම වුණා. ඒක දරාගෙන ඉන්න
1: ඕනේ.
0: ඒ මිනිහා ආයි ඊළඟ දන්සලේ නතර කළා. පාර මැද නතර කළා. බත් කෑවෝ.
1: හරි.
0: අපි බත් කාලේ නම් ඉන්න ඕනේ.
1: ඒක අපිත් බත් කන්න
0: ඕනේ. හොඳම වැඩේ තමයි අපිත් බත් පොඩ්ඩක් කරේ.
1: ඒ කියන්නේ එහෙම වාහනයක් පිටිපස්සෙන් නම් යන්නේ හැම දන්සල. ඒගොල්ලෝ නතරන හැම දන්සලකටම සහභාගි වෙන්න ඔබටත් වාසනාව
0: තියෙනවා. නැත්නම් අපිට පුළුවන් විකල්ප මාර්ග කියලා જાතියක් ওই දන්සල නැහනේ.
1: හරි ඔකේ.
0: දැන් මම ඊයේ ගිහිල්ලා මට තේරෙනවා සමහරවිට දන්සලේ හට් එක ගහලා තින්නේ පාරේ. ඒකේ බීම බොන්න ආපු මිනිහා නතර කරලා තින්නේත්
1: පාරේ.
0: එතකොට එතනින් වෙන වාහනයක් යන්න ඕනද? එහෙම යන එක තේරුමක් තියනවා.
1: හරි.
0: එහෙම එකක් නැහැ. ඒක ශ්‍රද්ධාව හෝ මොකක් හරි එකක්. හැබැයි දන්සල දෙන මිනිහයි දන්සලෙන් කනමුණ මිනිහයි තමයි මිනිස්සු. වෙන වැඩකට මිනිහෙක් යනවා කියන එක අදාළම නැහැ. හරි.
1: තව දන්සලක් මට
0: හම්බුණා. මම පාරවල් තුනක.
1: හරි.
0: මම එක පාරක මීටර 200කට වැඩි රිවර්ස් කරන්න උනා.
1: සීරියස්ලි?
0: ගන්නෙම නැහැ. අපි දිහා බලලා මොකද? හදිස්සිද? වගේ.
1: ඇයි මේ? කලබලේ.
0: මොකද? හදිස්සිද යන්න? තේ බොන්න බැරිද?
1: මේ බලෙන් එහෙම දෙන්න දන්සල් දෙනවා. මාව එකකට මේ වුණා. බලෙන්. ඒ කියන්නේ තරහකට නෙමෙයි.
0: ඊයේ තව එකක් තමයි. කොහෙන් මම දැක්කේ නේ?
1: හරි.
0: කොහෙදෝ ඉඳන් දුවගෙන ඇවිල්ලා බෞද්ධ කොඩියත් එක්ක පාර මැදට පැනලා නැවතුණා. ඒ මගේ වාසනාවට මොකක් කරේ එකක හිමින් ගියා හෝ බ්‍රේක් අහුණා නිසා.
1: හරි.
0: නැත්තම් මේක නෙමේ නිවුස් එක.
1: ඔව් ඒක නනේ.
0: ඊගෙන මම දන්නේ නැහැ ඒවා එක පාටම මිනිස්සුන්ට ඒ ආරෝණේ එන්නේ කොහෙන්ද කියලා.
1: පණිනවා එක පාටට. නවත්ත ගල්. මංගෙන් බයිට නවත්තල බීලාව එක දන්ස.
0: සහ මුලින්ම කල්පනාවෙන් හිටියේ නැත්තම්.
1: යස්.
0: සහ මුලින් කල්පනාවෙන් හිටියේ නැත්තම්. ලේසි වෙන්නේ නැහැ. ඒකෙන් මම දන්නේ නැහැ මේ මිනිහා මේ බීමතින් ගියා නම් ඇත්තටම මේක ඒක දඬුවම් එකක් නෙමෙයි දඬුවම් 100ක් දෙන්න ඕන වැඩද මේ තන්නේ කර 100ට 100ක් 100ෙන් යන්න බැරි තත්යක් තමයි
1: පාරේ තියෙන
0: පාරේ මේ දවස් දෙකේ රාත්‍රී කාලේට තිබුණ දැන් තාමත් සමහර තැන්වල දවස් 3 4 යන දන්සල් හැබැයි මේ පාර අපිත් දැකපු එකක් තමයි මේ බත් දන්සල් ලං අඩුයි අයිස්ක්‍රීම් එකෙන්මයි තමයි ගොඩක් යන්නේ
1: බීම තිබ්බා බීම දන්සල්
0: බීම සහ අයිස්ක්‍රීම් තමයි. කණ්ඩ දෙන්න පුළුවන් මට්ටමක් මං හිතන්නේ මේ තත්ත්වෙට. කණ්ඩ මුලම් පුළුවන් මට්ටමක් ඉතින් දන්තල් නෙමෙයි මේක. තම තමන්න කණ්ඩ බොන්න පුළුවන් මට්ටමක් නැති මට්ටමට තියෙන ඇවිල්ලා තියෙන ගණන් මෙන්නුන.
1: එතන කොහොමද තින්නේ ලොකු
0: දන්තල් දෙන්න සයිස් එකක් නැහැ නේ.
1: නැතුව නෙමෙයි තිබ්බ හැබැයි වෙනදට සාපේක්ෂව
0: ආදී. මම තේරෙනවානේ. සුප්‍රසිද්ධ අපි දන්නවනේ බත් දන්සල් දෙක තුනක් තියෙනවා කියලා. තම තමන්ගේ ගිවල් පැතිවල.
1: තම
0: අවුරුද්දෙම තියෙන ඒවා. ඒ හැම දැක්කේ නැහැ අපි. ඒවත් පොඩි පොඩි ඉන්ඩිකේෂන් තමයි සමහර දේවල් සමහරට ඒක කමක් නේ.
1: ඕකේ අපි උදේම කතා කරා මේ තෙල් ප්‍රශ්න ගැන. ඉතින් ඒකට විසඳුමක් අපි ගාවම තියෙනවනේ. ඒකත් අපිට මේත් එක්කම ෂෙයා කරගත්තොත් හොඳයි කියලා හිතුණා.
0: මට හැම වෙලාවෙම හිතෙන ගැත්තා වැඩි කරපල්ලා. තෙල් ඕන් තරම් වැඩි
1: කර. ඕකේ.
0: මට තියෙන විකල්පයක් කියන තැන මම ඉන්නේ.
1: හරි ඕකේ. ඔයා සැලෙන්නේ නැහැ.
0: සැලෙන්නේ කියන්නේ දැන් මේකනේ මගේ ප්‍රයොරිටි එක වැඩට කොහොම හරි එන්නේ.
1: ඕකේ.
0: ඒකනේ. ඒක හරියට වෙලාවට තුලාවට කරගන්නවා නම් කොහොම පොඩි රෝලක් ගහගෙන ජීවත් වෙන්න පුළුවන්.
1: ඒ කියන්නේ ඔයා කොහොම ආවත් ප්‍රශ්නයක් නැහැ වැඩට වෙලාවට හරියට එන්න පුළුවන්.
0: ඉතින් ඒ නිසා තමයි මම මුල හරියදිම හිතුවේ රයිට්. දැන් වෙන වෙන මොකුත් කමිට්මන්ට්ස් ඇත්තෙත් නැහැ.
1: හරි.
0: මම ගත්ත චෙතක් එකක්.
1: හ්ම්.
0: එකපාර සල්ලි දීලා නෙමෙයිනේ. හිමීට ගෙවාගෙන යන්න ගත්තේ. ඉතින් දැන් චෙතක් එක ගෙවාගෙන යනවා.
1: ඕකේ.
0: දැන් තමයි මම බයික් එක ගැන මාර දේවල් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හ්ම්. මාකට් එකේ දැනට තියෙන ස්කූටර්ස් අපි බැලුවොත් එහෙම විශේෂම ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් මගෙන් ඇහුවත් හදිසි ඉන්ටර්විව් එකද ඔයා මොකද චෙතක් එක ගැන හිතන්නේ මං කියනවා මේකත් එක්ක හැරෙන්න ස්කූටරයක් ලංකාවේ නම් නැහැ
1: කියලා. වව් නියමයි.
0: ඒ තරම් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක්.
1: හරි.
0: ඒ තරම් හොඳ පර්ෆෝමන්ස් ඒ බයික් එකත් එක්ක ඇවිල්ලා
1: තියෙනවා. හ්ම් හ්ම් යස්. අනිත් එක තෙල්
0: බිම් වගේ මම වාඩි කිව්වේ එකම එක පාරයි චාර්ජ් කළා.
1: ඕකේ.
0: දැන් මෙදා සැරේ ඒ චාර්ජ් එකේ මම දිව්වා. අන්තිම වතාවට කොණ්ඩේ කපාගෙන එන්න ගියාම මට තේරෙනවා දැන් මට තව කිලෝමීටර් 3ක් විතර තමයි එන්න පුළුවන්. දැන් මට තේරෙනවා. ගෙදරටත් තියනවා නිකන් 5ක් විතර.
1: ආ එතකොට
0: මම මෙහෙම හිතාගත්තා. හදිසියවත් බැටරි සම්පූර්ණයෙන්ම බහැලා බයිසිකලේ නැවතුණු.
1: හරි.
0: කමක් නැහැ. නිව්ට්‍රල් එකට දාලා තල්ලු කරන් යනවා. ඒ තමයි මගේ අවසාන ප්ලෑන් එක. ඔන්න දැන් මං එනවා කොණ්ඩේ කපානවා. සද්දයක් නැහැ ඈ ගන්නත් බෑනේ.
1: ඔව් ඒකනේ පෙන්වන්න විදියක් නැහැ. ඈ
0: පෙන්වන්න විදියක් නැහැ මට මේක. ඈ ගන්න බෑනේ ඈ ගාල සද්දයක් එන්නේ නැහැනේ මේක.
1: ඒත් නැහැ.
0: දැන් එනවා.
1: හරි ඔකේ.
0: ගෙදරට ඇත්තටම කිලෝමීටර් 2ක් විතර තියදී දැන් මට පෙන්නනවා මීටරේ 0 කියලා. ඔන්න අහන්න හරිද?
1: Oh my gosh. හරි.
0: දැන් ඉතින් මං තේරුණා වාසනාවක් තමයි තියෙන්නේ. එක මලුරුනේ එක පොඩි කන්දක් තියෙනවා මං දැන් කල්පනා කරනවා. ඒක කොහොමද තල්ලු කරන්නත් පොඩි ගේමක් ඒක.
1: හරි.
0: කවන්නේ. කවන්නේ. වෙන දෙයක් වෙච්චාවේ. මේකත් ඉගෙන ගන්න
1: ඕනේ.
0: එනවා. මම ගෙදරටම ආවා සුදා. තව කිලෝමීටර් කීයක් යන්න පුළුවන්ද බින්දුවයි.
1: Yes.
0: තවමට කිලෝමීටර් දෙකක් විතර එන්නත් තියෙනවා.
1: Yes.
0: ඒ දෙකත් මං ආවා සුදා.
1: කියන්නකෝ කොහොමද කියලා.
0: ඉතින් ආවා. කොහොමද කියලා මං දන්නේ නැහැ මං ආවා. නැවතුන්නේ නැහැ ආවා. ඇවිල්ලා මං චාර්ජ් එකට දාලා.
1: හරි.
0: ඊට පස්සේ චේතක් එකට කෝල් එකක් දෙලා ගෝ මේ. මෙහෙම වුණා අවුලන් සාමාන්‍යයෙන් 120ක් විතර තියදී චාර්ජ් කරගන්න ඕනේ.
1: ආ ඕකේ. ඕකේ.
0: 20% වගේ දෙනවනේ චාර්ජ් කරන්න ඕනස. එහෙමම යන්න හොඳ නැහැ. පුළුවන් තමයි. නමුත් එහෙමම යන්න එපා.
1: හරි හරි.
0: බැටරිය ආරක්ෂාවට 120ක් තියදී ආයෙත් පාරක් චාර්ජ් එක දාන්න ඕන කියලා. මං ඒක ඉගෙන ගත්ත එහෙම තමයි. නවතින්නේ නැහැ. ඒරණ එහෙම දුවන්න එපා.
1: රයිට් ගුඩ් නිව්ස්.
0: හරි. ඉතින් SOS කියලා ගත්තේනවනේ කර ගියා ගන්නව දෙයක් නැති තත්වයක් යටතේ. චිතක්කකින් නම් කතා කරමු කියන්නේ එහෙම දුවන්න එපා කියලා.
1: හරි ඔකේ.
0: හැබැයි බින්දුවට ඇවිල්ලා දුවනෝ මෙයා එක.
1: නියමයිනේ.
0: නේද? මෙතනට ඇවිල්ලා කිලෝමීටර් දෙකක් දුවන. මම ඉතින් ආය දරුවෙකුට වාගේ තමයි චිතක්කේ සලකන්නේ.
1: ඔකේ.
0: අතර මං කරන්නේ නැහනේ.
1: අනේ.
0: කොහොම හරි ගෙදර ගේනවනේ. අනිත් එක මට මේ පෙට්‍රල් කීයද ගියාද? ආයිදම් ලබන සතිය ආයියයිද මට වැඩක්ද කියන්නේ
1: මේක නෙනේ
0: මට වැඩක්ද මට බැරි නම් මම චේතක් එක චාර්ජ් කරගම මම මේක වැරදෙනවා
1: නිදහස් පීස් ඔෆ් මයින්ඩ්
0: අතන මම බැලුවා මට මේ තරම් ලොකු
1: ඒක දැනෙන්නේ නැහැ ලොකු
0: මේකක් නැත්තේ ඇයි කියලා මට හැම වෙලාවෙම හිතන්නේ ඒකයි ඉතින් ඔබ චේතක් එකක් ගන්න මේකයි වෙන්නේ මේ විදිහට පෙට්‍රල් ඩීසල් අපි දන්නේ නැහැ තව කොයි කාලයක් උච්චර ගණන් යයිද කියලා
1: හරි
0: මට හිතෙනවා මේ මැද

0: යුද්ධෙ තිබ්බද නැද්ද ඒක ඉවර වුණාද? දැන් ඔබ හිතන් ඉන්නවද මැද පෙරදිග යුද්ධෙ ඉවර වුණොත් මේගොල්ලෝ අඩු කරයි කියලා?
1: නෑ.
0: කවුරුත් එහෙම කියන හදිසි වෙලා නැහැ. ඔය කිසිම කෙනෙක් කොයිම වෙලාවකවත් කිව්වද මැද පෙරදිග යුද්ධෙ නතර වුණොත් ඩීසල් පෙට්‍රල් තිබිච්ච ගානට ගේනවා. කවුරු හරි කොහෙ හරි කියලා තියෙනවා නම් අපිට ඒකවන්න. මම දන්න විදිහට කවුරුත් එහෙමයක් කියලා නැහැ. ඒ නිසා බොරු සිහින දකින්න එපා. යන රටාවට හුරු වෙන්න.
1: රයිට්.
0: කාටවත් දොස් කිව්ව කියලා වැඩක් නැහැ. නිකන් කෑ ගැහුවා ආඩපාලි කිව්වා ඔළුවේ පොළවේ ගහගත්ත කියලා වැඩක් නැහැ. අඳුරට බැන බැන ඉන්න වෙලාවේ එක පහනක් දැල්වන්න. දැන් මේ පහන් පත්තු වල වැඩක් නැහැ මේ වෙලාවේ. මේ චෙතක් එකක් ගන්න.
1: චෙතක්.
0: එක චාර්ජ් එකකින් කිලෝමීටර 121ක් භාගෙට වැඩිය දුවන.
1: අතත්.
0: කිලෝමීටර 121කට වැඩිය මන් දිව්වා.
1: ඔය දැනුද අපේ ආච්චිට වෙසක් බලන්න යන්න ඕන කියලා පුදුම වදේ. මං ඊට පස්සේ ආච්චිව පොඩ්ඩක් පුටුවක ඉඳෝලා මං ගත්තා මගේ ෆෝන් එක. හච් කනෙක්ෂන්.
0: ඔච්චර අපාය වෙනවා තිබ්බනේ.
1: ඔයගොල්ලන්. ඉතින් දකිලවනේ.
0: ගෙදර එක්කන් ඇවිල්ලා.
1: අපේ ගෙදරම ඉන්නේ. ඊට පස්සේ මං ආච්චිට කව කොහෙද දැන් මොකද්ද බලන්න. අලේ පුතේ තොට ළඟ තොරන. ඊට පස්සේ මට ගාල සර්ච් කරා තොට ළඟ තොරන ගත්තා. මෙන්න ආච්චි තොට ළඟ තොරන. අන්න ඒක බැලුවා. එහෙම කියන පහන් කූඩුද අර කූඩුද ඔක්කොම ටික මං එයාට ෆෝන් එකෙන් පෙනවා. ආච්චි වරගෙන යන්නත් බෑනේ. වෙසක් බලන්න ටිකක් වයසයිනේ දැන්. ඉතින් ඒ නිසා මම ඔක්කොම එයාට සජීවීකරණය කරලා දුන්නා මගේ මොබයිල් ෆෝන් එකෙන්. මොකද හච් කනෙක්ෂන් එකක් නිසා. පැය ගානක් ඉතින් අය තොරණ බලනවා, පහන් කූඩු බලනවා. පැය 8ක් විතර එක දිගට මං හිතන්නේ.
0: මොනවා කියන්නද කියලා හිතාගන්න
1: බෑ. ඒක නෑ කියවා මුත් කියන්න එපා. කියලා මං හිත හොඳින් කරපු දෙනේ. ඒක මොකුත් මේව කරන්න බෑ.
0: හිත හොඳින් මොකද්ද ඔය කරේ?
1: ඈ
0: අරන් යන්න තිබුණනේ මිනිස්සයව.
1: කවදා ආචිවත් ඔය සබ් බලන්නද?
0: ඔව්.
1: අනේ මේ
0: හොලවන්න එපා කියලා තියෙන.
1: මේ ඇත්තට අපි වීඩියෝස් බලනකොට වෙලාවක් කලාවක් නෑ නේද? අපි හිතනවා තව වීඩියෝස් පහක් බලලා නතර කරනවා. කීයක් බලනවද? අඩුම තරමේ 100ක්. 100ක් විතර බලලා තමයි නතර කරන්නේ. ඒ තමයි අපේ පුරුද්ද නේ. ඒක තමයි අපේ හැටි. ඉතින් ඒ වගේ
0: දැන් නවත්තන්නත් බෑ. පොඩි වීඩියෝ එකක් බලනවා කියලා කියන්නේම පොඩි ඩොපමින් ෂොට් එකක්.
1: යා ඔකේ.
0: ඩොපමින් කියන්නේ අපිට දෙන ෂණික සතුට. මොලේ නිතරම කැමති ඒ ෂණික සතුට දෙන්න දේවල් නිතර නිතර කරා. ඒකයි TikTok වගේවා, YouTube වගේවා, WhatsApp වල පින්තූර, වීඩියෝ, posts කියනවා බල බලා බල බලා බල බලා අපි කෙලවරක් ඉවරයක් නැතුව යන්.
1: ඕනේ.
0: ඒක ඔබේ වැරද්දක් නෙමෙයි. අපිව මේ අපිව බ්‍රේන් එකෙන් වය කරලා තියෙන එහෙම තමයි. සතුට දැනෙන දෙයක් අහු වුණොත් මොළය ඔබව පොළඹවනවා નિરાයාසයෙන්ම. ඔබට තේරෙන දැන් ඔබට නැගිටලා දැන් යන්න ඕමනාවකුත් ඇවිල්ලා තියෙන්නේ.
1: ඇත්ත.
0: අපිට තේරෙන දැන් මේ බැලුවනේ ගොඩක් වෙලා. දැන් ගියා නම් හරි නේද කියලා. ලේසියකට එහෙම වෙන්නේ නැහැ. ඔබ දැඩි තීරණයක් කරන්න නැගිට්ටොත් තමයි. ඒක දැඩි තීරණයක්. මම බලන්නේ නැත්තම් බැරෙනවා. කමන්නේ ඊළඟට ඔන්නේ බලලම ඒව කරමුකෝ කියලා යනවා. හැබැයි එහෙම බලාගෙන ගියාට ඔබට ඩේටා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එකයි අපිට කියන්න ඕනේ නේද?
1: අනිවාර්යෙන් ඒක තමයි අපිට කියන්න ඕනේ H15 නිසා.
0: ඉස්සරනම් ඕන අතර වුණා මේ ඩේටා ප්‍රශ්න නිසා. දැන් නම් ඩේටා ප්‍රශ්න නැහැනේ. දැන් ඩේටා unlimited. data unlimited හැමෝම දෙන්න කතා කරාට ප්‍රායෝගිකව unlimited data දීලා තියෙනවා apps 15කට ප්‍රායෝගිකව. ඇයි මම ප්‍රායෝගිකව කියලා කියන්නේ? මිනිස්සු පාවිච්චි කරන ඒවාට. දැන් ওই කාගල්ස් එකෙත් බඩු මිල අඩු කරන්න මිනිස්සුන්ට නිතර දෙවිල ඕනේ ඒවාට. එතකොට හච් එක apps 15ක් select කරනවා unlimited data දෙන්න. මිනිස්සු නිතර දෙවිලේ පාවිච්චි කරන apps 15ක් ඒගොල්ලෝ තෝරගන්න.
1: යා ඔකේ.
0: මිලෝ සංසාරයක්සේ පාවිච්චි කරන තිය ඇප්ස් ටිකක් හොයාගෙන පැකේජ් එකක් දෙන එක මට උනත් කරන්න පුළුවන්. මගේ මොබයිල් නෙට්වර්ක් එකක් තිබ්බා. එහෙම නෙමෙයි. හච් දුන්නෙම
1: හරි.
0: TikTok වලට, YouTube වලට, Instagram වලට, Facebook වලට, ChatGPT වලට,
1: Gemini
0: වලට. ඔය ටිකේ දැන් ඔබ පාවිච්චි කරන සෙට් එකම කියවුණා. Right?
1: තව ඒවා තියෙනවා 15ක්ම
0: තියෙනවා. 15ක් තියෙනවා. 1199යි පැකේජ් එකේ වටිනාකම මාසෙකට. ඔබ ඊට වඩා කීයක්වත් ගෙවන්නේ නැහැ. ඒක ඇතුලේ අර ඕක තියෙනවනේ ටැක්සස් තියෙනවා, ලෙවිස් තියෙනවා, කීකීකව තියෙනවා. ඒ ටිකත් ඔක්කොම 1199 ඇතුළෙම දාලා ඉතින්.
1: වාව් නියමයි.
0: ඒ නිසා ඔබට අමතර ගාණක් වියදම් වෙන්නේ නැතිම තරම්. දැන් අපි සාමාන්‍ය කෝල්ස් ගන්නෙත් නැහැ. WhatsApp calls, WhatsApp message යන්නේ. 1199 වැඩේ කරගන්න පුළුවන්. අමතරව GB 35 කුත් දෙනවා. තව මොනවා

0: බ්‍රවසිං වලට ඕනුනොත් ඊටත් අමතරව රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකක් දාලා තිනවා ඔබට කෝල්ස් කීපයක් වුණාට වුණාට හරි ගන්න උනොත් අන්න ඒමයි හච් වැඩ කරන්නේ
1: උදේ 7:52යි.

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
1: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් කියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
2: එයා තාත්තා වගේම දක්ෂයි.
1: තව අම්මයාට නැන්ග්‍රෝ කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2000.
3: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේ.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඔබ A-level Samsung classes with the NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0111732000. NIBM the City University, the place to be.
9: Lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: 98.4
12: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: සියත දෙවයිනපුර
1: එක එක තැන්වල දාලා තියෙන සල්ලි ටික ඔක්කොම එකතු කරලා අරගෙන ගිහිල්ලා දාන්නක කොමර්ෂල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක මොකද 11ක් දක්වා ඉහළ පොලියක් දෙන්න කොමර්ෂල් බැංක් එක ලෑස්තිලා ඉන්නවා. වැඩි විස්තර කියන්නම්. ඒත් එකම පෙරඩුවා වාහන ගැනත් මතක් කරන්න ඕනි. තාමත් ඔබට පෙරඩුවා වාහන පරණ ගානට ගන්න පුළුවන්. ඒක හොඳ නිවුස් එකක්, ගුඩ් නිවුස් එකක් නේද? ඒගොල්ලන්ගේ කොළඹ ශාඛාව තියෙනවා හයිඩ් පාර්ක් කෝණවල. ඊට පස්සේ නුවර, කුරුණෑගල, රත්නපුර, මාතර තව තව ශාඛා තියෙනවා. පෙරඩුවා වාහන මැලේසියාවලින් තමයි ලංකාවට එන්නේ. ජපන් තාක්ෂණයේ තමයි පෙරඩුවා වාහනවල තියෙන්නේ. ඊළඟට අපි සිංගේක ගැන මතක් කරන්න ඕනි. සිංගේකට ගිහිල්ලා ෆ්‍රිජ් එකක් ගන්න, අලුත්ම ෆ්‍රිජ් මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. ඕගලන්ට පහුගිය දවස් ටිකේම අපි කිව්වා 50%ක් විදුලි ඉතිරි කළ දෙන්න. ඒ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. සිංගේකට ගිහිල්ලා බලන්න අපි වැඩි විස්තර කියන්නම්. ඒ වගේම ෆාදර්ස් ඩේ එක එන්නේ මේ මාසේ 3 වෙනි ඉරිදා දවසේ. 3 වෙනි සතියේ ඉරිදා දවසේ තමයි ෆාදර්ස් ඩේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් ෆාදර්ස් ඩේ එකක් ආවම ඒ දවසට තාත්තිත් එක්ක ෆොටෝ එකක් දාන එකනේ අපි සාමාන්‍යයෙන් කරන වැඩ. ඊට වඩා ලොකු දෙයක් කරන්න ඔයාට අපි පොඩි මේ දෙන්න අයිඩියා එකක්, හරිද? ආදරණීය තාත්තා කොච්චර ඔබ වෙනුවෙන් මහන්සි වුණාද, ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතේ වෙනුවෙන් එයා කොච්චර දුර බැලුවද නේද? එහෙම බලලා ඔක්කොම ප්ලෑන්ස් ගහලානේ ළමයාව ඉස්සරහටම අරගෙන යන්න සෑහෙන මහන්සියක් ගත්තු කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ. ඉතින් එයාගේ ඇස් දෙක ගැන, එයා මෙච්චර මහන්සි වුණා ඔබ වෙනුවෙන් එයාගේ ඇස් දෙක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුංචි ආරාධනාවක් ඔබට කරනවා අපි. පොඩක් බලන්න තාත්තිගේ ඇස් දෙක කොයි වගේද, එයාගේ පෙනීම කොයි වගේද. සාමාන්‍ය දෙයක්, ඒ කියන්නේ ඇවිදිනකොට තියෙන කකුලේ මොකක් හරි අමාරුවක්, ඇවිදිනකොට ඒක ඇවිදින විදිය බලලා අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඇස් සම්බන්ධයෙන් අපිට එහෙම ලොකු එකපාරට මේ තාත්තිගේ ඇස් දෙකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නෑ, තාත්තිගේ ඇස් වල ප්‍රශ්නයක් නෑ එහෙම කියලා තේරුම් ගන්න විදියක් නෑනේ. ඉතින් ඒ නිසා තමයි ඇස් පරීක්ෂාවක් කිරීම ඉතාම වැදගත් වෙන්නේ. අම්මමයි තාත්තමයි අරගෙන යන විෂන් කෑගට ගිහිල්ලා ඇස් පරීක්ෂාව කරගන්න. අපි වැඩි විස්තර කියන්නම් විෂන් කෑ ගැන. ඒගොල්ලන්ගේ ශාඛා ජාලයක් තියෙනවා ලංකාව පුරාම. ඕනම ශාඛාවකට යන්න ඇස් පරීක්ෂාව කරගන්න පුළුවන්. ඊළඟට අපි

0: ඊට වැඩේ කොලිටි විදිහට කරනවා නම්. ඉතින් ඇලුමෙක්ස් කියලා කියන්නේ ඇලුමිනියම් සම්බන්ධයෙන් මොකක් හරි තීරණයක් ගන්නවා නම් අපිට හම්බෙන සුපිරිම බ්‍රෑන්ඩ් නේම් එක. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කොලිටි එක ගැන හැමදාම හිතන කෙනෙක් නිසා බය නැතුව ඔබේ ඔය ඇලුමිනියම් වැඩේට ඇලුමෙක්ස් සම්බන්ධ කරගන්න. හරිද? කොටේෂන් එකක් ගෙන්න ගන්න, ෂෝරූම් එකට ගිහිලා බලන්න. ගොඩාක් දේවල් තියෙනවා ඔබට ඇලුමිනියම් සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඇලුමෙක්ස් එක. ඊළඟට අපි පැල්වත්ත කිරි ගැනත් මතක් කරමු. පැල්වත්ත කිරිවල තියෙනවා ප්‍රොඩක්ට්ස් ගොඩාක්. ඒගොල්ලන්ගේ පිටිකල කිරි එක වගේම නොන් ෆැට් එක, අයිස්ක්‍රීම් එක, ඊට පස්සේ බටර් එක, ගී එක, මුදවපු කිරි, තව මොනවාද ඔක්කොම කිව්වා නේද? රයිට්. ඒ ටික ඔක්කොම පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ඔබට ගන්න පුළුවන්. අපි උදේම කතා කරා චෙතෙක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන, ඒ වගේම හච් ගැන මතක් කළා. ඊළඟට අපි මතක් කරන්න ඕනි බජාජ් ත්‍රීවිල් එක ගැන. 236 CC එන්ජින් එකක් තියෙන සුපිරිම ත්‍රීවිල් එක බජාජ්, අලුත්ම ත්‍රීවිල් එක ගැන විස්තර කියන්න. මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්නවා වෙනුවට බජාජ් ත්‍රීවිල් එකක් ගන්න. හරිද? NLB ලොතරැයි ගැනත් මතක් කරන්න ඕනි. ඊට පස්සේ අපේ ප්‍රයිම් ගරුප් එකේ පෝට් සිටිය එකේ තියෙන සුපිරිම සුපිරි ප්‍රොජෙක්ට් එක ගැනත් කතා කරන්න ඕනි. සහ ඒගොල්ලන්ගේ අද තව අලුත් විස්තරයක් මොකක්ද ඉවල තිබුණා ඒ ගැනත් අපි කියන්න තව පොඩි වෙලාවකින්. ඔව තමයි විස්තර. දැන් තියෙන පත්තරේ බලන්න. උදේ 7:58.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්, රන් පොහමට ගෙවනව දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම්, ගන්න ඕනි හොඳම තීරණය.
0: Good morning, Hasa.
5: Good morning, Ashcharya. Good morning. සඳුද දවසේ අලුත් සතියක් පටන් ගන්න තියෙන්නේ නේද?
0: බලමු
5: අපේ අනුග්‍රාහක භවතුන් ගැන. නිකන් අපූර්ව ආරංචි මේ දවස්වල අපි කියනවා, ගෙයක් හදනවා නම්, එහෙම නැත්නම් ඔෆිස් බිල්ඩින් එකක් හදනවා නම්, මොකක් හරි ගෙදරක අලුත් වැඩියා කටයුත්තක් කරනවා නම්, ඒකට කරන වියදම ආපහු අතට හම්බෙනවා නම් වැඩේ කරලා ඉවරුනහම ඒක මාර චාන්ස් එකක් නේද? එහෙම චාන්ස් එකක් මේ දවස්වල ඔයාලට ස්විස් ටෙක් එකෙන් දීලා තියෙනවා. ආට තියෙන්නේ ඔයා කරගෙන යන වැඩේට අදාළ ඇලුමිනියම් වැඩ කටයුතු තියෙනවා නම් ඔයාගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් කතා කරලා කියන්න. මේක ස්විස් ටෙක් වලින් කරන්න කොච්චර මුදලක් යනවද කියලා කොටේෂන් එකක් ඉල්ලා ගන්න. ඒ කොටේෂන් එක 076-780-7000 වට්සැප් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඉදිකිරීම ස්විස් ටෙක් වලින් කරගෙන යන්න. ස්විස් ටෙක් වලින් කට්ටියක් එනවා ඔයා වැඩේ කරලා ඉවරනහම, ඇවිල්ලා ඒගොල්ලෝ ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා ඊට පස්සේ රුපියල් මිලියන 2.5 වෙනකන් ඔයා කරපු වියදම ආපහු ඔයාට ලැබෙන්න සලස්සන්න ස්විස් ටෙක් සූදානම්. ඉතින් ස්විස් ටෙක් ස්ලිම් ලයින් රේන්ජ් එක ගන්න. රුපියල් මිලියන 2.5 වෙනකන් කෑෂ් බැක් එකක් දිනා ගන්න. ඊළඟට අපි මතක් කරන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ගෙන්වා බෙදා හරින GWM වෙහිකල් රේන්ජ් එක ගැන. හවල් H6 එක තියෙනවා, හවල් H6 GT එක තියෙනවා, ටෑංක් 500 එක තියෙනවා, ටෑංක් 300 එක තියෙනවා. මේ වෙහිකල් මොඩල් ඕන එකක් ඔයාලට ගිහිල්ලා බලාගන්න පුළුවන්කම තියෙනවා. ගිහිල්ලා බලලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා වාහනේ තමන්ගේ කරගන්න හිත කිති කවා ගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. කෝල් එකක් දෙන්න 011-7888-666 කෝල් එකක් දීලා ටෙස්ට් ඩ්‍රයිව් එකකට වෙලාව වෙන් කරගෙන යන්න. අලුත් GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහිල්ලා වාහනේ අතපත ගාලා බලලා වාහනේ ගැන හොඳ අයිඩියා එකක් අරගෙන ඊට පස්සේ ඒ වාහනේ තමන්ගේ කරගන්න හිතන්න. ගෙන්වා බෙදා හරින්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. සල්ලි හදිස්සියක් වෙච්ච වෙලාවට අතේ තියෙන රත්තරන් ටික ගිහිල්ලා CDB එකෙන් තියලා ඉහළ මාත්‍රිකාරමක් අරගෙන හිතේ සැනසීමෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න හම්බෙන එක ලොකු අස්වැසිල්ලක්. රන් පවුමට රුපියල් 325,000 ඉහළම අත්තිකාරමක් CDB ඔයාට ගෙවනවා විතරක් නෙවෙයි, දැන් පළවෙනි මාසෙ පොලියෙන් භාගයක් තමන්ගේ අතට ලබා ගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. 0117 388 388

0: ප්‍රකාශන ඇමතුමක් දීලා වැඩි විස්තර දැනගන්න CDB රන් අය රත්තරන් අය දෙන ස්තරම්ම තැන. මං එනවා දිනමින පත්තරයට ආශ්චර්ය ඩිජිටල් නගර නිර්මාණයට සැලසුම් මොරටුව සරසවියෙන් පූර්ණ තාක්ෂණික සහාය මේකට ලැබෙනවා කියලා තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් පියවරක් කියලා තියෙන මොකක් හරි කරන වැඩකට ක්ලීන් ශ්‍රී ලංකා එක ගිහිල්ලා ඩගල ඒක වැඩක් කියලා එල්ලනවනේ. ඉතින් ඒකට වෙන වැඩක් නැහැනේ ඒ කරන්. එක එක වැඩවලට නම දාන එක තමයි අපි මේ වෙනකන් දැක්කේ. ඒ අරුණහම ත්‍රිවිල් වල බස් වල කෑලි ගලවන්න ගියා බැරි වුණා. ඒ වගේ පොඩි බැරි වෙච්ච වැඩ දෙක තුනකට පස්සේ තියෙන්නේ වෙන වෙන අය කරන වැඩවලට ක්ලීන් ශ්‍රී ලංකා කියලා නම දානවද කොහෙදෝ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පයේ යටතේ සමාජීය සහ පාරිසරික වශයෙන් උසස් මට්ටමක පවතින ඩිජිටල් සේවා පහසුකම් සහිත නව ආදර්ශ නගර නිර්මාණය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතී. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය රැස්විය. එහිදී මෙම නගර සංවර්ධන වැඩසටහන වඩාත් ප්‍රායෝගික සහ විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පූර්ණ තාක්ෂණික සහාය ලබා ගැනීමට තීරණය විය. එමෙන්ම එම අවස්ථාවේදී තවත් වැදගත් තීරණ රැසකට එළඹිනි. මෙහෙම කියලා ඉතින් විස්තරයක් තියෙනවා. දැන් ගණමුකුත් ඒ කියන්නේ මොකක් හරි වැඩේ ගැන මොකක් පැහැදිලි අදහසක් ගන්න පුළුවන් විදිහට නෑ. ඒ මොකද්දෝ මේ ඩිජිටල් නගර නිර්මාණයට සැලසුම් සකස් කරනවා කියලා එහෙම ටිකක් නිවුස් එක ටිකක් එක්සයිටින්. හැබැයි
1: වැඩේ කරනකොට තමයි බලාගන්නේ.
0: ඔව් අනික කරන්න යන්නේ මොකක්ද හරි වෙයි කියලා එහෙ පැහැදිලි නෑ. සමහර නිවුස් විතරක්ම වෙන්නත් පුළේ මේවත් තියෙනවා
1: නෑ. ඔයා කතාව ගහලා නැද්ද කරන්න යන්න කලින් කියන්න හොඳ නෑ කියලා.
0: ආර කිව්වම ඇස්වා කටවා වැදිලා කරගන්න බැරුව යයි කියලා වැඩද. හුඟක් ඒව එහෙම වුණානේ නේද?
1: කලාට පස්සේ බලාගන්න
0: පුළුවන්. හුඟක් ඒව එහෙම වුණානේ. අර කරනවා කියලා තිය ඇස්වා කටවා වැදිලා වගේ නිකන් හබක් වෙලා ගියානේ ගොඩක් අඩ. බලමු දැන් මේක නොකිය කරන්නේ නේද? බලමු හරි බලමු. ඒ අතර ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකත් නොකිය කලේ කිව්වොත් කරගන්න බැරි වෙයි කියලා වෙන්නද නේද? මොකද මට මතක විදිහට මේ අන්තිම දවස් 4-5 කියන්නේ මේ ඉන්ධන මිල වැඩි වෙන්න දවස් 2-3කට කලිරුත් මට මතකයි අර නෙත්ති කුමාර මහත්තයා කියනවා මේ මොන්න ඉන්ධන වැඩි වෙන්න බොරු කතා මේ වැඩි වෙන්නේ නැහැ කියලා. සමහරට ඒකත් අර කලින් කිව්වොත් ඇස්වා කටවා වැදලා කරගන්න
1: බැරි වෙයි කියලා
0: වෙන්න ඇති. නොකිය ඒක කළේ කොහොමහරි. දැන් 92 පෙට්‍රල් 434යි එහෙම වෙලා තියෙන්නේ.
1: හරි.
0: සුපර් ඩීසල් 478යි 95 පෙට්‍රල් 495යි භූමි තෙල් 285යි වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔය අතරේ බැසිල්ට උසාවි දෙකකින් වරෙන් තුනිකුත් කරලා තියෙන බව දිනමින වාර්තා කරලා තියෙනවා. උසාවි දෙකකින් හොයනවා, නඩු දෙකකට ඇවිල්ලා නැහැ. ඒ දෙකෙන්ම වරෙන් තුනිකුත් කරලා තියෙනවා මේ වෙනකොට. හැබැයි එයාගේ නීතිඥයෝ කියනවා නෑ එහෙම නෑ, ඇවිත් ඉන්න නෙවෙයි එන්නානේ හිටියේ. එන්න හිටියේ ටිකට් පවා දාලා තිබුණේ. සිය සේවාදායකයා ටිකට්පත් වෙන් කර තිබුණත් ගුවන් සමාගම් වලින් ඔහුගේ වගකීම භාර ගැනීමට අකමැති බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා. ඊට හේතුව වන්නේ සිය සේවාදායකයා තනියම ගුවන් ගමනක යෙදීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක නොසිටින බැවින් හා ගුවන් යානයේදී තත්ත්වය බරපතල වෙතැයි ගුවන් සමාගම් අනුමාන කරන බැවින් යයිද කියා සිටියේ. ගුවන් සමාගම් වලින් ඒ හදයව ගන්නෙ නැහැලු ප්ලේන් එකට. පොම යාගේ සෞඛ්‍ය තත්ත්වය හරි නැහැ. මෙයා මේ ප්ලේන් එකේ යන ගමන් සෙත්ත පෝච්චි කරොත් එහෙම අපිටත් කරදරේ කියලා. එයාව ප්ලේන් වලට බුදුම ප්ලේන් නේද ඒව. අපිට බලන්න පුළුවන් දැන් බැරි වෙලාවත් මං කියන්නේ මොකක් හරි අහේතුවකට ආණ්ඩු පෙරලියක් වෙලා පොහට්ටුවට ආණ්ඩු බලය ගියා නම් මෙයාට ඩග්ගාල සනීපත් වෙලා සියලු ගුවන් සමාගම් වලින් මෙයා වඩාගෙන ගේන්න බාරත් ගන්නවා. එහෙම වුණා නම් හොඳ වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට දිගටම මේ නිවුස් එක මේ විදිහටම අහන්න වෙයි සමහර විට. ඔය අතරේ පල්ලේගම හේමරතන හිමිගේ සංඝ තනතුරු අත්හිටුවයි අටමස්ථානාධිපති ධුරයේ වැඩ බලන්න ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියෝ පත් කරලා තියෙනවා කියලා තමයි මේ වාර්තා කරන්නේ දිනමින. මේක තියෙනවා මෙහෙම, මේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි වෙත එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු නිම වී අවසන් තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේ වෙත පිරිනමා තිබූ නුවර කලාවියේ ප්‍රධාන සංගනායක ධුරය අත්හිතු වීමට මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින්දයන් වහන්සේ ප්‍රමුඛ වින්සත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කරලා තියෙනවා කියලා තියෙනවා. නුවර කලාවියේ ප්‍රධාන සංගනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන ස්ථවරයන් වෙත එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කොට මේ තීරණය ගත්තා කියලා කියන තේ ආටිකල් එකේ කොහොමද මේ චෝදනාව මොකද්ද කියලා සඳහන් කරලා නැහැ. ඒක මොකක් කට්ටිය දන්නවා මේ වෙනකොටත් ආටිකල් එකේ බොරුවට ඒක ලියන්න නැතුව ඉඳ හැදුවට බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට. අවුරුදු 11 ඉඳන් අවුරුදු 15 විතර වෙනකම් වරින් වර ඒ දැරියව අපයෝජනයට ලක් කළා කියලා තමයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මේ අපරාධය ඒකත් එක්ක ලියන්න තිබුණ ඇති ආටිකල් එක ලියනකොට නේද, ඒ කියන්නේ
1: සම්පූර්ණ
0: නෑ නේද, උසාවියේ තියෙන මේ කලින් පත්තරවල ගිය එකක් නේ මේ මේ ආටිකල් එකේ විතරක් ඒ චෝදනාව මොකද්ද කියලා නොකියා හංගාගෙන ඉඳීම මන් දන්නේ නැහැ. ඉතින් නේද කමන්නේ කාරේ අපිට මතක් වෙච්චින්ද අපි කිව්වේ. ඒ අතර ගල්ලඟුරු ආනයනයට දැඩි රීතිමාලාවක් බාල ගල්ලඟුරු දුන් සැපයුම් කරුවන්ට දඩ ලබන වසර සඳහා ගල්ලඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජය විසින් දැඩි රීතිමාලාවක් හඳුන්වා දී ඇති බව බල ශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. එතකොට ලබන අවුරුද්දේ ඉඳන් බාල ගල්ලඟුරු අපේ රටට එන්නේ නැහැ. හරියට දැන් මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඉඳන් හාල් ඇටයක්වත් අපි පිටරටින් ගේන්නේ නැහැ වගේ. ඉතින් නේද පිළිවෙලට ඒක එයාලා කරයි. අපෙන් සුබ පැතුම්. යන්න කලින් මං අරුණ පත්තරේ හුරේරා කාටුන් එක ගන්නවා. නීති ප්‍රතිපාදන ලැබුණු සැනින් පළාත් සභා ඡන්දේ පැවැත්වනවා කියලා මැතිවරණ කොමසාරිස් කියනවා කියලා කෙනෙක් කියනවා. නීති ප්‍රතිපාදන ලැබුණු සැනින් පළාත් සභා ඡන්දේ පවත්වනවා කියලා මැකෝ කියනවා. කිව්වම අනිත් හාදේ කියනවා ඒ උනාට අධ්‍යාත්මික මැතිවරණ කොමසාරිස්ගේ අවසරය නැතුව බෑනේ. කවුද නේ අධ්‍යාත්මික මැතිවරණ කොමසාරිස් කියන්නේ? මට නම් තේරෙන්නේ
1: නැහැ. මට තේරෙන්නේ නැහැ.
0: වර තේරෙන්නේ නැහැ.
1: මට තේරෙන්නේ
0: නැහැ. කවුරුර තේරෙන කවුරු ඉන්නවා අපිට කියලා දෙන්නකෝ. ගිහිල්ලා සුබ දවස.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය.
4: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
6: වෙලාව උදේ 8යි විනාඩි 11යි.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ
8: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණ මිල රුපියල් 2500යි.

0: ప్రియతా టాప్ స్టోరీ.
1: నీకోట అనతురట సంబంధర్ ఎదురు అదాధికరణయట නිකොට ප්‍රදේශයේ සිදු වූ අනතුරට සම්බන්ධ කැමරා තීරයතුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ සැකකරු මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දයන්න තහවුරු කෙරෙන පරීක්ෂණ සහ අදාළ රථය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන බවයි. අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමතින් සිට ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණ වුණා. අනතුරින් පසු පලාගිය සැකකාර කැමරතරයතුරු පොලිසිය විසින් අතරංකොට ගැනුණේ ගොඩගම ප්‍රදේශයේදී. ඔහු 42 වරදී පිළියන්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෝමාගම මීගොඩ ප්‍රදේශයේදී කැමරතයක් දන්සලක පොලිමේ සිටි පිරිසක් දෙසට ධාවනය වීමෙන් අනතුරක් සිදු වුණේ ඊයේ රාත්‍රියේදී. අනතුරින් 15 වරදී දැරියක් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගියා. තුවන් ලැබූ හත්දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 30වනදා දක්වා කාලය තුල සිදු ඇති මාර්ග රියනතුරු ගණන 1089ක්. එම අනතුරු වලින් 1140 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: හැබැයි සිත නිවන බොදු පෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: දැන් ඉතින් වටේ පිටේ තියෙන ගොඩාක් එකක පින්තූර වීඩියෝ එකම ඇවිල්ලා තියෙනවා. පහුගිය දවස් දෙක තුනේම තිබිච්ච දන්සල් පිළිබඳව, ඒවා කොහොමද මිනිස්සු පාරේ ආවි ගියේ විදිය, මන්දක පොඩි බට්ටල් ඔරියක පිටිපස්සේ පුවක් ගස් බැඳලා, ඒවැ උන්චිලි බැඳලා, ඒ උන්චිලි පදින ගමන් ඒ වාහනේ පාරේ
2: යනවා.
1: මං අහන්නේ මේ පොලිසිය එහෙම ඇත්ත එහෙම මේ
2: අසරගෙනද කිටි කියලා දහන්නේ?
1: මේ අන්තරායකාරී ලෙස රියධාවනය කියන එක මන් දන්න විදිහට මේ පොත්වල තියෙන ඔය නීති පොත්වල ලොරිවල පුවක් ගස් බැඳන් ඒවැ උන්චිලි පැද පැද ඒවැ එල්ලිලා මේ පිරිමි සායවල් ඇඳ ඇඳ ඒවා පෙන්න පෙන්න එහෙම එහෙම පුළුවන්. මේ වෙසක් නෙමෙයි මොන වෙසක්ද මේ? මොකක්ද ඒ වෙසක්? දැන් ඔය සමහර අය කියන මේ කොඩිය දාලා පාරට පැනලා ඒ බීමයක් බීරපල විස්සක් දන්සල් නෙමේ
2: ඒවා
1: නේද?
2: කොතනටද මේ ගිහිල්ලා තියෙන්නේ? නේ
1: ඒ කියන්නේ ඕනම දෙයකට ඕනම දෙයක් කොහොමත් පිළිවිලින් විනාශයට නේ යන්නේ. ඔය එන්ට්‍රොෆි කියන එකේ අදහස ඒකනේ.
2: ඕනේ
1: පිළිවිලින් විනාශය කරා යන.
2: හරි.
1: ඒක වෙනවා. එහෙම කියලා මේ තරම් ඉක්මනට ඒ කරා යන්න දෙන්න එපා. මිනිස්සු මේක ශ්‍රද්ධාව කියලා අර්ථ දක්වන දන්සල් දෙන එක මම දන්නවා. ශ්‍රද්ධාවෙත් කෑලි දෙකක් තියෙනවා. එකක් තියෙනවා අමූලික ශ්‍රද්ධාව. ආය බොක්කෙම් මෙනේක නෑ. අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බොක්කෙම් මෙනේක නෙමෙයි. කිසිම කරුණු විමර්ශනයක් නැතුව අන්ධ භක්තිය පදනම් කරගෙන තමන්ට මොකක් කරි වාසියක් තියෙන පොඩි චූන් එකක් හිතේ තියාගෙන පැහැදීමට ලක් වෙන අමූලික ශ්‍රද්ධාව. ඒක හොඳ එකක් නෙමෙයි. තව තියෙනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. කියන්නේ කරුණු සහිතව ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒකේ නැඹුරුතාවක් ඇති වෙනවා. ඉතින් දැනගන්න මේ ශ්‍රද්ධාවේ දෙකක් තියෙනවා නේ. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාවෙන් ආවොත්
2: හරි
1: දන්සල දෙන්න ශ්‍රද්ධාව පාලුනට මිනිස්සුන්ට කන්න බොන ටිකක් දීලා දානයක් දෙනවා කියලා හිතාගෙන කරන වැඩි ඒ දානේ බාර ගන්න මිනිස්සු ඉන්නවා, දානේ බාර ගන්න නැති මිනිස්සුත් ඉන්නවා.
2: ඒකනේ.
1: ඒ දන්සලට එන මිනිස්සු ඉන්නවා, දන්සලට එන්නේ නැති මිනිස්සු. දැන් මේ දවස් දෙකේ දන්සල් දුන්නා කියලා රටේම ඉන්න මිනිස්සු දන්සල් වඳින්න යනවා නෙමෙයි.
2: ආ ඒකනේ.
1: නේද? රටේම මිනිස්සු මේ දන්සලට සහභාගි වෙන්න යනවා නෙමෙයි. තව දහහකුත් එකක් රාජකාරීත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.
2: ඔය අතරේ රස්සාවට යන මිනිස්සු ඉන්නවා.
1: ඉන්නවා.
2: ඔව්.
1: උණු රටම වහලා දාලා වෙසක් සමරනවා නෙමෙයිනේ.
2: ඒකනේ.
1: මහපාරක යන්න බැරි තරම් එන ශ්‍රද්ධාව මොකද්ද කියලා මම මේ කල්පනා කරා. මහපාරේ සාමාන්‍ය මිනිහෙකුට මේ සාමාන්‍ය මාර්ග නීති යටතේ පාරේ යන්න බැරි තරම් ශ්‍රද්ධාව නැග්ගොත් ඒක පොඩ්ඩක් බලන්න වෙනවා නේද?
2: ඒක ටිකක් දරා ගන්න අමාරුයි නේ.
1: එතකොට අර අමූලික ශ්‍රද්ධාව තමයි පහළ වෙලා තියෙන්නේ. ආකාරවතී නෙමෙයි. ආකාරවතී ශ්‍රද්ධාව පහළ වුණා නම්
2: හරි.
1: මම විසින් සංවිධානය කරන මගේ දන්සල කොච්චර හොඳට නැගලා යනවද කියන එකටත් වඩා
2: හරි.
1: මම මේ දන්සල කරන එකෙන් කෙනෙකුගේ සිත සතුටු වෙනවා. කෙනෙකුට බාධාවක් නොවි මම මේ දන්සල කරන එකෙන් මේ දන්සලට සහභාගී නොවිච්චාගේ සිතත් සතුටුයි.
2: ඔව් නේ.
1: එහෙම ශ්‍රද්ධාවක් එන්නේ. එහෙම යන්නේ නැහැ නේ.
2: ඕක අපිට තේරෙයි.
1: දන්සල කරන මිනිහයද නෝ?
2: හරි.
1: තොපි ඔක්කොම නාත්තා බීම බීලා ගියේ නැත්තම් උඹලා මෙතන යන්නේ නැහැ අද.
2: පුදුම වැඩක් ඒක.
1: නේද? අර මියුසිකල් ෂෝ කරන කාලේ අපිටත් තියෙන අපේකට තමයි වැඩියෙන් සෙනගීතය කියලා කියන්නේ.
2: ආ.
1: ඒ දන්සල් වලත් දැන් එහෙමයක් ඇවිල්ලා තිනා අපේ කරා මාර ශෙනවක් හිටියේ නේද අපේ කරා මිනිස්සු මාර එතන තනි කර බ්ලොක් වුණා පැය ගානකට. ඒ බ්ලොක් වෙච්ච එක මහා විශාල
2: ජයග්‍රහණයක්
1: විදිහට සමරනවා අපි දැකලා තියෙනවා.
2: ඕක හොඳටම දැනෙන්නේ කොහොමද දන්නවද? ඒ කියන්නේ වෙනත් ආගමක වෙනත් ජාතියක ඔය වගේ මොකක් හරි උත්සවයක් තියෙනකොට ඔන්න අපිට යන්න බැරි වෙනවා.
1: ආ ඔව්.
2: එතකොට තමයි
1: අපි නෝ වේල් පෙරහැරක් තියෙනවා කියලා ඔන්න පාර බ්ලොක් වෙලා. හරි හිත හොඳින් වෙන්නේ නැති එතන යනවා ඇත්ත
2: නේද? නේ. එතකොට දැනෙනවා.
1: නේද? අපේ තියරිය මං කියන්නේ
2: හරි ඔකේ
1: ඕනම වැඩක් ඕනම පෞකාරකමක් වුණත් අපි කරනවා නම් අපේ මිනිහෙක් කරනවා නම් ලොකු අවුලක් නැහැ. ඒක වෙන මිනිහෙක් වෙන කවුරු හරි කරනවා නම් තමයි අපිට ලොකුම අවුල එන්නේ.
2: Yes.
1: ආන් එතකොට අපිට හිතෙනවා වෙන ආගමික උත්සවයකට පාරවල් බ්ලොක් වුණා නම් අපිට හිතෙනවා.
2: හරි. පුරුදු වෙන්න ඕනේ නේ. තව තව තියෙනවා අපිට ඉගෙන ගන්න පුරුදු වෙන්න.
1: නෑ තව ඉගෙන ගන්න වැඩක් නෑ.
2: එහෙනම් මොකද්ද කරන්න? දැන් කන්ට්‍රෝල් කරන්න.
1: හොඳ අපි දැන් එන්ට්‍රොෆි. අපි හොඳම තැනක ඉඳලා දැන් අපි වෙන කොහෙද යනවා?
2: ඒක රිවර්ස් කරගන්න බැරිද අර හොඳම තැනට?
1: ලෝක එහෙම ගිහිල්ලා නැහැ කවදාවත්.
2: My God.
1: ලෝකෙ ගිහිලා තියෙන්නේ මේ අතටම තමයි ගිහිලා තියෙන්නේ. මේ අතටමයි ගිහිලා
2: තියෙන්නේ.
1: ඉතින් මේවා කිව්වම කෙනෙකුගේ හිතරි දෙනවා වෙන්න පුළුවන්. නේද? ඉතින් ඒක තමයි. ඒ අමෝලික ශ්‍රද්ධාව සහ ආකාරවත්ී ශ්‍රද්ධාවේ තියෙන වෙනස. ඉතින් ඊළඟ වතාවෙත් දැන් පොසොන් උත්සවේ එනකොටවත් බලමු ආකාරවත්ී ශ්‍රද්ධාව අනුව වැඩ කරන්න. තමන්ගේ දන්සල ලස්සනට තියෙන්න ඕනේ. ඉඩපාඩු තැන තියෙන තැනක. ඒකෙන් බත් කටක් කාලා යන්න, බීම පොඩ්ඩක් බීලා යන්න, අයිස්ක්‍රීම් එකක් අන්න මහපාර මැද්දේ නතර කරන්නේ නැහැ කියන ඩිසිප්ලින් එක තියාගන්න පුළුවන් නම් හොඳයි.
2: මොකද
1: හැම මිනිහම මේකෙන් අයිස්ක්‍රීම් කන්නේ නැහැ. හැම මිනිහම තේ බොන්නේ නැහැ. හැම මිනිහම බීම බොන්නේ නැහැ. හැම මිනිහම බත් කන්නේ. තමන්ගේ වැඩේ විතරක් කරුනහම يعني තමන්ට ආස විදිහට තමයි මේ මුළු ලෝකෙම වැඩ කරන්න ඕනේ කියන හැඟීමෙන් මිදුනොත් මීට වඩා අපි ඔය කරන වැඩවල පොඩි ලකයක් තියෙයි කියලා හිතෙනවා.
2: ඔවනේ.
1: හැබැයි මම එකක් දන්නවා.
2: හරි.
1: එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම කියලා කාටවත් බාධාවක් නොවෙන්න. සහභාගී වෙන මිනිහට ඇවිල්ලා සහභාගී වෙලා යන්න පුළුවන් විදියට සංවිධානය වුණොත් හොඳයි තමයි. හැබැයි එහෙම වෙන්නේ
2: නැහැ.
1: ට්‍රයිම කරොත් එක්කෙනෙක් දෙන්නෙක් කරයි.
2: ඕකේ.
1: හුඟක් දුරට වෙන්නේ.
2: එහෙනම් ඉතින් වෙන රටවල
1: මම දකින්න පොලිසිය. බයිසිකල් යන යෑම් දාන දඟර දාන සෙල්ලම් පොලිසියත් ඉතින් බලන් ඉන්නවා. ඉතින් සෙනක වැඩි ජනරාශිය ලොකු වැඩි වචනයක් දාන්න බෑ. වචනයක් දානක වෙසක් ඉවරෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මේක තමයි අපේ තත්ත්වය. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වේ. ඉතින් මොකද කරන්නේ?
2: ඒකනේ නේද?
1: නේද?
2: කතා කරනවා හැර ඉතින් මොනේ වන්ද ඉතින් නේ.
1: මේව කතා කරා කියලාත් ඇහෙන්න ඕන අයට ඇහෙනවා අඩුයි.
2: මේ ගොඩක් මිනිස්සුන්ගේ අදහස තමයි අපි මේ
1: කියන්නේ. ඔව්. ඉතින් පාරේ ආගේ මිනිස්සු කියන කතා ටික හිතු කරලා මම මේ කියේ.
2: ඒක ඇත්ත. රයිට්. මේ වෙසක් එකත් එක්කම ආයි මතක් වෙනවා ඔය අද කන්නඩි දෙක දාලා ආවනේ.
1: මට
2: ඒක තමයි දුක හිතුණා.
1: මේ පේන්නේ නැහැ මොනක්වත්.
2: නාව පේනවද කියලා? සුදු පාට ගුලියක් වගේ පේනවා.
1: ආ සුදු කොඩියක් වගේ පේනවා.
2: මට මතකයි ඔයාට කන්නාඩි දෙක ගන්න ඔයාව උනන්දු කරේ වයිෆ්. මට මතකයි. ඔයාගේ
1: නෑ නෑ නෑ මම ගිහිලා ගත්තා.
2: හරි මම කතාව මෙතනින් අවසන් අසල් සිටි ඔබ සැමට ස්තුතියි.
1: එයා උනන්දු කරේ නෑ. එයා මට පේනවද නැද්ද දන්නේ නැත්.
2: එයා
1: උනන්දු කරේ නෑ. ඒ වුණාට මට වෙච්ච දේම ඔබට වෙන්න ඕනේ.
2: හරි ඔකේ.
1: අපි තාත්තලා ගැන කතා කරානේ නේද? විශේෂයෙන්ම දැන් මේ අලුත් මාසේ 3 ඉරිදා Father's Day.
2: හරි.
1: අපිට තාත්තලා ගැන හිතන්න තව සති 3ක් ඉවසන්න ඕනේ. තාත්තලාගේ ජීවිතය ගැන අපි පොඩි අදහසක් ගමු.
2: හරි.
1: ඔය කසාද බඳින්න කලින් හිටපු අර ඇට්ටර තරුණයා නෙමෙයි තාත්තා
2: කියන්නේ. ඒක හරි.
1: ඒ චේන්ජ් එක හරි පුදුම සහගතයි. විශේෂයෙන්ම කසාද බැඳලා පස්සේ දරුවෙක් ඉපදුනාම ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්
2: වෙනවා.
1: අර ඇට්ටර කොළුවා තාත්තා කෙනෙක් වෙලා.
2: ඒ පෝස්ට් එකේ මාර වෙනසක් තියෙනවා නේ
1: තාත්තා. තද්ද බල වෙනසක්
2: තියෙනවා. Yes, okay.
1: බඳ ජෙල්ටියක් ගන්න කොණ්ඩේදලා ෂර්ට් එක හදලා කෆ්ලින්ග්ස් දාලා මේවා ගැන හෙන උනන්දුවත් තිබිච්ච කොල්ලා. දැන් බලන්න ගෙදර මිනිස්සු කනවා බොනවා හරියද?
2: හරි.
1: ගෙදර මිනිස්සුෝ සතුටින්ද?
2: හරි.
1: දරුවට වයිෆ්ට අවශ්‍ය දේ ගන්නස් අතේ සල්ලි තුන. එයාට යාගේ සපත්තු දෙකක් ගැන. එයාට යාගේ හෙයාර් ස්ටයිල් එක ගැන. පිරිමි ලේසින් හෙයාර් ස්ටයිල් එකයි සපත්තු දෙකයි මාරු කරන්නේ
2: නැහැ. ඔව් එකම විදියට තමයි නේ.
1: තේරෙනවද?
2: Yes.
1: කොණ්ඩේ වැවුනහම කපනවා. එකම ස්ටයිල් එක. වෙන කිසිම ස්ටයිල් එකක් එන්නේ නැහැ. තරුණ කාලේ තිබුණා.
2: හ්ම් හ්ම්.
1: තාත්තලට නෑ.
2: හ්ම් හ්ම්.
1: එකම හෙයාර් ස්ටයිල් එක. එකම සපත්තු දෙක. අපි දන්නවා තාත්තලා දන්නවා සපත්තු දෙක බෙල්ටකට මැච් කරන්න ඕන. ඒක මතකනේ. දන්නවා. ඒක මතක තියාගන්න.
2: හරි ඕකේ.
1: මොන බෙල්ටකට මොන වුණත් තියෙන සපත්තු දෙක තමයි දාන්න. සපත්තු දෙක ගන්න එක කැඩුනොත් හොදලා මැදලා දෙන්න. එකම ඇඳුම දවස් පහම වුණත් අඳි. හොදලා මැදලා දෙන්න. පිරිසිදුකම ගැන තියෙන අදහසක්. හැබැයි ෆැෂන් කරන අදහසක් තාත්ත කෙනෙකුට නෑ. ඊට වඩා එයාගේ ප්‍රයෝරිටි පවුල. මම මේ ඇස් දෙක චෙක් කරගන්න තාත්තලට කියලා වැඩක් නෑ. මං කිව්වේ මේ තමන්ව සමාජයට පේන කෑලි ටික ගැන එහෙ හැටි උනන්දුවක් නැති මිනිහා තමන් ඇස් දෙක ගැන විශේෂ උනන්දුවක් ඇති කියලා හිතනවා. අපි හැමෝම කල්පනා කරන්නේ කලබල වෙන්නේ බාහිරයට අපිව පේන විදිය ගැන. අපි කොහොමද දන්නේ පේන? අපි ලස්සන්ට ඉන්නවද දන්නේ එයාගේ ඇස්සෙල එයාට පේන විදිය? අපි කොච්චරවත් හිතනවද ඒක? තාත්තලේ එකක් නෑ. ඉතින් ඒ මිනිහා මේ ඇස් දෙක පොඩ්ඩක් ඇස්සේ පොඩ්ඩක් හිටෝගම් පේන්නද යනවා. ඒ පෞගේ දවස දිගට වැඩ කරපු නිසා වෙන්න ඇතිනේ. ඒ තමයි තාත්තා ඩිසයිඩ් කරන විදිය. පොඩ පත්‍රේ පොඩ බලන්න බෑ. මේ හරියට තිබ්බහම පේනවා. ඈත් කරලා බලනවා. ආ පොඩ්ඩක් පොඩ්ඩක් පේනවා නේ.
2: මෙහෙම හරි කමක් නැහැ නේ පේනවනේ කියලා හිතාගෙන
1: ඉන්නවා. ඔය තාත්තා ගැස් දෙක පරිස්සම් කරගන්න වගකීමක් දරුවන්ට තියෙනවා. දරුවෝ ගොඩක් පොඩිනම් බිරිඳට තියෙනවා.
2: හරි.
1: මම තාත්තලටත් මතක් කරනවා. ඕගොල්ලෝ කරගෙන යන වැඩේ තමයි සභාගිට මාත් කරනවා ඇත්තේ. හැබැයි ඇස් දෙක බලා ගන්න ඕනේ. ඇස් දෙක බලා ගන්න ඕනේ. මොකද සමහර දේවල් වලට විකල්ප තිබුණාට ඇස් දෙක පෙනීම නැති වෙච්ච දාට විකල්පයක් හොයාගන්න අමාරු. විශේෂයෙන්ම උපදින්ම පේන්නේ නැහැ වගේ නෙමෙයි පෙනිලා නැති වුණාම ඒක ට්‍රෝමා එකක්. ඒක දරා ගන්නවා.
2: හරි. හිතන කොටත් අමාරුයි ඒක.
1: ඔව්. දැන් මට මේ කන්නාඩි කොට්ටම දවසකට නැති වුණාම මට හිතා ගන්න බෑ මේ තියෙන ඉතුරු ડોකියුමන්ට්ස් වලට දැන් කොහොමද කරන්න කියලා. හිතන්නකෝ පේන්නම නැතුව ගියොත් එම් මොකද කරන්නේ?
2: මේකනේ නේද?
1: ඒ නිසා මේ මාසේ මේ පියවරුන්ගේ දින එනකන් ඉන්න එපා ඇස් දෙක පෙන්වන්න. ඇස් දෙක දන්නේ නැහැනේ පියවරුන්ගේ දිනේ තියෙන තුන්වෙනි සතිය කියලා.
2: දැම්ම යන්න. අදම යන්න.
1: මේ වීකෙන්ඩ් එක හරි යන්න. මේ වීකෙන්ඩ් එකේවත් යන්න. මම දන්නවා අද යන්නේ නැහැ කියලා. මම ඔයා යනවා මේ අද මේ හාෆ් ඩේ එකක් දාලා විෂන් කෑකට ඇස් දෙක චෙක් කරනවා නේ මේ.
2: මට හිතෙනවා හෙට යයි කියලා. හෙට ටිකක් උදෙන් කලින්
1: ඇවිල්ලා
2: හතට විවෘත කරනවා.
1: යයි යයි. මේ අතන මෙතන වෝඩ් ප්ලේස් එකකට ඉන්න එක නෝ උදේම අරිනවා.
2: ඒකනේ.
1: පොඩි අපහසුතාවයක් දැනෙනවා නම් මොන හරි කියවන්න කරන්න කියලා ඇස් පොඩි කරලා නම් බලන්නේ. ෆෝන් එකදී ඇස් පොඩි කරලා නම් බලන්නේ. දැන් ටිකක් ලොකු ඉලක්කම් නම් ෆෝන් එකේ දාගෙන ඉන්නේ ඩයල් පෑඩ් එකට. ඒ කියන්නේ ඔබ දැන් පොඩි කාලයක් ඇවිල්ලා දැන් ටිකක් දුර වැඩිපුරත් ඇවිල්ලා තියෙනවා. දැන් නික ඇඟේ හයියෙන් ඇහි හයියෙන් නෙමෙයි ඇඟේ හයියෙන් ඇස් දෙකෙන් ඔය බලන්න.
2: හරි.
1: ඒක පොඩ්ඩක් නිවැරදි කරගන්න. ඇහැ කියන එක එක තැනකින් එහාට හරි ඉක්මනට වෙහෙසටපත් වෙනවා. හරි ඉක්මනට පේන්නේ නැතුව යන්න බලනවා. මේ ඇහි කාචය දිගෑරිනවා ඇකිලිනවා දවසකට කී වතාවක්.
2: ඒක නෙනේ.
1: වයසත් එක්ක ඒ හැකියාව එන්න එන්න අඩු වෙනවා. ඒක හරියටම වෙන්නේ කොතනද කියලා අපිට කාට හරි කියන්න පුළුවන් අපි වයසක් කියන්න තිබ්බා. එහෙම කියන්න බෑ. සමහරට 30 ගණන් 20 ගණන් වලදී සමහරට 40 ගණන් වලදී 40 ඇන්දරිය කියන එක ඇත්තටම විහිළුවක් නෙමෙයි. ඇත්තට මේක මොකක්දෝ ඉෆෙක්ට් එකක් තියෙනවා. විශේෂයෙන්ම 40ත් පොඩ්ඩක් පැනලා ඉස්සරහට ගිහිල්ලා නම් ළඟදී ඇස් චෙක් කරේ නැත්තම් ගිහලා ඇස් දෙක පරීක්ෂා කරගන්න.
2: හරි.
1: අක්ෂි වෛද්‍යවරු නිතර කියන දෙයක් තමයි අනිත් දේවල් වගේම අඩුම වශයෙන් අවුරුද්දකට දෙපාරක් ඇස් දෙකේ පෙනීම පරීක්ෂා කරගන්න. මොකද කරන්න පුළුවන් දේවල් තියෙනවා. එක තැනකට වෙනකල්. එතනින් එහාට මේ අක්ෂ වෛද්‍ය විද්‍යාවවත් නැහැ කරන්න පුළුවන් දෙයක්.
2: ඒ කියන්නේ පරක්කු වෙන්න හොඳ නැහැ.
1: ප්‍රමාදයෙන් පස්සේ ඔබට තියෙන එක අතහරින්න තියෙන්නේ.
2: My God.

0: ඇහැක දෙකක පෙනුම එක ඇහැක පෙනුම නැති වෙලා බලන්න අම්මෝ ඒක වෙන කෝස් එකක් එතනට යන්න එපා ඇහැ පරීක්ෂා කරගන්නකෝ ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ කණ්ණාඩි හදන්නේ කොහොමද කණ්ණාඩි හදන කියන්නේ ඊළඟට සමහරලාට එහෙම අවශ්‍ය නැති වෙන්න පුළුවන්
1: ඒකනේ
0: විශේෂයෙන්ම මේ ඇහි ප්‍රෙෂර් එක කියන එක තියනවා නේද ඇහි ප්‍රෙෂර් එක කියන එකට මුලදී මොකක් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ ඇහි එක පාරම තමයි වෙන දේවල්
1: වෙන්නේ
0: නමුත් ඇහි ප්‍රෙෂර් එක තියනවාද කියලා ඔබට දැනගන්න වෙන ක්‍රමයක් නැහැ ඇස් පරීක්ෂාවකින් අරුණම
1: යස් පැහැදිලි නේද කතාවම
0: පොඩ්ඩක් ඇස් දෙක බලාගන්න ඇස් දෙක බලාගන්න විෂන් කෑගෙන් බොහොම ලේසියෙන් පුළුවන් මිනිත්තු දෙක තුනකින් ඇහැ බලලා පරීක්ෂා කරලා එහි ප්‍රශ්නයක් තියෙනවා නම් සියලු විස්තර ටික දෙනවා අවශ්‍ය නම් විතරයි කන්නඩි හදන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියලා අහගෙන ගෙදර යන්න තියෙනවා
1: ඔව් ඒකනේ 8:33

ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಹಾರಸಿಯು ಜ್ಯೇಷ್ಠ ಪುರವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಲಹಾ ಸಿಯಡ ಎಕಳಾಯ ದಶ ಮಹಾತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮ ಪೊಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮಕ್ಕೆ
1: ಅಲ್ಯೂಮಿನಿಯಂ ಅಲ್ಯೂಮಿನಿಯಂ ಮನೆ
2: ಮಹಾತ್ಮೆ ದಾನ್ಸಲೆ ಫ್ರೈಡ್ ರೈಸ್ ವೆನೈ ಹೋಟೆಲೆ ಫ್ರೈಡ್ ರೈಸ್ ವೆನೈ ದಿಕ್ಕಮ ಫ್ರೈಡ್ ರೈಸ್ ಉನಾಟ ಕ್ವಾಲಿಟಿಯ ವೆನಸ್
0: ಹೊಂದಮ ಪ್ರಮಿತಿಯ ಸಹತಕ ಕರ್ಣ ಐ ಎಸ್ ಒ ಸಹ ಎಸ್ ಎಲ್ ಎಸ್ ಸಹತಕಲಾತ್ ಅಲ್ಯೂಮಿಕ್ಸ್ ಅಲ್ಯೂಮಿನಿಯಂ ಓಣ ತರಾಮ್ ಅಲ್ಯೂಮಿಕ್ಸ್ ನಮ್ ಇಸ್ ತರಾಮ್
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයිය මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
6: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pieris Motor Company Private Limited within

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1270,000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
7: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
8: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7000ට වට්ස්ඇප් කරන්න.
9: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111-732-1000. NIBM, The City University, The Place to Be.
10: 44 David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ D

0: දීලා තියෙන්නේ කමර්ෂල් බැංකෝ.
1: රයිට්.
0: සමහර වෙලාවට ඔබ මීට කලින් ගත්ත ණය අරගෙන ඇත්තෙත් ඔයිට වඩා අඩු පොලියට. ඔබ ණයක් ගත්තා ඔයිට වඩා අඩු පොලියට.
1: හරි, ඔකේ.
0: නියමයි. දැන් ඔබට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්. ඔබ ණය ගත්ත පොලියට වඩා වැඩි පොලියක් හම්බෙනවා. දැන් බලනකොට ඔබ අර ණයට පොලියක් ගෙවන්නේ නැහැ. ඇයි? ඊට වඩා කමර්ෂල් බැංක් එකෙන් ඔබට සල්ලි හම්බ කරලා ඊට වඩා පොලියකට පොලියක් එකතු කරගෙන ඒකෙන් ඔබට ලෝන් එකේ පොලිය ගෙවන්න පුළුවන්.
1: Yes.
0: තව කීයක් හරි ඉතුරුත් වෙයි. කොහොමද ටිකිරි මොලේ?
1: 13යි 16 කියන නම්බරයකට කතා කරන්නේ කමර්ෂල් බැංක් එකට. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. තව මොනවද අපි කියන්නේ? අපි පෙරඩුවා ගැන කතා කරනවා.
0: පෙරඩුවා ගැන කතා කරන කෙනෙක් දැන් මේ මිනිස්සු දැන් විශ්වයෙන් වගේ එක එක දේවල් මිනිස්සු හොයනවා.
1: හරි.
0: මේ ගේම් එකේද නිකන් එකතන ඉන්න මිනිහා කොහොමත් පරාද වෙන මට්ටමකට එනවනේ. දැන් මිනිස්සු ඉඩම් හොයනවා, ගෙවල් හොයනවා, කොහෙන්ද ගන්න හොයනවා. ඔක්කොටම වඩා ඉතින් මිනිස්සු තමන්ගේ බජට් එකත් එක්ක පොඩි ගේම් එකක ඉන්නවනේ.
1: ආ, ඒක හරි.
0: අපි මොනවා ගන්න හිතාගෙන හිටියත් ඇත්තටම මේක තීරණාත්මක සාධකයේ වෙන්නේ කවදා හරි දවසක අපේ බජට් එකනේ.
1: Yes, ඒක හරි.
0: අපිට කීයක් මේකට යට කරන්න පුළුවන්? අපිට මොනවා දේවල් හිතුණත් ලෝකෙ අල්ලන්න හිතච්ච ලාවල් තියෙනවා. අන්තිමට අපේ බජට් එක විසින් බහුතරයකගේ ඉරණම තීරණය කරනවා. ඔයාට එච්චර බජට් එකක් නැහැනේ. රයිට්. පොඩි ගානකින් ඔලුස්ස ගන්න පුළුවන් වැඩක් තියෙනවා.
1: හරි.
0: මේක ප්‍රයිම් අලුත්ම ප්‍රොජෙක්ට් එක. නම දාන්න කලින් මම මේ කියන්නේ. නමවත් දාන්න කලින් මට හිතුණා මේ ආරංචිය ඔබට දෙන්න ඕනි
1: කියලා.
0: නුවර පාරට මීටර 300ක් කියවට 300ක් නෑ මගේ කල්පනා විදිහට. මීටර 300ක් කියන්නේ මොකද්ද?
1: මීටර 300ක්.
0: පයින් ආවත් මිනිත්තු කීයද කියලා කියන්න ඕන එකක්. එක පැත්තකින් වැවකට ෆේස් කළා. තව පැත්තකින් වෙලකට ෆේස් කළා.
1: හරි.
0: සියලුම නාගරික පහසුකම් තිබුණා තාමත් කුරුළු සද්ද ඇහෙන.
1: හා, ඔකේ.
0: මහා විශාල ගස්වල කොළ හෙලවෙන සද්ද ඇහෙන. රෑට ගමේ ඉන්න වගේ පොඩි රැහැයි සද්දයක් කාර්මෙත් ඇහෙන.
1: කේතුමතියද මේ?
0: කේතුමතිය නෙමේ බං, මේ කඩවත.
1: කඩවත. ඔකේ.
0: දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග තුනම යාවෙන්නේ කඩවතින්.
1: Yes.
0: දැන් මේ ප්‍රොජෙක්ට් එකත් හැරීගෙන යනවා කියලා අපිට ආරංචිය. එදිනෙත් නේද?
1: මගෙන් අහන්න.
0: ඔය දැන්. කාගෙන්ද අපි අහන්නේ? අංගහන දන්නේ. කොහොම හරි දකුණ මධ්‍යම කටුනායක කියන පැති තුනටම යන පිවිසුමට අධිවේගී කඩවත පිවිසුමට විනාඩි 3යි.
1: 3 minutes.
0: ඒක නම් වාහනෙන් දෙල තියෙන. වාහනේ විනාඩි 3යි. අධිවේගී පිවිසුමට කවුරු පයින් යන්නේ නැහැ.
1: මොනවා කරන්නේ?
0: මේක පටන් ගන්න ප්‍රයිස් එක දීලා තියෙන්නේ මිලියන 31යි කියලා.
1: හරි.
0: මිලියන 31කින් පටන් අරගෙන ටිකක් උඩට යනවා. apartment complex එකක්. මේකේ අහන් දෙපා swimming pool තියෙනවද, kids pool තියෙනවද, gym තියෙනවද, multi function hall මේකෙත් තියෙනවද, gardens තියෙනවද, ඒවා sky garden ද 24/7 security තියෙනවද කියලා අහන් දෙපා. ඒවා තියෙනවා. ඒවා අහන් දේවල් නෙමෙයි.
1: swimming pool තියෙනවද?
0: swimming pool තියෙනවා.
1: ආ, තියෙනවා. අහන් දෙපා.
0: මොකද අහන්නේ? හරිද?
1: okay.
0: ඉතින් මේ ප්‍රොජෙක්ට් එක පිළිබඳව සාමාන්‍යයෙන් දන්න අය කියනවා දැන් මේ ප්‍රොජෙක්ට් එක හදන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට මිලියන 31යි. ඒගොල්ලෝ කියනවා හදලා ඉවර වෙනකොටම මිලියන 50 පණේ කියලා.
1: Oh my god.
0: හැබැයි ඔබ ගෙවන්නේ 31. හැබැයි ඒ දැන් ගත්තා.
1: හරි, okay.
0: 13යි 22ට කෝල් කරන්න. මේක ගොඩක් කඩවතයි හිතාගෙන ඉන්නවා මේක ආයෝජනයක් හැටියට අරන් තියාගන්න. සමහර අය නම් ආයෝජන කතා පැත්තක නෑ මේක හදලා මේකේ පදිංචිනවා මේක හැම පැත්තරම ලේසි කියලා. ඔබ මොකද හිතන්නේ? මිලියන 31කට අරගෙන 50කට ප්‍රොජෙක්ට් එක ඉවරච්ච කම විකුණලා දානවද? නැත්තම් මේකේ පදිංචි වෙනවද? 13යි 22කට කෝල් කරන්න ඉස්සෙල්ලා. පස්සේ තීරණය කරන්න මොකද මේ ප්‍රොජෙක්ට් එක ඔබ කරන්නේ කියලා.

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය දැන් රටපුරා වේදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
1: ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්වරුන්ගෙන්.
5: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
6: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දර ඉසව්වක Opulent River Face Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-82-59-94 ප්‍රදර්ශනාගාරහරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද? ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: උදේනාවේයි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Kolkata top story.
1: නිකට අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවේ. මේකට ප්‍රදේශයේ සිදු වූ අනතුරට සම්බන්ධ කැබ්‍රතිය රියදුරු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් නොති වූ බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WP ජේසනාධිර සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ සැකකාර රියදුරුගේ වාහන බලපත්‍රයද කල්ලිකුත් වී ඇති බවයි. සැකකරු එම අවස්ථාවේ භද්‍රව්‍ය භාවිත කර ඇද්දයන තහවුරු කෙරෙන පරීක්ෂණ සහ ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරින් පසු පලාගිය සැකකාර කැබ්‍රතිය රියදුරු පොලිසිය විසින් අතරකුවට ගෙනුනේ ගොඩගම ප්‍රදේශයේදී. ඔහු 42 වරදී පිළියන්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ.
2: අතනගරු අරගත්තාම මේ වාහනේ රියදුරාට වළංගු ලයිසන් එකක් තිබ්බේ නැහැ. වාහනේ තියෙන බලපත්‍ර එක් කාලි කුත්ලා තිබ්බා. ඒ වෙලේ බීමත් ඉඳලා තියෙන්නේ ඒක පොසිටිව් වුණා. මද්ද්‍රව්‍ය පරීක්ෂණ සහ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරන්න තියෙනවා, මානසික සත්තු පරීක්ෂා කරන්න තියෙනවා. පහුගිය දවස්වලම කිව්වා මේ බීලා විෂමද්‍රව්‍ය පාවිච්චි කරලා වාහනේ එලවන්න එපා කියලා. පරීක්ෂණ කරලා මේ සම්බන්ධයෙන් අපරාධ නීතියේ තියෙන උපරිම දඬුවම් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මිනි මැරුම යන චෝදනා ඇතුළුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න තියෙන දැනට අනාවරණය කරනු මත ඉදිරිපත් කරන්න තියෙන චෝදනා විවාර්තාවට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: හෝමාගම මීගොඩ ප්‍රදේශයේදී කැබ්‍රතයක් දන්සලක පොලිමේ සිටි පිරිසක් දෙසට ධාවනය වී මේ අනතුරක් සිදු වුණේ ඊයේ රාත්‍රියේදී. අනතුරින් 15 වැනි දෙරියක් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු මිය ගියා. තුවන් ලැබූ 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
0: Theater top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ඇයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: කාලයක් ඇති සිද්ධිය අමතක කරත් පාඩම අමතක කරන්න එපා කියලා කතාවක් තියෙනවා.
1: හරි.
0: ඉතින් ඇත්තටම මේ බොහොම ශ්‍රද්ධාව පෙරටු කරගෙන කරනවා කියලා මිනිස්සු හිතාගෙන කරන දන්සැල්. මේකට පොඩි නියාමන පද්ධතියක් ගෙනාවේ නැත්තම් මේ හොඳයි ඇත්තටම. ඒ කියන්නේ මේ වගේ තත්ත්වකින් බේරගන්න පුළුවන්කම ලැබිච්ච එක ඊයේ පෙරේද පාරවල් වල රෑතිස්ස දැකපු දේවල් වල හැටි.
1: ඔව් නේද?
0: ඇත්තටම පොලිසිය අසරණයි. ඒ පොලිස් නිලධාරියෙ දෙන්නේ දාගෙන අපි දැක්ක දන්සල් 15,000කට වැඩිය ලියාපදිංචි වෙලා තියෙනවා කියලා ආරංචි වුණා.
1: හරි.
0: හිතන්නකෝ, ඉතින් මුළු පොලිසියම ඉන්න නිලධාරීන් දන්සල් ආරක්ෂා කරන්න දාන්න බෑනේ.
1: ඒකනේ නේද?
0: එහෙම දැම්මත් ඒ මහා ජනරාශියක් ඒ විදිහට එකතු වෙන්න ගත්තාම ඒකේ කිසි කන්ට්‍රෝල් එකක් නැහැ. එතන මේ පාරේ යන මිනිහා කවුද, දන්සැල දෙන මිනිහා කවුද, බීම බොන මිනිහා කවුද, පොලිසිය මිනිස්සයා කවුද කියලා හොයාගන්න බෑ යුනිෆෝම් එක ඇඳන් හිටියන. ඒ රෑතිස්සේ එයාගේ ඇඟේ හැපෙනවා, මෙයාගේ ඇඟේ හැපෙනවා, වාහන ඇඟේ හැපිලා
1: නවතින්නේ.
0: කොච්චර හිමින් ගියත් යන වාහනේ මිනිස්සු ඇවිල්ලා හැපෙනවා. එයි මේ කලබලයක් දන්සැලකට වඩා මහා විශාල කලබලයක් සමහර තැන්වල. දැන් මේ ගිය හාදයට ලයිසන් එක කල්ලිකුත් වෙනවා. වාහනේ බලපත්‍ර නැහැ.
1: හරි.
0: අර මේ ගොඩ දන්සැලේ හිටපු මිනිස්සු කීප දෙනෙක්ව අනතුරට ලක් කරලා පැනලා ගිහිල්ලා මේ ගොඩ හරීදී විතර තමයි අත්අඩංගුවට අරගෙන
1: තියෙන්නේ. මේ ගොඩ උනේක ගොඩගමදී තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ගොඩගම.
0: ඉතින් දැන් මේ වගේ අනතුරක් වුණාම බලන්නකෝ, ඉතින් මේ පුදුමාකාර අසරණකමක් දැනෙනවනේ මේකේ. මොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බෑනේ. මහා විශාල සෙනඟක් පාර මැද මේ මිනිස්සුන්ට තියෙන්නේ, මේ මහා මහා මේ විෂම මානසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවා.
1: හරි.
0: බීමත්කම නිසා ගියාද, බීමත්කම නිසා මේ පාරවල් වල මිනිස්සු පිරලා කියන එක ඒකේ තරහ මත ගියාද?
1: ඒ වෙලාවේ තියෙන දන්නේ නැහැ හැංගීම
0: මොකක්ද? ඒ වගේ මහා ව්‍යාකූල මානසිකත්ව තියෙන මිනිස්සු මේ රටේ නැද්ද? ඉන්නවා. විපරීත මානසිකත්ව තියෙන මිනිස්සු වාහන එලවන්නේ නැද්ද?
1: වාහන
0: එලවනවා.
1: ඔව්.
0: මේක වැරදීමකට වඩා මේක කන් තරහින් ද්වේෂයෙන් කරා කියලා හිතන්න පුළුවන්. දැන් ඉතින් පොලිසියෙන් කියනවා දෙන්න තියෙන උපරිම දඬුවම් දෙනවා කියලා. උපරිම දඬුවම් දෙන්න. හැබැයි අර මැරිච්ච 6 දෙනාට පණ එන්නේ අවුරුදු 15ක පොඩි දුවෙකුත් ඉන්නවා
1: එතන. ඔව් ඒකනේ.
0: ඒ මියගේ කාටවත්, ඒ මරුණ කාටවත් පණ එන්නේ
1: නැහැ.
0: අවුරුද්දක් මේ එල්ලලා ගැහුවත් පණේ නැනේ මේ මෙරිච්ච මිනිසුන්ට. ඉතින් මේකට ඔයා මොකද මේ දන්සල් පවත්වන ක්‍රමයට මොනම හරි පොඩි නියාමනයක්
1: තියෙනවා නේ,
0: රෙගුලාසියක්.
1: ඔව් ඒකනේ. මේ විශේෂයෙන්ම මේ පාර
0: දන්සලක් දෙන්න හිතුන ගමන් ටක් ගාලා පාර ගැහුව ටෙන්ට් එක දුන්න දන්සල්. ඒක ඕකේද?
1: මම ඒකට එකඟ වෙන්න කැමති නැහැ. ඉතින් ඒක ඕකේ නෑ. පාර ඉතින් ඕන තරම් ඉඩ තියෙනවා.
0: මට දන්සලක් දෙන්න එතන මට ටක් ගාලා ගැහුවා ටෙන්ට් එකක් පාරේ. දන්සල දුන්නු. ඒක නීත්‍යානුකූලව අවසරයක් ගත්තත් නොගත්තත් ඒක අප්‍රූව්ඩ් වගේ නේ.
1: ඉතින් අපි ගත්තොත් වාහනයක් අපිට පුළුවන්ද හැම තැනම පාරයි නවත්තන්න? අපිට එහෙම බෑනේ. ඉතින් සාමාන්‍යයෙන්
0: දැන් ඊයේ පෙරේද දවස්වල වාහන ඕන තැනක නවත්තන්න පුළුවන්. පාර මැද්ද, පාර හරහා, පාර දිගේ, පාරේ උඩ, පාරේ යට, ගෙවල් ඇතුලේ, වාහනේ පිටිපස්ස පාරට හිටින්න, මූණ පාරට දාලා, හිටි වනම එක තැනම ඕන දෙයක් කොට්ටුයි. ඉතින් මම කියන්නේ මේ අවිහිංසාවාදයේ මුල් කරගත්ත, තව මිනිස්සුෙකුට කරදරයක් නොවී ජීවත් වෙන්න හුරු කරන දර්ශනයක් ඇතුලේ.
1: හරි. විනය කියන එක.
0: විනය කියන එක නම්බර් 1 වෙලා තියෙන දර්ශනයක් ඇතුලේ. අපි මේ දන්සල් දෙන ක්‍රමය සහ මොකද ඒකට කියන්නේ? මොනවා කියන්නද ආලෝ මේකට?
1: විදිය හරිද කියලා තමයි මේ අහන්නේ තින්නේ.
0: එහෙම කමන්න නැද්ද කියලා මෙයා. ඔක්කොම මුණාට පස්සේ දෙන දඬුවම පිළිබඳව නිකන් එන ගැම්මට කතා කරුවම ඒ ඇතිද? එතනටනකම් මුකුත් කරෙන්න ඕන නැද්ද කියලා තමයි මේ දැනගන්න අහන්නේ. පාර මැද දන්සල දාලා දෙන්න පුළුවන්ද? පාර මැද දන්සල පාර මැද වාහනේ නවත්තලා දන්සලට සහභාගීත්වය දක්වන්න පුළුවන්ද? ඒක ඕකේද කියලා මේ අහන්නේ.
1: ඒ කියන්නේ කොටිම්ම කිව්වොත් මේ වගේ වෙසක් දවස් දෙකේ මේ විදිහේ මේ පාරේ මේ හැසිරීම
0: නීතිය පැත්තක
1: ඕ
0: වෙනම නීතියක් තමයි මේ දවස් දෙක තුනේ
1: යන්නේ. ඒක
0: ඒක ඕකේද කියලා තමයි මේ අහන්නේ.
1: Yes. මොකක් හරි එකක් තියෙන්නේ නැහැනේ අදහසක්.
0: දැන් මේ සිදුවීම නොවෙන්න අපිට මේ ගැන කතා කරන්න නිමිත්තක්වත්
1: නැහැ. ඒක නේ. හරිම කනගාටුයි.
0: ප්‍රසාදයට වඩා බලවත් අප්‍රසාදය තමයි ගොඩක් අයකින් ආවේ. يعني මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ඊයේ පෙරේද දවස් දෙකේ වෙනස්. ඒක එහෙම පවත්වාගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ මිනිසුන්ට හරි වැරද්ද කියලා දෙන්න කෙනෙක්වත් නැහැ. ඒ මිනිසුන්ට එක ගැම්මක්. ගැම්මක් විතරයි.
1: ඔව් මෙහෙම රේඩියෝ එකේ කිව්වට මූණට හම්බෙලා කියන්න තරම් අපිටත් හයියක් නැහැ. එහෙම කියන්න බෑ.
0: ඒ බයිසිකල් පදින විදිය රෑතිස්සේ දාන වෙට්ටු දාලා වංගු දාලා කරකෝලයි සෙල්ලම් දාන එතන වචනයක් කතා කරොත් අපි ගෙදර යන්නේ අපි ගෙවල යන්නේ නැහැ නං එදා. එහෙනම් අපි වාහන වල හැප්පෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම අර නියපොත්තෙන් කඩලා පිළිවෙලක් කරන්න තියෙන දේවල්
1: හරි
0: මන්න පොරව කැති අරගෙන කපන තත්ත්වෙට එන්න දෙන්නේ ඇයි කියලා හිතාගන්න හරිම අමාරුයි.
1: ජීවිත හයක්
0: මොන දේ තිබුණත් ඩිසිප්ලින් කියන එක නැති වෙච්ච ගමන්
1: හරි
0: අනිත් මොනවා තිබුණත් කොහොමත් නාය යනවා. ඩිසිප්ලින් කියන එක නැති වෙච්ච ගමන්
1: හරි
0: සිස්ටම් එකම නාය යනවා. ඉතින් මේ පාරේ මේ දැකලා මේක විඳලා කරබාගෙන ඒ ඔක්කොම විඳලා මේ ගෙදර ආපු මිනිස්සු තමයි මේ කතා කරන්නේ. බීම් එකත් ඒ එක ප්ලේන් ඉගුරු ප්ලේන් ටියක් බොන්නොත් නතර කළා නෙමෙයි මේ. පුළුවන් තරම් ඉවසීමෙන් පැය ගාණක් විනාඩි 20 ගමන පැය එකහමාරක් ඇවිල්ලා තමයි මේ කතා
1: කරන්නේ. මම නම් වෙසක් බැලුවා. හැබැයි වාහනේ ඒ නවත්තන්න ඕනි තැන් වල නවත්තලා ඒ තියෙනනේ වෙසක් කලාප කියලා තියෙන. ඒකක් ඇතුළේ
0: තොරණ ගැහුවනම් වාහනේ ඉඳන් තමයි බලන්නේ.
1: ඔව් අන්න ඒකනේ අවුල තියෙන.
0: තොරණ ගැහුවනම් වාහනේ එන මිනිහා වාහනේ පාර මැද්ද නතර කරගෙන සන්රූෆ් එක ගන්න තමයි තොරණ බලන්නේ.
1: තොරණ බලන්නේ. ඔව් කතා වස්තුවම බලලා තමයි එතනින්
0: යන්නේ. ඒ වගේ තමයි සේරම ඇවිල්ලා තියෙන එකට තමයි නේ.
1: ඒකනේ
0: නේ. තෙන් මිනිස්සු ඔක්කොම ඉඳගෙන ඔක්කොම ඇවිල්ලා තියෙන දන්සලට ඔක්කොම ඇවිල්ලා තියෙන තොරණ බලන්න මේ ඔක්කොම ඇවිල්ලා තියෙන කූඩුව බලන්න. තොර පාර මැද්ද ඉඳන් තමයි මේක කරන්නේ. මේක ඕකේ. දැන් ඇක්සිඩන්ට් එක ගැන අද පොලිසිය බහැලා කතා කරනවා. අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න දේව දඬුවම් දෙන්න දැන් කතාව. එතකන් ඒ පාර අවහිර වෙලා තියෙන ඒවා එහෙම පාර අවහිර වුණාම ඒක යම්කිසි අනතුරක් තියෙන්න පුළුවන් කියන ඒවා මේ කාටවත් තේරලා තිබිලා නැහැ නේ බලනකොට.
1: ඒ කියන්නේ අනතුර වළක්වා ගැනීම
0: කියලා වළක්වා ගන්න නෙමෙයිනේ. උනාට පස්සේ දේව දඬුවම් දෙන ක්‍රමයට තමයි අපි දැන් පුරුදු වෙලා ඉන්නේ.
1: ඒක ඕකේද කියලා තමයි මේ අහන්නේ.
0: අපි අහන්නේ එහෙම ඕකේද? පොසොන් වලටත් අපි ඕකමද කරන්න කියලා තමයි මේ අහන්නේ.
1: හරි.
0: එහෙමම නම් වෙන්නේ අපිට ඒක කියන්න.

0: මං ගෙදරෙනකොට අපේ ගෙදර මී පිරුණු සුවඳ මල් වනේ වගේ මුතු ස්මෙල් එකක් එනවා අරවින්ද හරිද?
1: මීයෝ පිරිලා.
0: මම නම මංකෝ අම්මි ඔයාට එන්නේ නැද්ද? කනොඩ වහලේ අපි ගහලා තියෙන ලීනි ගහලා තියෙන අර ෆිනිෂින් සිවිලි මකයි ගහලා තියෙන ලී වලින්. ඒකට වතුර වැටිලා ඒක තෙමිලා එතනින් එනවා ගන්ධක්. ඒකට කියන්නේ ගන්ධස්සාරය කියලා කියන්නේ. You know? ඉන්න බෑ කියන්නකෝ. අමුතු ස්මෙල් එකක්.
2: කොහොමද ඒ ගඳ?
0: ඒ නිකන් අර පල්වෙලා.
2: වතුර වෙන්න බෑ එහෙම.
0: ඔයා කියන්නේ මොකක්ද? අයියෝ.
2: වතුර වැටුණා කියලා එහෙම.
0: නෑ නෑ අර ලීක තෙත වෙලා මේව වෙලා අපි හරි හරියව නෙමෙයි අපි දාන්නෙත් ඉතින් අපිට ඉතින් ඔය හම්බ වෙනවානේ මොරටුවේ ඉන්න හින්දා අපේ යාළුවන්ගේ තාත්තිලා එහෙම ටග් ගාලා මේව
2: කරනානේ
0: එතකොට ඉතින් හොඳ මේව දෙන්නෙත් නැතුව
2: ඇති එල්ල ලී දෙනවා ඔයාලට නේ
0: එල්ල එල්ල පුතා කියලා දෙනවා ඇත්තට මේ ලී පාවිච්චි
2: මම මේගොල්ලන්ගේ සයිට් එක චෙක් කර කර හිටියේ
0: ඕකේ
2: කලර් අප් කියලා කියන්නේ රයිනෝ අපිට හඳුන්වා දීපු තවත් ඒගොල්ලන්ගේ අනුබද්ධිත සමාගම.
0: හරි ඔකේ.
2: හරි. ඒකේ සයිට් එකෙන් තමයි ගොඩක් දේවල් ඔබට බලා ගන්න පුළුවන්. colorup.lk.com තමයි සයිට් එක. දැන් මේ දවස් ටිකේ මේ වහිනකින් ඔබට සෑහෙන දෙයක් තෝර බේර ගන්න පුළුවන්.
0: හරි ඔකේ.
2: අහලා තියෙනවනේ කතාවක් කොච්චර හොඳට වහලේ හැදුවත් ද වැහි කාලෙකදී තැනක් දෙකක් ලීක් වෙන එක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. කොහෙන් හරි පොඩ්ඩක් තැනක් දෙයක් ලීක් වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඔබේ සිවිලිමට මේ තෙමෙනකට ඔරොත්තු දෙන්න පුළුවන් නම් වහලෙන් තනකින් දෙකකින් ලීක් වුණාම ඊළඟට ඒ වතුර ටික වැටෙන්නේ සිවිලිමට
0: හරි
2: දැන් ඔබේ සිවිලිම හදලා තියෙන්නේ මොන වයින්ද අපේ රටේ මේ රස්නෙත් එක්ක ලී ඔරොත්තු දෙන්නේ නැහැ ලී හොඳම වර්ගයව නොවුනොත් හොඳම ලී දැම්මත් තෙමුණොතින් කතා වෙනස්.
0: yes ඒකනේ.
2: හොඳම ලී ටිකක් ඔරොත්තු දෙනවා.
0: හරි.
2: හැබැයි ඉතින් නිතර දෙවේලේ බිඳුව බිඳුව එක තැනකට වතුර වැටුණත් ඔබේ සිවිලිම ස්ට්‍රිප් සිවිලිමක් පාවිච්චි කරලා තියෙන ලී නම්.
0: හරි.
2: ඇත්තම ලී නම්. ඔන්න ඔබ රිස්ක් එකක ඉන්නේ. සාමාන්‍යයෙන් දිරන්න ගත්තම, පුස් හැදෙන්න ගත්තම, සත්තු කන්න ගත්තම එකක් කාලා නවත්තන්නේ. එකක් දිරලා නතර වෙන්නේ
0: නැහැ. හරි, ඔකේ.
2: සාමාන්‍යයෙන් එහෙමනේ. එක තැනකින් දිරන්න ගත්තාම සෑහෙන ලොකු ඒරියා එකක් කාලයත් එක්ක දිරනවා.
0: යායම යනවා හිතන්නේ.
2: පුස් හැදෙන්න ගත්තාම
0: හරි.
2: හරි ලස්සන වැඩසටහනක් ඒක. රටාවට තමයි ඒක යන්නේ.
0: හරි, ඔකේ.
2: සමහර වෙලාවට ඔබ මේ පැත්තෙන් ඉඳලා දකුණට වඩා වැඩි දෙයක් උඩ සිද්ධ වෙනවා. ඇයි? වහලේ සහ ස්ට්‍රිප් සිවිලි අතර හැම වෙලාවෙම අඳුරුයි. හැම වෙලාවෙම තෙතයි.
0: හරි ඔකේ.
2: හැම වෙලාවෙම පුස් ගතිය වැඩි. උඩින් තමයි වැඩේ යන්නේ. උඩින් වැඩේ යන්නේ.
0: අපිට චූටි කැලි ටිකක් තමයි ඔය එළියට පේන්නේ ඉතින්නේ.
2: අපි දකුණ හරියට එනකොට
0: හරි.
2: සිවිලිමට සෑහෙන ලොකු ඩැමේජ් එකක් වෙලා ඉවරයි. ඒ නිසා දැන් ආකිටෙක්ට්ස්ත් හැම වෙලාවෙම යෝජනා කරනවා ස්ට්‍රිප් සිවිලින්නක් වගේ යනකොට ලී පෙනුමට ආස බව ඇත්ත. නමුත් ලංකාව වගේ රටක විශේෂයෙන්ම දැන් අපේ නගර බදව හරියට ඉන්න වේයෝ. දැන් මිනිස්සු මේ අර්බන් ඒරියාස් වල තදාසන්න ප්‍රදේශවල ළඟ ළඟ ගෙවල් හදනකොට පොළවේ ඉන්න සත්තුන්ට ඉන්න ඉඩ
0: නැහැ.
2: උන් නගින්නේ වහලට තමයි. උණු තපරාදි කියන්න බෑ උන් නගින්නේ අපේ වහල.
0: අරවින්දලගේ වහල. යම.
2: කියලා උන් කියනවා. ඉතින් උන් කනවා මේ සිවිලිම.
0: හරි.
2: ඒ නිසා මේ අපේ ආකිටෙක් මට කිව්වා මේ ඔයා ලී නම් දාන්න එපා. ඔයා දානවා නම් ලී වලට ආදේශකයක් වෙන හොඳ හොඳ ප්‍රොඩක්ට් එකක් බලලා දාන්න. ලී වලට යන්න එපා කියලා. ඉස්සර නම් ඔය එක ක්‍රමයක් තමයි ෆිනිෂින් සිවිලිම ගහන්න ඇස්බෙස්ටස් ෂීට් එක පේන්ට් කරලා ගහනවා.
0: හරි.
2: ලස්සනට ෂීට් එක ගහලා සුදු පාට ගන්න. හැබැයි වා දන්නවද පොඩි හරි වෙනසක් ඇස්බෙස්ට ෂීට් එකක් සම්බන්ධ වෙන තැන පොඩි වෙනසක් ආවොත් ඒක පේන්න ගන්නවා. එතනින් ඉරි තලනවා.
0: හරි.
2: දැන් කලර පඳුනලා දීලා තියෙන ස්ට්‍රිප් සිවිලින් එක ඒක පාට හතරක් වෙනවා ලී ජාති හතරක පෙනුමකට. කෝස්ලි
0: මහෝගනි
2: මහෝගනි
0: තේක
2: තේක බුරුම තේක මේ පාට හතරෙන් ලීයේ පාට ලී එක තියෙන ස්වභාවික වෛරම් ඔක්කොමත් එක්කෙනවා. හැබැයි මේවා එකකට එකක් පුරුද්දනකොට කනෙක් කරනකොට අර මං කියපු ගැප්සොල ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද මේ හැම කෑල්ලක්ම ෆැක්ටරි එකක තමයි නිෂ්පාදනය කරන්නේ. ඒවා එකකට එකක් පුරුද්දන සිස්ටම් එකක් ෆැක්ටරියෙන් අපිට දීලා තියෙනවා. ඒවා ලෙගෝ පීසස් හයි වෙනවා වගේ එකකට එකක් සම්බන්ධ වෙනවා. ඔබට යටින් බලනකොට ඔබට පේන්නේ මේ ස්ට්‍රිප් සීලින් එක පේන්නේ සාලේ ඉඳගෙන ඉන්නකොට. කෑම කාමරේ ඉඳගෙන ඉන්නකොට ඔබට පේන්නේ මේ ස්ට්‍රිප් සීලින් එක. ඔබට කිසිම ඇදක් උදක් පරහක් පේන්නේ ඒ තරම් හොඳට කනෙක් වෙනවා මේක.
0: ආ, ගෙන්නල බලන ගෙදරන වැරදිම හොයන සමරන් නෑදෑව ඉන්නේ. අරකේ අඩුවක් මේකේ අඩුවක් කියන්නේ. එයාව ගෙන්නල පෙන්නන්න ඊට පස්සේ. එයාට හොයා ගන්න බැරුණා කිසිම දෙයක්.
2: මේක නිකන් තනි කෑල්ලකින් හැදුවා
0: වගේ. Yes, beautiful.
2: වෙන වෙනම ගෙනා වගේ පටි පටි පටි පටි තිබුණාට කොහොමද මේක කනෙක් උනේ කියලා හොයා ගන්න බැරි තරම් හොඳට මේ හොඳ සීරුවට හොඳ සීරු මාරුවට කනෙක් වෙනවා. colorupLK.com මේක සත්තු කන්නේ නෑ, මේක වතුරට දිරන්නේ නෑ, මේක රස්නෙට ඇඹරෙන්නේ නෑ, පාට වෙනස් වෙන්නේ නෑ. මේක පරම්පරාවක් දෙකක් තියෙනවා. කොහොමත් ඔබ ඉන්න තාක්කල් ඔබ කලර් අප් එකේ ඔය ස්ට්‍රිප් සීලින් කන්සෙප්ට් එකට ගියොත් ඔබ ජීවිතේ ඔබ ජීවත් වෙලා ඉන්න තාක්කල් ඔබට මේකේ වෙනසක් හොයන්න බෑ. කාලෙකට සැරයක් වතුර දාලා හේදුව හැකි සිවිලි මොනවත් වෙන්නේ නෑ.
0: ලොකු විස්තරයක් අදාහගත්තා කලර් අප් ගැන. ඕකේ, මේ ඔයා මේ කන්නඩි දෙකට දාන්න. හරි, එතකොට මේ තොප්පිය දාන්න. හා, මේ මෙන්න මේ මාස්ක් එකත් පොඩ්ඩක් දාන්න. ඈ, අර කෝටි ගානේ සල්ලි මේවා ගන්න ගිය එයාගේ මූණ එනවනේ.
2: මොනවාද මම මේ
0: කියන්නේ? ඇයි අර විද්ද?
2: කෝටි ගානක් තුන නම් මං අද වැරට එනවා.
0: මෙහෙම වෙස්සලාගෙන යන්න ඕනේ නේ. මං දැන් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ, වෙස්සලා ගන්න සිස්ටම් එක ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ දිනුමක් විතරයි. ඒකට ඉතින් ලොතරැයියක් ගන්න ඕනේ. මට තියෙන්නේ ලොතරැයියක් ගන්න එක විතරයි.
2: වෙස්සලා ගන්න ප්ලෑන් ගන්න වෙලාවේ ලොතරැයියක් ගන්න විදියක් හිතන්නේ. ඒස්වලා ගන්න නම් ඔය මොකක් හරි කරලා බැරි. ඔයාට ඔය හැටි යන්න බය නම් මම ගිහිල්ලා අරන් එන්න.
0: අනේ අනේ අනේ, මේ වැන්දා. ඈ, මම මෙහෙම මෙයන්.
2: ඔය තරම් බය නම් සල්ලිය ලොතරැයියකින් සල්ලි ඇදෙන එකට ඔය හැටි බය නම්.
0: බය නෙමෙයි ඉතින්.
2: ඇදිත්ත ලොතරැයිය මට දෙන්නකෝ. මම සිංහෙක් වගේ ගිහිල්ලා සල්ලි අරන්.
0: ආ, දන්නනේ ඉතින් අපේ නෑද. ඔය හැම කට්ටිය ඔක්කොම ඉතින් ඊට පස්සේ මේවා වෙනවනේ.
2: ඔයා කියන්නේ මේ මට නෙමේ අනී අරවින්ද අයියාට ඇදුනේ මේ කෝටි ගාන කියලා ඔයා කියන්නේ.
0: නෑ නෑ, ඒව
2: ඔච්චර අපි දන්නවනේ කාටද ඇදුනේ කියලා.
0: ෂුවර්ද?
2: ෂුවර් නෑ.
0: මේ ඇත්තටම මේවා ඇදෙනවා. මං හරි ආසයි මේ ඔය දිනලා එහෙම ඡායග්‍රහණ ගන්න මිනිස්සු දිහාම බලන් ඉන්න. පුතුම හිනාවක් තියෙන්නේ මූනේ. ඒගොල්ලෝ හිතන ඇති ඉතින් රුපියල් 40 නේ මං වියදම් කරේ. අත මේ කෝටි ගානක් මට ඇදුනානේ. පුදුම සතුටක් තියෙන්නේ නේ. ආස නැද්ද ඒ සතුටේ කොටස්කාරයෙක් වෙන්න? එහෙනම් ඉතින් ලොතරැයි ගන්න.
2: කවුරුත් කැමති නෑ කවුරුත් කොටස්කාරය වෙන්න. තනි කර සල්ලි වලදී ලොකු කොටස්කාරය වෙන්න කවුරුත් කැමති නෑ. ඒක තනියම තමයි ගොඩක් අය කැමති නේ.
0: එහෙනම් තනියම ජයග්‍රහණ ගන්න.
2: මෙන්න හරි ආසයි කාටරි කෝටි ගාණක් අදිනවා මේක කොටස්කාරයෙක් වෙන්න.
0: Me too. NLB ලොතරැයි. දිනන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ නිසා තමයි අපි කියන්නේ ලොතරැයි පහක් අරගෙන බලන්න කියලා. එකම ජාතියේ ටිකක් ඊට වඩා වැඩියෙන් ඉස්සරහට ගිය මිනිස්සුත් ඉන්නවා. ලොතරැයි 100ක් විතර අරගෙන බලන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් කොහෙන් හරි කැරකිලා ජයග්‍රහණ ටික තියෙනවා.
2: එතකොට මේ අලුත් වාහන සම්බන්ධව මොකද දැන් ඔබ හොයලා බලනවද? උනන්දුව ගියාද වාහනවල ගණන් වැඩි වුණා කියලා? එහෙම කරගන්න එපා. දැන් කොහෙද ගිහිල්ලා බැලුවත් ඇත්ත. දැන් කියන්නේ පරණ ගණන් නෙවෙයි. දැන් නිකන් මේ අලුත් ටැක්ස් එක ගෙවපු අයයි නැති අයයි දෙගොල්ලොම හැසිරෙන්නේ ටැක්ස් එක ගෙවුවා වගේ. ඔන්න ඔතනදි තමයි ඇත්තටම පෙරඩුවා බොහොම අවංකයි කියලා අපිට හිතෙන්නේ. අපිත් දැක්කනේ ඒගොල්ලන්ගේ ඔය ටැක්ස් එක වැඩි කරන්න කලින්. දැන් මේ ටැක්ස් එක වැඩි කරේ ඇයි? අපේ රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය පොඩ්ඩක් පාලනය
0: කරගන්න.
2: එහෙම හිතාගෙන කරාට ඒක එහෙම හරි ගියාද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. මං දන්න විදිහට වෙනදටත් වැඩිය එල්සී ඕපන් වුණා මේ අලුත් ටැක්ස් එක ගෙවුවට පස්සේ.
0: ආ, වාහනේ ආයි ගෙන්නන්න දෙන්නේ නැති වෙයි කියන බයට.
2: දැන් ඉතින් කොහොම හරි මේ ඔය මොන බීතිකාවල් මැද හරි
0: දැන්
2: පරණ ගානට තිබිච්ච ගානත් පොඩක් වැඩි. නමුත් තිබිච්ච ගානටත් ගන්න වාහන නැහැ. දැන් පරණේවට කියන්නේ අලුත් ගණන්.
0: Yes.
2: ඉතින් බලන්ඩොක එහෙම කරන එක අසාධාරණයි නේද කියලා ඔබ නිකන් ඔබයි මායි මෙතන මැරෙන්න හැදුවට කවුරුත් වාහනවල ගණන් අඩු කරලා එහෙම දෙන්නේ නැහැ. ඒ වගේ තැනකදි තමයි පෙරඩුවායක අපිට මතක් කරනවා ඒගොල්ලන්ගේ පෙරඩුවා ඇක්සියා, අටීවා, මයිවි, අරූස්, බෙසා, ඇල්සා වගේ වාහන ෆ්ලීට් එකක්ම තියෙනවා. මහ ගොඩක් නෑ, යම් ප්‍රමාණයක් තියෙනවා පරණ ගණන්වලට ගෙනාපු. අලුත් ටැක්ස් එක සෙට් වෙන්න කලින්, අලුත් ටැක්ස් එක ඉම්පෝස් කරන්න කලින් ගෙනාපු. මිලියන 8.25 ඉඳලා මිලියන 16500 නේ 16.5 වෙනකල් මෙන්න මේ පරාසය ඇතුළත මේ වාහන ටික තියෙනවා. මේක තියෙනවා, මේකේ හැෂ්බැක් වාහන තියෙනවා,
0: හරි,
2: මේකේ සෙඩෑන් වර්ගයේ කාර් තියෙනවා. දන්නවනේ හැෂ්බැක් සහ සෙඩෑන්, ඒ වෙනස ඉතින් දන්නව ඇතිනේ නේද?
0: පිටිපස්සේ කැලේ නැහැ හැෂ්බැක්
2: එකේ. සෙඩෑන් එකේ තමයි හොඳ ඉඩපාඩු තියෙන ලොකු බූට් එකක් නැත්නම් ඩිකි එකක් එන්නේ.
0: හරි, ඔකේ.
2: එතකොට
0: SUV තියෙනවා.
2: SUV තියෙනවා. කම්පැක්ට් SUV තියෙනවා. ෆුල් සයිස් SUV තියෙනවා. මේ මුළු රේන්ජ් එකම මේක ඇතුලේ
0: තියෙනවා. හරි.
2: පොඩි ට්‍රික් එකක් තියෙන්නේ. පෙරඩුවයකටත් මේ වාහන ඔබට දෙන්න පුළුවන්. මේ තොග ටික මේ තොගේ අවසන් වෙනකම් විතරයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඊළඟට එන්න තියෙන වාහන ඔක්කොම අලුත් ප්‍රයිසිං වල තමයි එන්නේ. පෙරඩුව වාහන බලපම් මට තේරිච්ච දෙයක් තමයි අපි හුඟක් වෙලාවට මේ නිතර දෙවේලේ කියවෙන නම් වලට අපි අනවශ්‍ය මිලක් වේදම් කරනවාද කියලා. නේද?
0: ඔව් නේද.
2: සමහරවිට අපි ඔප්ෂන් වලට නෙමෙයි කියලා තියෙනවා.
0: හරි.
2: අපි වාහනේ තියෙන ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වලටත් නෙමෙයි කියලා
0: තියෙනවා.
2: අපි හැම වෙලාවෙම අපි ටිකක් වැඩියෙන් ගෙවනවා කියලා මට හිතෙනවා. එකම ඔප්ෂන් එකට අපි ඕන නැති ගණන් ගෙවලා තියෙනවා කියලා මට ඇස්සෙල්ලාම හිතුනේ පෙරඩුවා වාහන ටික බලන්න ගිය වෙලාවේ. ඒගොල්ලන්ගේ සීළු පෙරඩුවා වාහන ජපනිස් ටෙක්නොලොජි එකට අනුව මැලේසියාවේ තමයි හදන්නේ.
0: හරි.
2: මැලේසියාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොනවාරි කියන්නේ හරි වැරදි කිය කිය ඉන්න එපා. මේ
0: මැලේසියාව කියන්නේ
2: මොකද්ද කියලා දන්නේ නැත්නම්
0: මැලේසියාව කියන්නේ රටක්. ෂෝක් රටක්. ඒගොල්ලෝ වැඩක් කරොත් ඒක හරි පිළිවෙලට කරන රටක් කියලා මම අහලා තිනවා මැලේසියාව කියලා කියන්නේ. ඉතින් මැලේසියාවේ නිෂ්පාදනය වෙනවා කියලා කිව්වම ටග්ගල මගේ ඔළුවට ගිය එක තමයි මේ වාහනේ
2: ක්වොලිටි.
0: අනිත් එක මැලේසියාවලින් මේ ලංකාවට එවන්න කලින් ඕගොල්ලෝ දන්නවද මැලේසියාවලින් චෙක් කරලා බලලා තිනවා පෙරඩුවා මෙහෙට හරියනවද කියලා. අපේ ඩ්‍රයිවිං ස්කිල් එකට, අපි වාහනේ එලවන විදිහට, අපේ පාරවල් වල
2: පෙරඩුවා මෙහෙට හරියනවද කියලා, අපේ රට පෙරඩුවා වලට හරියනවද කියලා බැලුවේ.
0: ඒක තමයි.
2: පෙරඩුවා මෙහෙට හරියනවද කියලා නෙමෙයි බැලුවේ.
0: අපේ
2: රට හරියනවද පෙරඩුවා වලට කියලා බැලුවේ.
0: අනේ ඒක තමයි බැලුවේ.
2: ඕම්මෝ ලොකුකම තියෙනවා.
0: හැබැයි අපි හරි ගියා. කොහොමද ඒකත් කියන්න සතුටුයි අපි හරි ගියා.
2: අවුරුදු ගාණක් බැලුවා.
0: හරි.
2: නැත්තම් අපේ රටේ තිබුණේ කෙලිසයක විතරක් වගේ. පස්සේ ගොලු තීරණය කරා හොඳයි. මොන වුණත් ඉතින් රට ඕකේ. අපේ වාහනේ දෙන්න පුළුවන් නම්බු පිට, ඒක අපිටත් හොඳයි. එහෙම තමයි මේ පෙරඩුවා වාහන මේ ෆ්ලීට් එකම ලංකාවට ආවේ. නැත්තම් මෙච්චර කාලයක් ওই වාහන සේරම ටික කොච්චර ඉල්ලීම් කරත් ලංකාවට ওই ටික ඔක්කොම හම්බුනේ නැහැ.
0: හරි, ඔකේ.
2: මේ පාර තමයි හම්බුනේ. ඉතින් දැන් පරණ ගානට තියෙනත් එකේ. දන්නවනේ පෙරඩුවා ලංකාවට ගෙන්නන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස්, යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධිත සමාගමක් ගෙන්නන්නේ. ඒ නිසා ඔබ සර්විස් එක, ආෆ්ටර් සේල් සර්විස් එක ගැන, කොලිෂන් රිපෙයර් ගැන, රෝමිය වගේ
0: ස්පෙයාර් පාර්ට්ස් ගැන වද වෙන්නේ.
2: අලවියෙන් පසු සේවය කියන කෑල්ල ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඒක හොඳ නෙට්වර්ක් එකකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට කොළඹ තියෙන හයිඩ් පාර්ක් කෝණේ ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එක, නුවර කුරුණෑගල රත්නපුර මාතර තියෙන අනිත් ෂෝරූම්ස් 0111-765-170ට පොඩ්ඩක් කතා කරා නම්
0: පොඩ්ඩක් කතා කරලා බලන්න.
2: පොඩ්ඩක් කතා කරලා ගොඩක් ගිහින් බලන්න. වාහනයක් ගන්න කතා කරලා බෑ, වාහනේ ගන්න ගිහින් බලන්න
0: ඕනේ.
2: එතකොට තමයි ඔබට මට අර මම කීපෙක ඔබට ඔප්පු වෙන්නේ. අපි වැඩි හොයන්නේ බලන්නේ නැතුව බොරුවට එක එක නම් වලට ලොකු ගණන් ගෙවුවද ඒ සියලුම පහසුකම් ඊටත් වඩා හොඳට බාග වෙලාවට පෙරඩුවා ඕන වාහනයක තියෙනව නේද කියන්නේ. මට ඕනේ ඔබට ඒක මට වගේම දැනුණාද කියලා බලන්න.
0: හරි. 9:36.

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD පොල් තෙල් ඉතිරිය රුපියල් 650යි. බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 280යි. මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 250යි. පෙප්සි ඉතිරිය රුපියල් 125යි. කාගිල්ස් ෆුඩ් සිටි
1: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිල්ටම ලබා ගන්න.
2: ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියෝ, මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම කිරීම.
5: Business වැඩවලට හොඳම ආයෝජනය. Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙති 0114700550.

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය දැන් රටපුරා වේදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
1: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
2: adakale hondama ayojaneya brand new bajaj trirodha rathaya masika varike rupiyal 25328 sita dan divayina pura dpmc pradarshanagar saha dealerun gen
3: athe mite tiyana galata ekin weda karaganna vidhi gana upades denna nan ona tarang katti innawa හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා මේක හරිම වටින වැඩක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන් 98.2

0: ඉස්සරහ ගමක හැම කවහරි ලෙඩ වුණාම ටග්ගාල කතා කරන්නේ ඒ ගමේ ඉන්න ත්‍රිවිල කැලෝන අයියට තමයි. පුතේ ටග්ගාල කියලා සරත් මාමට කතා කරගෙන එහෙම කියලා ඊට පස්සේ සරත් මාම ඇවිල්ලා ත්‍රිවිල ලෙඩාව හොස්පිටල් එකට අරගෙන යනවා. ඒක තමයි
1: තනක යනවනේ.
0: අන්න ඒකනේ කියන්නේ.
1: මහා නීරේ වුණත් යනවා. සමහරට යන යෑමටම අපි තමු සතපණේ කාසියක් ගිලිලා මොන හරි වෙලා හිර වෙලා යන යෑමටම කාසිය එනවා මගදීම හොඳ වෙනවා. ඊට පස්සේ සරත් මාම ඇවිල්ලා
0: දෙවියා ඕනම වෙලාවක අපිට පිහිටට ඉන්න වාහනය තමයි ඉතින් බජාජ් ත්‍රිවිල් එක කියලා කියන්නේ. ඉතින් මට ඒවත් මතක් වෙනවා. ඒ කියන්නේ එකක් දෙකක් නෙමෙයි අපේ එක එක්කෙනාට එක එක විදිහට. සමහරකට ගෙදරම බජාජ් ත්‍රිවිල් එකක් තියෙන්න ඕනේ නැහැ. මේ පාරට බැස්සම අපිට කොච්චර උදව් වෙලා තියෙනවද නේ ගමනක් බිමනක් යන්න වැඩ ටික කරගන්න හදිස්සියට බැංකුවට යන්න.
1: දැන් වා කියන්නේ දැන් ලංකාවේ තියෙන ඩිලිවරි සර්විස් කීයක්?
0: හරි.
1: බජාජ් ත්‍රී වීලර්ස් නිසා වැඩ කරනවද කියලා කියන්නකෝ.
0: යස්.
1: ඔය ඕඩර් කරන ඒවෙන් භාගයට භාගයක් බජාජ් ත්‍රී වීලර්ගෙන් අරගෙන එන්නේ.
0: ඒකනේ කියන්නේ.
1: මිනිස්සුන්ට සෑහෙන විශාල ආදායම් මාර්ග ගොඩක් හදාගන්න උදව් කරා. බජාජ් ත්‍රී වීලර් එකක් තියෙන මිනිස්සෙක් කවදා බඩගින්න ඉන්නේ
0: නැහැ.
1: ඒ මිනිස්සුන්ට කරන්න ඕන ඕන තරම්
0: වැඩ තියෙනවා. යස්.
1: කරන්න කිසිම දෙයක් නැත්තම් නිකන් අහල පහලට කියලා තිබුණාම මේ හයර් එකක් එහෙම දුවන්න ඕන නම් කියන්න මම දුවනවා.
0: හරි.
1: ගෙදර ඉන්න බැරි තරම් වැඩ සෙට් ඕන කෙනෙක් වාහන තිබ්බත් ඔයා බලන්න ත්‍රී වීලර්ස් වල යන හරිය වැඩිම හරිය මේ වාහන තියෙන මිනිස්සු යන්නේ.
0: ඔව් ඇත්ත.
1: ලේසිය.
0: යස්.
1: දැන් එන්න කොළඹ පාකින් අමාරුයි. එන්නම අමාරුයි. දැන් තියෙන හැම තැනකටම වගේ ගෙවන්නත් වෙලා.
0: ඔව්.
1: ඉස්සරහදී අපිට කොහොමත් කොහේ පාක් කරත් තදාසන්න ප්‍රදේශවල අපිට ගෙවන්න වෙයි.
0: ඔව්.
1: අනිත් එක වාහනයක් එහෙම පාක් කරලා එතනම නෙමේ වැඩේ තියෙන්නේ. තව දුරක් පයින් යන්නත් තියෙනවා. දොරකොඩ ගිහිල්ලා බහින්න බෑ එතන කොහොමත් පාකින්නේ. ඉතින් මිනිස්සු කල්පනා කරනවා බොරුවට මේ වාහනයක් අරන් කරකෝන වෙලාවේ බජාජ් ත්‍රිවිල් එකකට නැග්ගා.
0: හරි.
1: දොරකොඩ බැස්සා.
0: යස්.
1: දොරකොඩට වැඩේ ඉවරලා බජාජ් එක ගෙන්න ගත්තා ගෙදරම.
0: කොච්චර ලේසිද.
1: එහෙම හැමෝගෙම ලයිෆ් ලේසි කරලා තියෙනවා. වාසනාවන්ත වාහනේ. ගත්ත මිනිහෙන් නම් ගොඩ යනවා. ඩෙලිවරි සර්විස් එකක් කරන්න වෙන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් මොන හරි කරන්න. ටැක්සි සර්විස් එකක් දුවන්න.
0: හරි.
1: ගොඩක් අය මේ ලොකු වාහන දාලා තමන්ගෙම කියලා වාහන ෆ්ලීට් එකක් හදාගන්න කලින් ඕනම ඔෆිස් එකකට බජාජ් ත්‍රිවිල් එකක් දෙකක් තමයි අරගන්න බලන්නේ.
0: අත අත.
1: පොත නඩත්තුව ගැන බය වෙන්න දෙයක් නැහැ. නඩත්තුත් මහ ලොකු ඒවා එන්නේ නැහැ. ගත්ත දාන ඉඳලා අර අලිපැංචා ලකුණ තියෙන ජෙනුවින් පාට් එක දාලා පාවිච්චි කරොත් ඔයා බජාජ් වාහනයක්.
0: හරි.
1: කවදා හරි විකුණන දවස වෙනකනුත් ඒක බ්‍රෑන්ඩ් නිව් ත්‍රිවිල් එකක් විදිහටම තමයි
0: පේන්නේ. ඒ නිසා මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න නැතුව බජාජ් ත්‍රිවිල් එකක් ගන්න. හරිනේ.
1: ඕන වාහනයක් අපිට ගන්න පුළුවන්. සල්ලි අපේනේ.
0: ඔව්.
1: හැබැයි වාහනේ අරගත්තට පස්සේ ඊට පස්සේ එන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අපි දන්නේ
0: නැත්තේ.
1: ඒ නිසා තමයි හැම වෙලාවෙම වාහනයක් නම් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් නම් කොටිම්ම දීර්ඝ කාලීනව පාවිච්චි කරන දෙයක් නම්
0: ඕකේ.
1: අද පාවිච්චි කරලා හෙට විසිකරන එකක් නෙමෙයි නම් අනිවාර්යෙන් ආෆ්ටර් සේල් සර්විස් එක ගැන හිතන්න. දැන් වෙන එක නෙමෙයි ඊට පස්සේ වෙන්න තියෙන දේවල් ගැන හිතන්න. ඕනම වෙලාවක වාහනේ සම්බන්ධව මොනවාම හරි දෙයකට ඔබට උදව්වට කෙනෙක් ඉන්නවා ඒකත් වාහනේ විකුණපු කට්ටියම ඔබ පිටිපස්සේ ඉන්නවා නම් ඔබට සෑහෙන හිතට හයියක් මේක.
0: ඩෙෆිනිට්ලි.
1: ඒක වාහනයක් අරන් බලන්න ඕනේ හැංගි.
0: ඔව් අතත්. ඒ හිතේ සහනේ නේ.
1: ඔව්.
0: මේක මාරු. මේ දැන් සාමාන්‍යයෙන් අපි ෆෝන්ස් පාවිච්චි කරනකොට ඕකට දානවා බැක් කවර් එකක් දාලා ෆෝන් එකේ ජාතිය මොකක්ද කියලාවත් ඉතින් පේන්නේ නැහනේ. ඇයි මේ අපි එහෙම දාන්නේ ෆෝන් එකේ ආරක්ෂාවට? මොකද අපි හොඳටම දන්නවා ෆෝන් එකක් අරගෙන පළවෙනි දවස්
1: තුන සෙල් ෆෝන් එක වගේ වෙලා නේ.
0: ඔව් ඒක ඒ
1: ටෙම්පර්ඩ් ග්ලාස් එක දාලා
0: බැක් කවර් එකක් දාලා ගත්තට පස්සේ
1: කළු පාට ලොකු කවර් එකක් දාලා ගහුවාම ෆෝන් එක මොකද්ද කියලා ගත්ත මිනිහට මතක නැහැ. මේ මිනිහා තරග ඇරලා තමයි බලන්නේ මේ ෆෝන් එක ඇවිල්ලා පැන්සල් පෙට්ටිය ඇතුළේ දැම්ම වගේ දාලා වහලා ෆෝන් පාවිච්චි කරන්න ආස නැත්තම්
0: හරි
1: ඒ තරම් චණ්ඩි කමෙන් ෆෝන් එක නිකම් පාවිච්චි කරන්න. අන්න එහෙමනම් ඔබට හරියන්නේ ඔන X9D ෆෝන් එකක් තමයි.
0: වෙන
1: මොකක්වත් හරියන්නේ.
0: ඕ යස්.
1: ඔන X9D. වැටුණට අතෑරුණට බැරි වීමකින් බිමට වැටුණට මොනම හේතුවකවත් පොඩිවත් ඩැමේජ් එකක් වෙන්නේ නැති ෆෝන් එකක් නම් ඕක තමයි. ඔය ඔන X9D ෆෝන් එකට තමයි දැනට අවිලා තියෙන ෆෝන්ස් වලින් හොඳම බැටරිය අවිලා තියෙන්නේ.
0: හරි.
1: හොඳම හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා ඔගේ. හොඳම හොඳ පවර්ෆුල් ස්පීකර් එකක් තියෙනවා. සාමාන්‍ය මාකට් එකේ තියෙන ওই normal speakers වලට වඩා 300ක විතර පවර් එක වැඩි. එතකොට මේකේ dust resistance, water resistance, scratch resistance කියන හැකියාවන් තුනම මේ ෆෝන් එකට දීලා තියෙනවා.
0: ඒ
1: තුනම මේ ෆෝන් එකට දීලා තියෙනවා. කොටිම වතුරකට වැටුණා කියලා ඔබ බය වෙන්න එපා. ෆෝන් එකට අග්ගාලා ගත්තා පොඩ්ඩක් ගසලා ඒගොල්ලන් අර vibrate වෙන පොඩි software එකක් install කරලා level තියෙනවා factory installation එක කැටියට.
0: හරි okay.
1: ඒක on කරලා තිබ්බනම් ඇතුලේ වතුර පොඩක් තිබුණා නම් ඒ ටිකත් මොහොතින් එළියට දානවා. මේ ෆෝන් එක ඒ තරම් ඔරොත්තු දෙන විදිහට හදපු ෆෝන් එකක්. ආයෙනම් මෙහෙම ෆෝන් එකක් ඔනලටත් හදාගන්න පුළුවන් ඒත් දන්නේ. එච්චර හොඳයි මේක.
0: ඔයානම්
1: මහලු එක්කෙන නෙමෙයි තමයි නමුත් ඔයා මෙතන කේක් ගෙඩියක් වගේ තියලා තියෙන්නේ
0: මොකක්ද අඩුපාඩු ගෝණියක් තියෙනවා ඉතින් එහෙම කී කියන්න ගියොත්
1: නේද
0: යන්න සිංගයකට නැතම
1: කවුද කවුද කියන වැඩේ කරා කියන වැඩේ කවුද මල්ලි මේ කවුද මල්ලි මේ හරි හරි
0: හරි ඒක වචනයක්වත් මෙතන තියනවා දොර මම යනවා හරි අර අපි රණ්ඩුනේ නෑනේ
1: මර කම්මැලි කරද රණ්ඩුනේ
0: රයිට් යන්න සිංගයකට නැතම බලලා තල්වි නියෝජිතෙක් ගාවට යන්න සිංගයකට ගියොත් හොඳ වොරන්ටි එකක් එක්ක මේ ෆෝන් එක ගෙවන්න ගන්න පුළුවන්. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. අනිත් එක තමයි මම හොඳ වැඩක් කරා. මම සමහරවිට මේ වගේ දේවල් කියන්නේ නැහැ. හැබැයි මට මේක කියන්න ඕනේ. මම පොඩි පොඩි පාර්සල් හැදුවා. බඩු පාර්සල්. හරිද? ඒ හැම පාර්සලයකම තිබ්බේ තල්වත්ත නිෂ්පාදන. කිරිපිටි පැකට් එකයි අයිස්ක්‍රීම් එකයි ඊට පස්සේ යෝගට් දැම්මා එකට බටර් එකක් දැම්මා ගී එකක් දැම්මා එහෙම පාර්සල් ගොඩක් මට ඉතින් හදන්න බැරුණා මම 10ක් වගේ හැදුවා හදලා මම මේ
1: මම බලන් ඉන්නේ දැන් බැලුවා ගෑනි බොරුව කියාගෙන ආවා බලන්න හරිද
0: අනේ මේ වෙසක් පොය තියාගෙන මම එහෙම කරයිද
1: මම බලන් හිටියා මොන මුලින්ම නිකන් පාර්සල් 100ක් වගේ අතාරින්න වගේ තමයි ආවේ 100 වැඩි වෙයි කියලා මම බලන් ඉන්න විදියෙන් තේරුණා අනුග්‍රාහක බවත් තමයි ඔය ගානට
0: වැටෙන්නේ
1: ගෙදරට පිටි පැකට් එක අරන් යන්නේ 17 හිතලා. නිකන් මිනිස්සුන්ට ගී එකයි, යෝගට් 10යි, අයිස්ක්‍රීම් එකයි මේ පොදි මැදලා දුන්නලු.
0: දුන්නා?
1: ඈ පොදි මැදලා දුන්නලු.
0: දුන්නා.
1: මොකද මිස්සත්?
0: දුන්නා.
1: මේ මොකද හලෝ වෙලා තින්නේ? ඔය වගේ මේ ආත්ම පාවලා දින දඟලන්න ඕනේ නැහැ. ඔයාට මේ දන් මේ පැල්වත්ත දන් දෙන්න නෙමෙයි කියන්නේ. පැල්වත්ත කවුරුවා කාටවත් දන් දෙන්න ඕනේ නැහැ. මේ මාකට් එකේ තියෙන අඩුම මිලට තියෙන අලුත්ම කිරි පැකට් එකනේ. ඉතින් ඔයා දන් දෙන්න මේ මොකද්ද ඔයා මේ කරන්නේ? ඈ
0: සමා වෙන්න.
1: 100ෙන් පටන් ගන්න එකේ. ඉමීට 50 10 10 10 ඇල්ලුවනේ මාර්සිය කියලා.
0: ඒ මට ඇත්තටම මේ පැල්වත්ත ගැන කියනකොට මට කිරි දෙකක් බොන්න ආසාව එනවා.
1: දැන් වෙන එකක් ඒ බා. දැන් අර 10ක්
0: හොඳ රස
1: හලෝ දැන් අර පාසල් කතාවට මොකද
0: ඒක දුන්නා මේ අතින් දීපු දේ මේ අතින් දැනගන්න ඕනේ නැහැ මේ අතින් දීපු දේ දකුණෙන් දීපු දේ වමෙන් දැනගන්න ඕනේ නැහැ ඉතින් අපි මේ කතාව මේව කරමු අපේ අම්මලත් බලන්නේ ඉතින් මොකද්ද මේ ළමයා මොකද්ද මේ පාසල් වගේ ඇද්ද ගෙදරට මුකුත් ගේන්නේ නැහැ
1: නේ ගෙදරට ටීවී පැකට් එකක් ගේන්නේ නැති ගෑ
0: මම ඒක කරන්න ඉන්නේ
1: කර දැන් කොහොමද
0: කරනවා දවසක
1: අපි පණ පිණින් ඉන්නකොට කරනවා
0: තල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි රයිට් මන් දැන් ආනවා වාගෙන් ප්‍රශ්නයක්. ඔයා ඩිස්කවුන්ට් මේ හැමතිස්සෙම කවුරු ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් කියලා දෙනකොට ඔයා කොහොමද ඔයාගේ ඒ සම්බන්ධයෙන් තියෙන උනන්දුව කොයි වගේද?
1: ඩිස්කවුන්ට් දෙනවා මම ගන්නවා.
0: හරි.
1: හැබැයි මම බලනවා ඩිස්කවුන්ට් දෙන්නේ මොනවටද කියලා.
0: ආහා.
1: ඒ ඩිස්කවුන්ට් එපාගෙන ඩිස්කවුන්ට් එපාගෙන නෝන්නේ. ඩිස්කවුන්ට් එක දෙන්නේ මොකටද කියලා මම බලන්නේ.
0: හරි.
1: ඩිස්කවුන්ට් එක දෙන්නේ මොනවටද කියන එක උඩ මම ඩිස්කවුන්ට් එක ගැන උනන්දු වෙනවද උනන්දු වෙන්නේ නැද්ද කියලා
0: තීරණය වෙනවා.
1: ඩිස්කවුන්ට් දනවා කියලා හැම බඩගඩිත්වම කරේ තියාගන්න නැහැ මිස ඔයා වගේ අපි.
0: ඇයි මම වෙ කරන්නේ? ඔර වෙන කවරි ගන්න තිබන්නේ. ඔයාගේ පවුලේ ඇයි ඉන්නව? බිරිඳ ඉන්නව? දරුවෝ ඉන්නව? ඇයි මං?
1: අරදරව හොඳයි කියලා.
0: ඒ වගේ නියම නේද මම? පඩිය ගන්න
1: පදාත කරන්න නම් මේ වගේ එකක් ඊට වඩා එකක් නම් නැහැ කියලාමනේ මට හිතෙන්නේ.
0: පඩිය ගිහිලා දෙන්න ගෙදරට, කෑම බීම රසේ ඔක්කොම අරන් දෙන්න ගෙදරට, පිටරට යනකොට එක්කන් යන්නේ ඒගොල්ලන්ව. මේවට තමයි
1: ගොඩාක් දේවල් කියවුනා පස්සට බලපාන දුන්නා.
0: එනවද කරපයි මට ඕනි ඕව ඇදලා ගන්න අරින්ද පොඩ්ඩක් මේකට
1: ඇදලා ගන්න ඇදලා ගන්න ඇදලා ගන්න.
0: හරි.
1: දෙන ඩිස්කවුන්ට් ගන්න. ඩිස්කවුන්ට් දෙන්නේ මොනවටද කියලා බලන්න. අපි දැන් පොඩ්ඩකට කලින් කතා කළා.
0: යා.
1: කාලා බීලා විසි කරලා දාන ඒවට ගෙන ඩිස්කවුන්ට්. ඇඳුම් පැළඳුම් වලට හම්බෙන ඩිස්කවුන්ට් පැනලා ගන්න. ආයි බලන්න දෙයක් නැහැ ඒකේ. පොඩි කාලයයිනේ. නමුත් අපිට ඉඩමක් කඩමක් නැත්තම් ගෙයක් දොරක් නැත්තම් ගෙවල් දොරවල් හදන්න පාවිච්චි කරන දේවල්.
0: දේවල්. යස්.
1: අමුද්‍රව්‍ය. වාහන, යාන වාහන වගේ දේවල්. මම මේ මොනවද කියන්නේ? දීර්ඝ කාලයක් අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 25ක් 30ක් 40ක් ඔළුවේ තියාගෙන කරන දේවල් ඇතුලේ ඩිස්කවුන්ට් එකට කලින් හිතන්න ගොඩක් දේවල් ඔබට තියෙනවා. ඩිස්කවුන්ට් දෙනවා කියලා ඔබ ප්‍රොඩක්ට් එක ගන්නෙ නෑ. ඩිස්කවුන්ට් දෙනවා කියලා ඔබ ගඩොල් ගන්නෑ. ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා ඔබ සිමෙන්ති ගන්නෑ.
0: හරි, ඔව් නේද?
1: ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා ඔබ පයිප් ගන්නෙත් නෑ. ඇයි ඔබ දන්නවා? ඒව ගන්නේ දවසකට දෙකකට බලාගෙන නෙවෙයි. දවසකට දෙකකට බලාගෙන නෙවෙයි.
0: Yes, yes.
1: Construction material. අපි දවසකට දෙකකට බලාපොරොත්තු තියලා ගන්නව නෙමෙයි.
0: හ්ම්.
1: අපි ඉදිකිරීම ක්ෂේත්‍රයේ මොනම වැඩක් කරත් වැඩිය නෙමෙයි මෙයා. මේ වතුර පිරෙන්න අර මොකද්ද තියෙන්නේ?
0: වතුර ටැංකිය.
1: පොළොයට අපි ගහන්න. පොළොයට අපි ගහන්න.
0: වතුර පිරෙන.
1: ඔය තියෙන වේස් මෝට. ලින්ද ඇරුණම මෙලෝ දෙයක් දැන්නේ. කටත් ලින්දක් වගේ, කියනේවල් ලින් කට වගේ. ලින්ද තමයි දාන්නේ. වේස් මෝට දාන්නේ මේගොල්ලන්ගේ ලින්දේ.
0: හරි හරි.
1: මුම්වත් දාන්න ඕනේ එලිද?
0: එයාට නම් උදව් කරන්න හොඳ නෑ යන්නේ.
1: හා. ඕවා උදව් දබා. වේස් වෝට යන්නේ මොකද ලින්ද කිව්වහම ඉතින් ඒවා එහෙම උදව් වලට ඒ උදව් වලට වඩා හොඳයිනේ ඉතින්
0: ඔයගේ පොලොයට අර මොකක්ද අර වතුර තියෙන
1: පොලොයට වේස් වෝට තියෙන ලින්ද
0: වේස් වෝට කිව්වේ නෑ ඊට කලින් මම කිව්වේ ලින්ද කියන එක රණ්ඩු කරන්න ඕන නම් රණ්ඩු කරමු
1: මිස් මේ මිස් පොඩි වාර රෙස්ට් එකක් ගන්නවද ගිහිල්ලා
0: thank you
1: ඈ
0: thank you
1: හැබැයි මෙහෙමයි දිගටම ගන්න
0: බෑ බෑ මහාසම මේ ජොබ් එකට
1: මිස් දිගටම රෙස්ට් එකක් ගන්න අපි මේ වැඩේ කරගෙන යන්න
0: හරි ඔය කියන්නේ වේස්ට් වෝටර් හරි
1: අපි නිකන් මේ කා

0: හරි.
1: විවිධ වැල් පැන්නුම් නූල් පැන්නුම් එනවා. ඔබේ අර කොලිටිය ගැන තියෙන අවධානය කඩන්න විවිධ දේවල් එනවා. ඒත් ඔබ ඇලුමෙක්ස් ගන්න. ඇලුමෙක්ස් ගන්න. ඇලුමෙක්ස් ඔප්පු කරලා තියෙනවා ඒගොල්ලන්ගේ කොලිටිය. ඒගොල්ලන්ට කොලි කෝට් කියලා සහතක තියෙනවා, කොල නෝඩ් කියලා තියෙනවා, කොලි කෝට් සී සයිඩ් කියලා තියෙනවා.
0: හරි.
1: මේ හැම සහතිකයකින්ම කියන්නේ ඕනම එක්ස්ට්‍රීම් කන්ඩිෂන් එකක් යටතේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක කොච්චර කාලයක් පවතිනවද කියන එක තමයි. ඒ සර්ටිෆිකේෂන් එකත් ඒගොල්ලෝ ගෙදර හදලා දීප එකක් නෙමෙයි. ඒකත් ලෝකේ ඕනම හොඳම වර්ගයේ, ඉස්තරම වර්ගයේ ඇලුමිනියම් සිස්ටම් නිෂ්පාදනය කරන මනුස්සෙක් ගත යුතුම තැනින් තමයි ඒගොල්ලන්ගේ සර්ටිෆිකේෂන් අරන් තියෙන්නේ.
0: හරි, නියමයි.
1: ඒක තියෙන්නේ යුනයිටඩ් කිංඩම්. ඒක තියෙන්නේ ඉංගලන්තේ තියෙන
0: යුකේ.
1: යුකේ වලින් තමයි ඒගොල්ලෝ සර්ටිෆිකේෂන් එක අරගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේ කල් පැවැත්ම සඳහා. ඒගොල්ලන්ගේ පවුඩර් කෝට් කරපු ඕනම එකක්, ඒ පාට අවුරුදු ගානකට වෙනස් වෙන්නේ නැහැ, පාට යන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇනඩයිස් කරපු ඕන එකක්, ඒකේ පාට අවුරුදු ගණනාවක් යනකම් වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බිල්ඩින් සිස්ටම්ස් හැම එකම ඕනම පීඩනයකට, ඕනම සංකීර්ණ තත්ත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන්කම තියෙන විදිහට නිෂ්පාදනය කරා කියලා ඒගොල්ලෝ සහතික අරගෙන තියෙනවා. ඒ සහතික අපිට වැදගත් වැඩ කරන්න ගියාම, මොකද අපිට ඕවා ගෙවල් වල ගෙනහැල්ලා ටෙස්ට් කරන්න විදියක් නැති නිසා. ඒ නිසා ඒ සහතිකයේ තියෙන ඕන ප්‍රොඩක්ට් එකක් අපිට බය නැතුව ගන්න පුළුවන්. ලංකාවේ සහතිකයේ තියෙන ඇලුමෙක්ස් වලට.
0: වව්. හරිනේ, තීරණය ගන්න පහසුයි, ලේසි අපිට දැන්. අපි එහෙමම යනවා කාගිල්ස් ෆුඩ් සිටි. ඉතින් කාගිල්ස් ෆුඩ් සිටි ගැන කතා කරද්දී මාකට් එකේ හැමෝම දන්න කාරණාවක් තමයි මේක. හැමෝම දන්නවා කාගිල්ස් ෆුඩ් සිටි වල ගණන් අඩුයි, ඒක සාධාරණ මිල තියෙන්නේ කියලා. ඔය ඒ ළඟ කඩේ අයියත් දන්නවා සමහර කට, එයා බඩු ගන්න යන්නේ කාගිල්ස් එකට. එහෙම එකක් තියෙනවා පොඩි එකක් නේ, ගෙවල් ළඟ කඩේ අයියා.
1: මම දන්නේ මිස ඔබලා අහලා බලලා මට පොඩක් කියනවද?
0: දැන් ඔයා කියන ඔක්කොම එක මම එකතු වෙලා කතා කරනවා නේද අර?
1: ඔයා මොනවද මිස් මේ කියවන්නේ? උදේට කියනවා නේද පළවත්තේ දන් දෙන කතාවක් කියනවා. ආ පළවත්තේ පළවත්තේ. ඔයාට පුළුවන් මේ මිනිත්තුන්ට විශ්වාස කරන්න පුළුවන් ඒවා එකක් දැක්ක යන.
0: ඉතින් මම දැකලා තියෙනවානේ අපේ ළඟ කඩේ අයියා, එයා
1: ඔන්න තව එකක්.
0: හරි හරි. මෙච්චරයි මට කියන්න තියෙන්නේ.
1: මිස්වාට බයිලා ගහලා පුරුදු වෙලා නේද?
0: ඉතින් අපි කතා කරමු නැව් මෙලවලු පළතුරු ගැන කතා කරමු. ඔගලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද, කොහොමද මේ කාගිල්ස් එකේ මෙච්චර අඩුවට දෙන්න කියලා. මම ඒ පොඩි චාට් එකක් ඔගලන්ට දැන් මේ වෙලාවේ ඇදලා පෙන්නන්න යන්නේ. හරිද? hina ena ba කාගිල්ස්
1: චාට් එකක් ඕන්නේ. ඒ මිනිස්සුන්ට අතරමැදිව නැහනේ.
0: ඉන්න මම
1: මේ චාට් එකක් ඕන්නේ කියන දේ අහනවා. ඒ මිනිස්සුන්ට අතරමැදියෝ නැහැ.
0: ඒගොල්ලෝ ගන්නේ නිෂ්පාද.
1: ඕන්නෑ නෙමෙයි අතරමැදියෝ
0: නැහැ.
1: ඕන්න නැති කතාවක් නෙමෙයි. කාගිල්ස් එකට අතරමැදියෝ නැහැ.
0: ඒගොල්ලෝ ගන්නේ නිෂ්පාදිතයගෙන්මයි ගන්නේ ඩිරෙක්ට්.
1: නිෂ්පාදකයගෙන් ගන්නේ. දිතයගෙන් නෙමෙයි.
0: හරි.
1: නිෂ්පාදකයගෙන් ගන්නේ. නැත්තම් ඒගොල්ලොම වවන කරන තැන් තියෙනවා.
0: තියෙනවා.
1: හ්ම්. මාළු ටික ලෙල්ලමෙන් වී ටික කුමුරෙන් පළතුරු ටික ඕ චාඩ් එකෙන් එළවලු ටික කොටුවෙන්.
0: හරි.
1: එහෙම ගන්න පුළුවන්කම තියෙන ගොලන්ට.
0: ඊට පස්සේ අතරමැදියෝ නැති නිසා ඒ වාසිය කාටද දෙන්නේ? කාටද දෙන්නේ?
1: කාටද? මට.
0: මෙයාට. අපිට පාරිභෝගික කියන්නේ. ඉතින් ඒ නිසා හැමදාම අපිට අඩුම මිලට කාගිල්ස් එකෙන් දේවල් ගන්න පුළුවන්.
1: අර ගෙවල් ළඟ කඩේ ඉන්න අයියා. එයා බඩු ගන්න කාගිල්ස් එකෙන්ද? ඈ? අනේ මිස් කියන්න දේවල් නැත්තම් මිස් ගෙදරින් එනකොට හදාගෙන ඉන්න. මෙතන්ට ඇවිල්ලා මේ 17 ඔළුව කසකස කල්පනා කරලා
0: නෑ නෑ ඒක ගෙදර ඉඳන්
1: කරන්නේ. කඩේ අයියා කොහින්ද ගන්නව ඇත්තේ?
0: නෑ මගේ කිතේ ඒක ලස්සන කතාවක් නේ.
1: මේ මේ.
0: ඇයි මොකක්? රයිට් එහෙනම් කාගිල්ස් ගැන හරිනේ. දැන් සඳ ඉඳන් අද තියෙන සඳ නේද? ඉතින් අද ඉඳන් යන්න කාගිල්ස්.
1: අද තියෙන සඳ නෙමෙයි අද සඳුදා. අද තියෙන සඳනේ මාත් සඳනවා.
0: මට සිකුරාද වගේ මතක් වුණා කියනකොට.
1: ඔයාට මං හිතනවා ඔයාට මොකක් කරේ ලොකුම වයර් මාරුවෙල්ලක් වෙලා තියෙනවා.

0: අද මේ මිස්ටර් වයර්
1: සමගන්න මොහොතකට පෙර අපි කුමක් සදහන් කළ යුතුද?
0: අපේ බල්ලාට මේක විස්තර කියමු නේද? මොකක්ද කියලා අපි දන්නේ
1: නැහැ. එහෙනම් හරි, තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි හෙට කියන්න.
0: තවත් බල්ලම කියලා නැත්තම් ප්‍රශ්නයක්. ඒකනේ කියලා නම් අරවින්න.
1: ආශරයයි ඉතින් නැවත හමුවමු. යම් දිනක.
0: යම් දිනක නෙමෙයි හෙට හම්බෙන්න ඕනේ.
1: සුබ දවසක්. මේ මන මොකද නම්?
0: තමුන් නැහැට වයර්. ට්‍රක් නෙමෙයි ට්‍රක්. ට්‍රක් අපැනලා තියෙන්නේ.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමකින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
3: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
2: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති විලටම ලබා ගන්න.
4: තුලතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0114700550
6: 98.2 98.4
7: තුසින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: සියත දෙවයිනපුරා
1: උදේ 10 විනාඩියටයි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: கதா டாப் ஸ்டோரி.
1: டெங்கு ரோகීන් 33000 ඉක්මවයි. වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 33000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ජනවාරි 1වනදා සිට මැයි 31 දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 33572 දෙනෙකු වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු මරණ 19ක් වාර්තා වුණා. කඩින්කඩ ඇතිවන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ.
2: කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. පවතින කාලගුණ තත්ත්වය අනුව ඩෙංගු මදුරුවන්ට බෝවිය හැකි ස්ථාන පරිසරයේ වැඩිවීමෙන් පවතිනවා සහ අපි දකිනවා කසල කළමනාකරණය තරමක් අඩාල වෙලා තියෙනවා මේ වස්තු සහිත කාලගුණයත් සමගම. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා ඉවත් කර ගන්න. ලෙසත් වැසි වතුර නොවැටෙනසේ ඒවා ගබඩා කර තබා ගැනීමත් වැදගත් වෙනවා නිසි ආකාරයෙන් කසල බැහැර කරන තෙක්.
1: මේ අතර මේ වන විට මෙනින්ජයිටිස් ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යායකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේ රාසියත ප්‍රවෘත්තිවේද පැවසුවේ පසුගිය 30 වන විට දිවයිනෙන් මෙනින්ජයිටිස් බවට සැක සහිත රෝගීන් 237 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. වැලිමඩ සහ දියතලාව ප්‍රදේශවලින් තවදුරටත් මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වන බවයි ඇය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಆರಸಿಯು ಜ್ಯೇಷ್ಠ ಪುರವಸಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಲಹ ಸಿಯಡ ಎಕೊಳಾಯ ದಶ ಮಹಾತಾಯ ನಾಮಯಕ ಅಸಮ ಸಮ ಪೊಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕಾಯ್ ದೇಕಾಯ್ ದೇಸಿಯ ಐದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮ ಕಿ
1: ಪರಂಪರಾ ಗಾನ ಕಪೇ ರಟೆ ಹೊಂದ ಅಲುಮಿನಿಯಂ ದುನ್ನ ವಿಶ್ವಾಸೆ ಪರಿಸಂ ಕರ್ಪು ಕ್ವಾಲಿಟಿ ಮೇಂಟೇನ್ ಕರ್ಪು ಗ್ಯಾರಂಟಿ ಅತ್ತೆಕ್ಕಮ ವಾರಂಟಿ ಆಗ್ದನ ಅಲುಮಿನಿಯಂ ನಮ್ ಅಲುಮಿಕ್ಸ್ ಮತಾಮೈ
2: ಅಲುಮಿಕ್ಸ್ ನಮ್ ವಾರಂಟಿ ವಿತ್ ಗ್ಯಾರಂಟಿ
3: ಅಲುಮಿನಿಯಂ ಓಣ ತರ ಅಲುಮಿಕ್ಸ್ ನಮ್ ಇಸ್ತರ
4: ಅಯ್ಯಾ ಮಟ ಆಪಲ್ ಮಲಕ್ ದೆನ್ನ
5: ಓನ್ನ ಅಪಿ ದಿನವಾ ಮೇ ನಾಂಕಿಟ ಆಪಲ್ ಮಲಕ್ ಆ ತವ ಸುದು ಅರಲಿಯಾ ಮಲಕುಯಿ ಡಾಫಡಿಲ್ ಮಲಕುಯಿ ಸಪತ್ತು ಮಲಕುಯಿ ಸೇಪಾಲಿಕಾ ಮಲಕುಯಿ ಕೆಮೀಲಿಯಾ ಮಲಕುಯಿ ತವ ಮಧು ಮಲಕುಯಿ ದೇಹಿ ಮಲಕುಯಿ
4: ಅಯ್ಯಾ ಮಟ ಮಲ್ ಗೊಡಾಕ್ ದೀಲಾ
5: ಓವಾ ಮೊನವಾದ ನಂಗಿ ಅರ ಹಾಚ್ 15 ಎಕೆನ್ ಪೂಂಚಿ ರೂಪಿಯಲ್ 1199 ಕಟ ಆಪ್ಸ್ 15ಕ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ದೆನ್ನೆ ಏ ಮತಿಮಟ ತವ ರೂಪಿಯಲ್ 100 ಕ ರೀಲೋಡ್ ದೇಕು ದಾನವಾ ಪಿಸ್ಸುನೇ
4: ಹಾಚ್ 15 ಪಿಸ್ಸುಕ್ಮ ತಮೈ
6: ಒಬತ್ ಏಲೆವಲ್ ಅವಸನ್ ಕ್ಲಾಸಸ್ ವಿತ್ ಎನ್ಐಬಿಎಂ ದ ಸಿಟಿ ಯೂನಿವರ್ಸಿಟಿ ಸಮಕಿನ್ ಒಬೇ ಗ್ಲೋಬಲ್ ಲೈಫ್ ಗೆ ಕೊಡನಗ ಗನ್ನ ಯುಕೆ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಮಲೇಷಿಯಾ ಹೋ ರೂಸಿಯನ್ ವಿಶ್ವವಿದ್ಯಾಲಯಕಿನ್ ಲೋ ಪಿಲಿಗತ್ ಉಪಾಧ್ಯಾಕ್ ಬಿಸ್ನೆಸ್ ಕಂಪ್ಯೂಟಿಂಗ್ ಡಿಸೈನ್ ಡೇಟಾ ಸೈನ್ಸ್ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಲ್ಯಾಂಗ್ವೇಜಸ್ ಸೈಕಾಲಜಿ ಹಾಲ್ ಲಾಜಿಸ್ಟಿಕ್ಸ್ ಅನ್ನ ಅಂಶಕ್ಕೆ ಸಂಪೂರ್ಣ ಕರನ್ನ ಅದಮ ಅಮತನ್ನ ಬಿಂದು ಐ ಎಕೈಕೈ ಹತ್ತು ತಿಸ್ತಗೈ ದಹ ಎನ್ಐಪಿಎಂ ದ ಸಿಟಿ ಯೂನಿವರ್ಸಿಟಿ ದ ಪ್ಲೇಸ್ ಟು ಬಿ
7: ಕಡಪತೆ ಕಡಪತೆ ಮಟ ಕಿಯನ್ನ ಮೇ ಲೋಕಿನ್ನ ಲಸ್ಸನಮ ಗ್ಯಾನ ಲಮ್ಯ ಕೌದ
8: ಸೆಂಡಿ ಆಶ್ಚರ್ಯ ಮಾಶಿ ವಿಷ್ಮಿ
7: ಮಟ ಪಾವಯಾವ
8: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ
7: අන්නා කලින් කියන්නේ නැහැ
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
7: අන්න හවස දෙකට සතිය දවස්වල
10: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
14: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

උදේ 10යි විනාඩි 37යි දැන් වෙලාව. පහුවෙන්දර ගමනක් යනවා නම් කලින් දවසේ රෑ එළි වෙනකම් ඔබ ෆෝන් එක චාර්ජ් කරන කෙනෙක්ද? එහෙම චාර්ජ් කරලත් පහුවෙන්දට පැයෙන් දෙකෙන් ෆෝන් එකේ බැටරි එක ඩෙඩ් වෙනවද? එහෙමත් නැත්නම් මොකක් හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගියාම තව ඇප්ස් දෙක තුනක්වත් අන්ඉන්ස්ටෝල් කරන්න නැද්ද ෆෝන් එක ඉඩ හදාගන්න? ඔය ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා නම් දැන් ඔබට අලුත් ෆෝන් එකකට යන්න කාලේ ඇවිල්ලා. යම් මෙහෙමම තියලක වර්ධන සෙලූල් එකට එතන තියෙනවා ඔබ හොයන ඕනම බ්‍රෑන්ඩ් එකක ස්මාර්ට් ෆෝන් එකක්, ඒකත් ඔබේ බජට් එකට සෙට් වෙන විදිහටම. හොඳම දේ තමයි ඔබ ෆෝන් එකේ ගාන එකපාර දෙන්න ඕනේ. කියන්නේ සල්ලි ඔක්කොම එකපාර ගෙවන්න ඕනේ. මුලින් 30ක් ෆෝන් එකේ ගානේ 30ක් අපි ඩවුන් පේමන්ට් එක විදිහට දාන්න ඕන. ඉතුරු ටික ඔබට ගෙවාගෙන යන මාස 24ක් කාලයක් තිලක වර්ධන සෙලූල් එකෙන් දීලා තිනු. මතක් කරලා යනකොට ඔබට ගැරන්ටි කෙනෙක් එක්කන් යන්න ඕන. දෙන්නටම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ අර කිව්වා වගේ ෆෝන් එකේ ගානේ 30ක් ගෙවුවා. ඔබට ෆෝන් එක ගෙදර අරන් යන්න පුළුවන්. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ චාලකුරු නැගල කියන ප්‍රදේශවල තියෙන තිලක වර්ධන සෙලූල් එකකට. ඒත් එක්කම ෆෝන් සිතරක් නෙවෙයි, ඩේ ටු ඩේ ලයිෆ් එකට ඕන කරන ස්මාර්ට් ඇක්සසරිස් ගොඩක් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. ඉයබඩ්ස් ගන්නවා නම්, එහෙම නැත්නම් ෆෝන් එකේ ඇම්පියර් ගන්න කොච්චර වැඩි වුණත් ඔබට බැටරි ගඩියක් තව වැඩිපුර ඕන නම් ලෝකෙම දන්න සුපිරිම බ්‍රෑන්ඩ්ස් වලින් හොඳ පවර් බැංක් කලෙක්ෂන් එකකුත් තිලක වර්ධන සෙලූල් එකට ගියොත් ඔබට බලා ගන්න පුළුවන්. වැඩි විස්තර මොන හරි දැනගන්න තියෙනවා නම් 0112 905 599 නම්බරයකට කතා කරන්න. 0112 905 599.

0: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
1: සියද පාත්‍රේ විතසා. උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: ඩාඩි මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීම විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
8: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වල කවුරු කැමති වෙන්නේ නැත්තේ කියලා. ඒ මිනිස්සු කැමති නිදහසේ.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: පරම්පරා ගානා අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: 98.2 98.4

0: क्या था टॉप स्टोरी
1: තවත් වනාන්තර පහක් රක්ෂිත ප්‍රදේශවන ලකුණු. රිටිකල අලියා වැටුණු වැව බුලාකල කෝන් කැටියාව සහ කල්ලච්චි යන වනාන්තර රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පැවසුවේ ලෝක පරිසර දිනයේ සමගාමීව එම වනාන්තර රක්ෂිත ලෙස නම් කරන බවයි. එම රක්ෂිත ප්‍රදේශවලට අදාළ කළමනාකරණ සැලසුමක්ද ඉදිරිපත් කරන බවයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දිමපාලම කුඹුර පැවසුවේ.
2: ඉතින් ඒ කළමනාකරණ සැලසුම සකස් කරලා ඒකේ රාමීය ප්‍රජාවට තිරසාර විදිහට භුක්ති විඳින්න පුළුවන් ප්‍රභවයන් සඳහා අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පානීය ජලය ගන්න පුළුවන්, ඒ වගේම ඖෂධ වර්ග, ඒ වගේම ආහාර, ඒ වගේම වෙනත් විවිධ අවශ්‍යතා, සමහර තැන්වල සංචාරක කර්මාන්තය වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒවට අපි අර කළමනාකරණ සැලසුම මේ සඳහන් වෙන නිර්දේශ සහ නිර්ණායක අනුව ඒ අවස්ථාව සලසලා දීලා තිනවා. විශේෂයෙන්ම වනද නිෂ්පාදන ගන්න දැව හැර දැව ගන්න බෑ. අනිත් වනද නිෂ්පාදන තිරසාර විදිහට ගන්න යම් කිසි රජයට යම් කිසි ගාස්තුවක් ගෙවලා ඒ නිෂ්පාදන වන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගන්න අවස්ථාව තියෙනවා.
1: දැන් විදෙස් පුවතක්. යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ඇමරිකා ඉරාන ගිවිසුමට සංශෝධන එක්කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ හමු සමුද්‍ර සන්ධිය ව්‍යුර්ථ කිරීම සහ යුරේනියම් ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් එක් කරමින් ඉරාන කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් පැවසුවේ ඉරාන අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත නොකරන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කිසිදු ගිවිසුමකට එකඟ නොවන බවයි. ඉරානයේ සමග සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා අවසාන තීරණය ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ සහායකින් කිහිප දෙනෙකු පසුගියදා රැස්වී සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: මේ පැයි සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඒ රාත්‍රී 54 පමණ මීගොඩ ප්‍රදේශයේ දන්සලකට ආපු සාමාන්‍ය ජනතාව ඔලිමින් නැද්දී වීමත් ආපු නොහික්මුණු රියදුරෙක් විසින් පදවපු වාහනයක් නිසා 6 දෙනෙක් මියගොස් තියෙනවා දැනට. 7 දෙනෙක් තුවාලබල තියෙනවා. රියදුරා විසින් ඊට පස්සේ වාහන නවත්තන්න නැතුව ගමන් කරලා තියෙනවා. හිටෙන්දන් ඊට පස්සේ අපේ නිලධාරීන් වාහනේ අතරංගුඩ අරන් තියෙනවා. වාහනේ රියදුරාට වළංගු ලයිසන් එකක් තිබ්බේ නැහැ. ඒ අවස්ථාවේ වාහනේ තියෙන බලපත්‍ර එක්ස්පයර් වීමත් සම සම්බන්ධ පරීක්ෂා කරපුවාම ඒ වෙලේ වීමත් ඉඳලා තියෙන්නේ ඒක පොසිටිව් වුණා. මේ සම්බන්ධයෙන් අපරාධ නීතියේ තියෙන උපරිම දඬුවම් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමාගමකි
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි ප්‍රීමා කොත්තුමි හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි ස්ටුවර්ඩ්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි කාගිල්ස් ෆුඩ් සිටි
4: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
5: කඩපත කඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
5: මට පාවයව.
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
5: අන්නා, කලින් කියන්නේ නැහැ.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
8: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
5: අහන්න හවස දෙකට සතිය දවස්වල
9: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook 2. TikTok
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
11: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න
7: සියත පොකට් මනි
11: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
7: අනුග්‍රහය
12: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න උනා.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
3: ගලගෙන. ලොක්කව දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සිය

0: ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය
7: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22
8: ඇමරිකා ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
10: ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: මෝක් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
0: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
4: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
7: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි 98.2.

උදේ 11 විනාඩි 43යි දැන් වෙලාව. ගෙදරිදම් ඇඳුමක් ඕඩර් කරලා පැය 3ක් ඇතුළත ඒ ඕඩර් එක ඔබට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්නද? ඔව්, දැන් ඔබ ඕඩර් එක දානවා, පැය 3ක් ඇතුළත ඕඩර් එක ඔබ ගාවටම එනවා. මේ චාන්ස් එක තියෙන්නේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට පුළුවන්කම තියෙනවා දැන් නිදහසේ ගෙදරිදම්ම shop කරලා ඇඳුම් ගෙදරට ගෙන්න ගන්න. ඇඳුම් විතරක් නෙවෙයි, ආයෙත් ඔන්ලයින් ස්ටෝර් එකේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒත් එක්කම ලංකාවේ පළවෙනි වතාවට ඔබට virtual ඇඳුමක් fit on කරලා බලන්න පුළුවන්. ඒක ටිකක් මේ වෙනස් experience එකක් වුණා ලංකාවට. දැන් පොඩි දෙයක් ඔගේ කරන්න තියෙන්නේ. එතන තියෙන පොඩි option එකක් ඔබ කැමති ඇඳුම select කරාට පස්සේ පොඩි තමිලි පාට බා එකක්, ඒක තියෙනවා මේ try on me කියලා. අන්න ඒකට ඔබේ ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හොඳට උස පේන ෆොටෝස් දෙකක් වෙන්න ඕන. එහෙම අප්ලෝඩ් කරාට පස්සේ එවලෙම ඔබට ජෙනරේට් කරලා දෙනවා ඒ ඇඳුම ඔබ ඇඳගෙන ඉන්නකොට මොන විදියටද පේන්නේ කියලා. අන්න ඊට පස්සේ ඔබට අයිඩියා එකක් තියෙනවා, ආ මේ විදියට තමයි ඇඳුම තියෙන්නේ, මට මේක ගන්න ඕන කොහොමද කරගන්නේ කියලා ඔබට ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන්. මං කියවනේ මේ පැය 3න් ඔබට ඕඩර් එක ගෙන්න ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ වැඩේ තියෙන්නේ නම් කොළඹ කිරිබත් ගොඩ වට කට්ටියට විතරයි. ඒ කියන්නේ ඒ බෝඩ් එක දාන්නේ කොළඹ කිරිබත් ගොඩවට පැත්තකින් දාන්නම්. ඔබට ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඕඩර් එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඕඩර් කරන වලට අමතරව ඔබට පුළුවන්කම තියෙනවා එයාලගේ WhatsApp නම්බර් එකටත් ඕඩර් එකක් දාන්න. නම්බර් එක තමයි 07056560560 නම්බර් එක. මේකට ඕඩර් එකක් දානකොට ඔබ මුලින්ම කරන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට යන්න. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් තෝරගන්න. ඊට පස්සේ ඒකේ size එකයි ඔබේ phone number එකයි එක්ක ඔබේ address එකත් එක්ක 07056560560 කියන නම්බර් එකට message එකක් දාන්න. ඊට පස්සේ ඔබට ඉක්මනටම ඔබේ order එක place කරගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් වෙනද වගේම ගිහිල්ලා shop කරන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් කිරිබත්ගොඩ මහනුවර නිට්ට පූජාල කුරුණෑගල ශාඛාවන් වලටත් ඔබට යන්න පුළුවන්කම තියෙනවා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවිය.
2: ඩොලරේ යළිහෙලට රන්මිලේ වෙනසක්. QR ක්‍රමවේදය දැඩි වෙයි. ඩෙංගු අවදානමක් ගැන වෛද්‍ය සංගමෙන් අනාවරණයක්. මීකොට අනතුරට සම්බන්ධ රියදුරු අධිකරණයට
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාස

0: නඩත්තුවිය දමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
2: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 011-714-151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000.
6: සියත පොකට් මනි.

0: දැන් වෙලාව තවල් 12යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩොලරය යළි ඉහළට රන්මිලේ වෙනසක්. QR ක්‍රමවේදය දැඩි වෙයි. ඩෙංගු අවදානමක් ගැන වෛද්‍ය සංගමයෙන් අනාවරණයක්. මේකුට අනතුරට සම්බන්ධ රියදුරු අධිකරණයට.
0: දේශීය සියත. Local news on Seetha.
1: මීකොට ප්‍රදේශයේ සිදු වූ අනතුරට සම්බන්ධ කැබ්‍රතේ රියදුරු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බව පොලිසිය පවසනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ සැකකාර රියදුරුගේ වාහන බලපත්‍රයද කල්ලිකුත් වී ඇති බවයි. සැකකරු එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන තහවුරු කෙරෙන පරීක්ෂණ සහ ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමතින් සිට ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණ වුණා. අනතුරින් පසු පලාගිය සැකකාර කැබ්‍රතරියතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනුනේ ගොඩගම ප්‍රදේශයේදී. ඔහු 42 වරදී පිළියන්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ.
2: අතනගරු අරගත්තාම මේ වාහනේ රියදුරාට වලංගු ලයිසන් එකක් තිබ්බේ නැහැ. වාහනේ තියෙන බලපත්‍ර එක් කාලී කුත්ලා තිබ්බා. ඒ වෙලේ බීමත් ඉඳලා තියෙන්නේ. ඒක පොසිටිව් වුණා. මද්ද්‍රව්‍ය පරීක්ෂණ සහ තව වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරන්න තියෙනවා. මානසික සත්ව පරීක්ෂා කරන්න තියෙනවා. පහුගිය දවස්වලම කිව්වා මේ බීලා විෂ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා වාහනේ එලවන්න එපා කියලා. පරීක්ෂණ කරලා මේ සම්බන්ධයෙන් අපරාධ නීතියේ තියෙන උපරිම දඬුවම් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මිනිමැරුම යන චෝදනා ඇතුළුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න තියෙන දැනට අනාවරණය කරනු මත ඉදිරිපත් කරන්න තියෙන චෝදනා
1: හෝමාකම මීගොඩ ප්‍රදේශයේදී කැප්‍රතයක් දන්සලක පොලිමේ සිටි පිරිසක් දෙසට ධාවනය වෙමින් අනතුරක් සිදු වුණේ ඊයේ රාත්‍රියේදී. අනතුරින් 15 වරදි දැරියක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ 7 දෙනෙකු හෝමාකම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුළ සිදු ඇති මාරකරි අනතුරු ගණන 1089ක්. එම අනතුරු වලින් 1142 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 335.75ක් ලෙස සටහන්ව තිබෙනවා. එහි ගෙනුම් මිල සටහන් වූයේ 325.97ක් ලෙසයි. ඩොලරේ අගය වෙනස්වීම් අඛණ්ඩව සිදුවහොත් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය කඩාවැටෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ ඩොලරේ ස්ථාවර කිරීමට නම් මෙරට පවතින සහ පිටවන ඩොලරේ පිළිබඳව සමතුලිතතාවයක් ඇති

0: කළ යුතු බවයි.
1: ඉතින් රුපියලයාගේ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට නම් රටට ගලා එන ඩොලර් සහ රටින් පිටවන ඩොලර් අතර යම් ආකාරයේ සමතුලිතතාවයක් පවතින්නට ඕනේ. අපි දැන් කෙටි කාලීනව බලනකොට සංචාරක ව්‍යාපාරයේ ඒ වගේම දේශ ප්‍රේෂණ අපනයන මේවා තමයි මේවා තුළින් තමයි ප්‍රධාන වශයෙන් ඩොලර් එන්නේ. දැන් සමහර විට රටට ගලා එන ඩොලර් බැංකු පද්ධතියට නොයන තත්ත්වයක් රට තුළ පවතින්නට පුළුවන්. එහෙනම් කෙටි කාලය තුළ ජයට කරන්නට පුළුවන් වෙන්නේ මේ රටට ගලා එන ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
0: ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ රජය නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීම හමුවේ කර්මාන්ත ශ්‍රේෂ්ඨය අඩපණ වී ඇති බවයි.
2: IMF එක කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් කියන්නේම මූල්‍ය ආයතනයක්. ඒ මූල්‍ය ආයතනය අපට ඔරොත්තු නොදෙන පරිදි කටයුතු කරනවා. ඔබ දන්නා සමාලෝචන රැස්වීමක් තිබ්බා මේ ගිය සතියේ. ඔවුන් කිව්වා පිරිවැයට සාපේක්ෂව විදුලි බිල වැඩි කිරීමටත් තෙල්වල පිරිවැයට සාපේක්ෂව තෙල් මිල වැඩි කිරීමටත් ඔවුන් යෝජනා කරලා තිබුණා. ඔවුන් කියනවා ආර්ථික වර්ධන වේගය 3% කියලා ලංකාවේ මේ ඉදිරි වර්ෂයේ. අපි කොහොමද මේ තත්ත්වය මත ආර්ථිකය කඩාගෙන වැටෙන ප්‍රධාන හේතු සාධක කීපයක් ලංකාවේ තියෙනවා. එකක් කර්මාන්ත නිෂ්පාදනයේ වෙළඳපොළ මිලදී ගැනීමෙන් නොහැකියාවක් ඇති වෙනවා. එහෙම වුණාම දළදේශීය නිෂ්පාදිතය අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙනවා.
0: සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමයේ සභාපති ලලින් විජේසිංහ පැවසුවේ රන් බිල යලි ඉහළ ගොස් ඇති බවයි.
3: අපේ රන් පවුම සිකුරාදා වෙන දිනේ රුපියල් 4000ක් මිල ඉහළ ගියා. ඒක 380000 තිබ රත් මිල රුපියල් 4000කින් සිකුරාදා දිනේදී වැඩි වුණා. ඊට පස්සේ අද දිනේ රුපියල් 1000කින් කැරටිටි අද රන් පවුමක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 388 රුපියල් 388 දක්වා ඉහළ ගිහින් තියෙනවා.
0: ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක QR ක්‍රමවේදය දැඩිව ක්‍රියාවට නංවන බව රජය පවසනවා. බලශක්තිය මාධ්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: ඉදිරියේදී කනිජ තෙල් නීතිගත් සංස්ථාවත් ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් මේ අර්බුදකාලී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා අපි ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදියක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.
0: ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවේ කනිජ තෙල් නීතිගත සංස්ථාව මත පවතින අලාභ තත්ත්වයන් හේතුවෙන් බවයි එහි කළමනාකරණ අධ්‍යක්ෂ මෛරුණිත්‍ය කුමාර පැවසුවේ.
5: මේ වෙනකොට CPC එක විදිහට අප්‍රේල් සහ මැයි මාසය ගත්තාම ලෝක වෙළඳපොළ මිල වැඩි වීම නිසා වැඩි වෙච්ච මිල ගණන් වලින් 125ක් විතර CPC එක දරාගෙන ඉන්නවා. ඒ වගේම රජය විසින් තවත් 24ක් විතර දරාගෙන ඉන්නවා. එහෙම ගත්තාම අපේ මිල වැඩි වීමේ බරෙන් 44ක් වගේ ප්‍රමාණයක් තමයි වෙළඳපොළට පාස් කරලා තියෙන්නේ. ඒකට ඒ වගේ තත්ත්වකින් තමයි යන්නේ. ඒකට අපි හිතන දේ තමයි මේ වෙනකොට ලෝකවල තත්ත්වය යම් තාක් දුරට කියන ඉදිරි වෙන මාසවල බොහෝ වෙලට මේ මුදල් තමයි පාස්වාගෙන යන්න පුළුවන් වෙන තත්ත්වයක් තියෙනවා කියන එක තමයි අපි පූර්වගතනය කරන්නේ.
0: ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දෙවරින් සඳහා සහන ආධාරයක් ලබා දීමට රජය මගින් කටයුතු කර ඇති බව දෙවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ භූමිතෙල් මගින් දෙවර කටයුතුවල නිරත වන යාත්‍රාවක් සඳහා රුපියල් 31,000ක මාසික මුදලක් ලබා දෙන බවයි.
6: ඉවර ප්‍රජාව සඳහා මේ තෙල් සහන ආධාරය ඉදිරි මාස 3 සඳහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සුළුපන්න ධීවර කාර්මිකයින් භාවිතා කරන්නේ භූමිතෙල් භාවිතා කරන ඒ ධීවර යාත්‍රා සඳහා මේ මාසෙ 20 ඉඳලා මේ සහන ආධාරය ක්‍රියාත්මක වෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව එක භූමිතෙල් භාවිතා කරන එක් ධීවර යාත්‍රාවක් සඳහා මාසකට රුපියල් 31,250 බැගින් මාස 3ක් සඳහා රුපියල් 93,750ක ඉන්ධන සහන ආධාරයක. ඒ වගේම ඩීසල් භාවිතා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මේ මාස 3ක කාලයක් සඳහා රුපියල් 150,000ක ඉන්ධන සහන ආධාරයක නිකුත් කරන්න කටයුතු කරනවා.
0: සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමේ සභාපති ටිරෝන් මෙන්ඩිස් පවසුවේ රජමගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි.
7: ඉතින් අපේ මේ වැඩි වෙච්ච මිලත් එක්ක මේ ඊයේ පෙරේදා 120ක් විතර අපිට වීදම වැඩි වෙලා තියෙනවා. අපෙන් 120ක් එක ගමන් වාරයකට වැඩිපුර අපි ගෙවලා අපිටනේ 150,000 දෙනවා කියන එක සොච්චම් මුදලක්. ඒක ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ ගොඩේමට ඒක සෑහෙන්නේ නැහැ. දැන් ඇත්තටම මේ කඩා වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ මාළු මිල වැඩි වෙන්නේ නැහැ. අපිට වීදම වැඩි වුණා කියලා ඒ මිලමයි. ඒ හින්දා පහුගිය දවස්වල ඇත්තටම බලපෑම් වුණේ අපිට බලපෑම් වුණේ කියන්නේ මේ පිටරට කියන මාළු ෆ්ලයිට් කැන්සල් වුණා. ඒවල වැඩි වුණා. ඉතින් මාළු මිල බැස්සා රුපියල් 18 තිබ්බේ වට 100 ලීටර් බැස්සා. ඒ දවස්වල ආපු බෝට්ටු ඔක්කොම ලක්ෂ 20 30 40 පාඩු ගෑවේ. දැන් ගොඩක් යාත්‍රා පිටත් කරන්න නැහැ තෙල් වල ගණන් හදලා ඉතින්.
0: වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමිත මෙත්සිලස් යත ප්‍රවෘත්තිවිද පැවසුවේ ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල 15 ගොස් ඇති අවස්ථාවක මෙරට ඉන්ධන මිල යලි ඉහළ තැමීම පදනම් විරහිත බවයි.
8: කවේ පෞගේ කාලේ ගත්ත බොහෝමයක් තීන්දුව මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ඊට ඉස්සරහත් බොහෝමයක් තීන්දුව වල අපි වැඩිම පීඩනයක් ඇති කරලා තියෙන මධ්‍යම පාන්තිකයන්ට ඒ අනුව තමයි අර මධ්‍යම පාන්තිකයෝ යම් ආකාරයක නැවතවතාවක් දරිද්‍ර රේඛාවෙන් පල්ලෙහාට ඇවිල්ලා උන් දුප්පතුන් ගොඩට එකතු වෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ වෙන එක. ඉතින් මේ පාර තෙල් මිල ගැලපීම පිළිබඳ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි එක ප්‍රතිකේ ලෝකයේ තෙල් මිල විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා පෞගේ කාලට සාපේක්ෂව සහ අපේ ආසියාවේ අනෙකුත් රටවල් ගත්තොත් එහෙම ඉන්දියාව පාකිස්තාන වැනි සියලුම රටවල් වල මේ මාසේ තෙල් මිල අඩු කරලා තියෙන ලෝක තෙල් මිල පල්ලයට ගියපු නිසා
0: ලෝක තෙල් මිල දර්ශකයට අනුව WTI බොර තෙල් බැරලයක මිල සටහනුවේ ඇමරිකානු ඩොලර් 89.7 ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 93.04 ලෙස සටහන් වුණා. එබෝලා වෛරස මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ අනුව පියවරගෙන ඇති බව වසංගත රෝග විද්‍යායකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
9: ඉබෝලා බලපෑමට ලක් වූ රටවල් වලින් විශේෂයෙන්ම කොංගෝ සහ යුගන්ඩා කියන රාජ්‍යවලින් එන අයව ගුවන්තොටුපළ සහ අපේ වරායවල් හරහා එන කණ්ඩායම් අපි වෙනම බලනවා. මේකට අපේ තියෙනවා වෙනම ක්වොරන්ටයින් යුනිට් කියන ආයතනය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මේ ගැන බලනවා. ඒ එක්කම මේ සියලුම මගීන්ව පරීක්ෂා කරලා මේ පෝර්ට් හෙල්ත් ඔෆිස් කියලා තියෙනවා අපේ කාර්යාලය සහ එයාපෝර්ට් එකේ හෙල්ත් ඔෆිස් එක තියෙනවා. මේ කණ්ඩායම් පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා වසංගත රෝග විද්‍යා ආංශයට ඉතාමත් මික්මනි. ඒකම සැක කටයුතු. ඒ කියන්නේ ඒ රටවලින් හෝ කවුරු හරි සැක කටයුතු කෙනෙක් ඉන්නවා නම් රෝග ලක්ෂණ තියලා මේ වෙනකොට ජාතික සෞඛ්‍ය විද්‍යාතනය කවුරුත් දන්න IDH රෝහල සූදානම් කරලා තියෙනවා එම රෝගීන්ව බාර අරගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට.
0: මෙවන විට මෙනින්ජයිටිස් ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යායකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා පැවසුවේ පසුගිය 30 වනදා වන විට දිවෙනෙන් මෙනින්ජයිටිස් බවට සැක සහිත රෝගීන් 237 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. වැලිමඩ සහ දියතලාව ප්‍රදේශවලින් තවදුරටත් මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වන බවද එය සඳහන් කළා.
9: මේ රෝගය හඳුනාගත්තා රසායන වේදී පරීක්ෂණ සහ වසංගත වේදී පරීක්ෂණ හරහා එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් කියන්නේ එන්ටරෝවෛරස් කියන වෛරසයෙන් බෝ වෙන මෙනින්ජයිටිස් වෛරගයක් කියලා. මේ වෙනකොට දැනට අපිට වාර්තා වෙන්නේ සැකසිත රෝගීන් අද වෙනකොට 237ක් වාර්තා වෙලා තියෙනවා. දැනට 59 දෙනු මේ ඊයේ හවස වෙනකොට රෝහල් කීපයේ ප්‍රතිකාර ලැබුවා. ඉතුරු අය සේරම සුව වෙලා නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා පරීක්ෂණ ආවර කරලා.
0: වසරේ මේ දක්වා කාලය තුළ දිවෙනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 33,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ජනවාරි පළමුවනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුළ දිවෙනෙන් ඩෙංගු රෝගීන් 33,572 දෙනෙකු වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. වසරේ මේ දක්වා කාලය තුළ දිවෙනෙන් ඩෙංගු මරණ 19ක් වාර්තා වී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සභාපති කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම පැවසුවේ.
10: අපේ ලංකාවේ ඩෙංගු නිසා මේ යන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු වුණත් රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වුණ අවස්ථාවකදී අපිට මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වෙනවා. 2017 තියුණු තත්ත්වය රෝහල් වල ඉඩ නැති තත්ත්වයක් තියුණි. වාට්ටුවේ ඉඩ නැති තත්ත්වයක් තියුණේ ඇත්තටම එවැනි අවදානමක් තියෙනවද කියලා සැකේ අපිට තියෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ තත්ත්වය තුළ තියෙනවා කියලා. ඒ වගේ වැඩිවීමක් තමයි අපි දකින්නේ.
0: කඩින් කඩ ඇතිවන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.
11: කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. පවතින කාලගුණ තත්ත්වය අනුව ඩෙංගු මදුරුවන්ට බෝවිය හැකි ස්ථාන පරිසරයේ වැඩිවීමෙන් පවතිනවා සහ අපි දකිනවා කසල කළමනාකරණය තරමක් අඩාල වෙලා තියෙනවා මේ වස්ති සහිත කාලගුණයත් සමගම. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒව සොයා බලා ඉවත් කර ගන්නා ලෙසත්, වැසි වතුර නොවැටෙනසේ ඒවා ගබඩා කර තබා ගැනීමත් වැදගත් වෙනවා අනිසි ආකාරයෙන් කසල බැහැර කරන තෙක්.
0: රිටිකල අලියා වැටුණු වැව බුලාකල කෝන් කැටියාව සහ කල්ලච්චි යන වනාන්තර රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පැවසුවේ ලෝක පරිසර දිනයට සමගාමීව එම වනාන්තර රක්ෂිත ලෙස නම් කරන බවයි. එම රක්ෂිත ප්‍රදේශවලට අදාළ කළමනාකරණ සැලසුමක්ද ඉදිරිපත් කරන බවයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පාලමකුඹුර පැවසුවේ.
12: ඉතින් ඒ කළමනාකරණ සැලසුම සකස් කරලා ඒකේ ග්‍රාමීය ප්‍රජාවට තිරසාර විදිහට භුක්ති විඳින්න පුළුවන් ප්‍රභවයන් සඳහා අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පානීය ජලය ගන්න පුළුවන්, ඒ වගේම ඖෂධ වර්ග, ඒ වගේම ආහාර, ඒ වගේම වෙනත් විවිධ අවශ්‍යතා, සමහර තැන්වල සංචාරක කර්මාන්තය වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒවට අපි අර කළමනාකරණ සැලසුම මේ සඳහන් වෙන නිර්දේශ සහ නිර්ණායක අනුව ඒ අවස්ථාව සලසලා දීලා තිනවා. විශේෂයෙන්ම වනද නිෂ්පාදන ගන්න දැව හැර දැව ගන්න බෑ. අනිත් වනද නිෂ්පාදන තිරසාර විදිහට ගන්න යම් කිසි රජයට යම් කිසි ගාස්තුවක් ගෙවලා ඒ නිෂ්පාදන වන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගන්න අවස්ථාව තියෙනවා.
0: ඇමරිකාව ඉරාන හමුදා මූලස්ථාන කිහිපයකට පහර දීම් සිදු කර තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ ඇමරිකාවේ පීඩනවලට යටත් නොවන බවයි. හොමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන පාලනය තවදුරටත් තීව්‍ර කරන බවත් ඔවුන් පැවසුවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ආක්‍රමණශීලී ඉරාන ක්‍රියාවන්ට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි. යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ඇමරිකා ඉරාන ගිවිසුමට සංශෝධන එක්කළ යුතු බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ යුරේනියම් ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කරගනිමින්. ඉරාන කතානායක මොහමඩ් බගර් ගලිබාෆ් පැවසුවේ ඉරාන අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත නොකරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කිසිදු ගිවිසුමකට එකඟ නොවන බවයි. අඛණ්ඩව දෙවන වරටත් ඉන්දිය ප්‍රීමියර් ලීග් ශූරතාවේ දිනා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහාතරගෙන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්, කාසියවාසී දිනු බැංගලුරු කණ්ඩායමේ ඇරයුමින් පළමු පන්දුවට පහර දුන් ගුජරාත් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දෙවි රස් කළ ලකුණු සංඛ්‍යාව 155ක්. වොෂින්ටන් සුන්දර් පන්දු 37කින් නොදෙවී අර්ධ ශතකයක් වාර්තා කළා. රසික් සලම් ලකුණු 27ට කඩුලු 3යි. තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 156ක ඉලක්කයක් හඹා ගිය බැංගලුරු කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලු 5ක් දෙවී ලකුණු 161ක් ලබා ගනිමින් තරඟයේ ජය කණු ලැබුවා. විරාට් කෝලි නොදෙවී ලකුණු 75යි. ඔහුගේ ඉනිමට 6 පහර 3ක් සහ 4 පහර 9ක් ඇතුළත්. තරඟයේ විරා සම්මානය විරාට් කෝලි විසින් දිනාගත්තා. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තරඟාවලිය බීරා සම්මානය දිනාගත්තේ තරඟාවලිය පුරාවට ලකුණු 776ක් වාර්තා කළ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ වෛභව සූර්යවංශී විසින්. යලි සිරස්තල. ඩොලරය යලි ඉහළට, රන්මිලේ වෙනසක්. QR ක්‍රමවේදය තැරි වෙයි. ඩෙංගු අවදානමක් ගැන වෛද්‍ය සංගමෙන් අනාවරණයක්. මේ ගොඩ අනතුරට සම්බන්ධ රියදුරු අධිකරණයට සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
13: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: දේවදූතයක් වගේ සිින්දුව එක්ක ලංකාවේ ගොඩක් දෙනගේ ආදරේ දිනාගත්ත නිව ජනරේෂන් එක ටැලන්ටෙඩ් සිංගර් කෙනෙක් තමයි මිහිරන් කියන්නේ.
1: මදුවිත විදිරේ
2: එයා අලුතෙන් වෙනස් සිින්දුවක් කරලා තිබ්බා.
1: වෙන්නන්නට මේ වගේ අපි ඇයි දුරාවේ මාපෙන් බැඳියේ ප්‍රාණේ අමු වේදෝවායේ.
3: අලුත් සිින්දුව හැදුවේ දිලූබී. එතකොට සිින්දුව ලිරික් කළේ උමේරා පතිරණ. සිින්දුව කොම්පෝස් කළේ මම. එතකොට සිින්දුව සිං කරන්නේ මම.
1: හදවත කියනා මේ සන්තාපේ වේදනා.
2: මේක ට්‍රූ ස්ටෝරි එකක් කියලා ආරංචි.
3: කාලයකට කලින් පෝස්ට් එකක් දැම්මා Facebook එකේ මම ඊළඟ සින්දුව ට්‍රූ ඉන්සිඩන්ට් එකක් බේස් කරගෙන හදනවා කියලා. මට කමෙන්ට් ගොඩාක් ලැබුණා. ඒ ඔක්කොම කියවලා බලලා ඒ අතරින් මම ෆිල්ටර් කරගත්ත එක මෙසේජ් එකක් තමයි මේ.
0: අපි දැක්ක ලස්සන ඉමෝෂනල් මියුසික් වීඩියෝ එකක්.
3: සින්දුව තනිකරම අහලා කරලා ෂෝට්ස් ප්ලෑන් කරලා හැමදේම උනේ නෙස්සාර මුතුගලහරා. කාස්ට් එකේ ඉන්නේ චමීර ලියනගේ සහ දුමී වන්නියාරච්චි. මම හිතනවා සින්දුවට මම ඕවරෝල් ගත්ත කාස්ට් එක සහ මගේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක අතම සින්දුවේ හොඳ දේවල් ටිකක් කරලා තියෙනවා කියලා.
2: මේ සොන් එක ඔයාට ෆීල් වෙන්නේ කොහොමද?
3: මිලියන් ගණන් වියුස් වන්න හිතාගෙන කරපු සින්දුවකුත් නෙවෙයි මේක. ඇත්තටම මගේ හිතේ සතුට වෙනුවෙන් මගේ සටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් හදන සින්දුවක්. වෙනස් වීඩියෝ එකක් මම කළා කියලා අර ඒ සටිස්ෆැක්ෂන් එක දවස් අවසානයේ මගේ හිතේ
1: තියෙනවා.
0: වරුන් ධවන් මේන් කැරක්ටර් එක කරන හේ ජවානි තෝ ඉෂ්ක් හෝනා හේ මූවී එකේ චුනරි චුනරි රීමික්ස් සොන් එක පහුගිය දාරේ රිලීස් වෙලා තිබ්බා.
2: මේ රීමික්ස් එකේ 90 දශක හිට් වුණු ඔරිජිනල් වර්ෂන් එකට එදා ඩාන්ස් කළේ සල්මන් ඛාන් එක්ක සුෂ්මිතා.
0: එතකොට මේ පාර ඩාන්ස් කරන්නේ වරුන් එක්ක පූජා හිට්.
2: මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ ඩේවිඩ් ධවන්. ඒ කියන්නේ වරුන්ගේ තාත්තා.
0: චුනරි චුනරි සොන් එකේ තියෙන නොස්ටැල්ජික් ෆීල් එකත් එක්ක හිතුවටත් වඩා මේ විද්දි සොන් එක වෛරල් වෙලා තියෙනවා.
1: Talk of the town.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
3: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: Kilakavardhan Textiles.
1: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා.
2: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට Hero Deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නැහෙනි. කලින්ම direct ගහපු ගමන් start. Self start නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න petrol literin Hero Deluxe 100 එක කිලෝමීටර් 67ක් දුවනවනේ. ඕන් engine. අනික ලේසියට repair එකක් set වෙන්නේ නැහැ හොඳේ. repair කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් repair කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙන්න.
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි 0.2 අනුවටයි 0.3

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිම ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: සියත පතරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amathanna 0111732000 NIBM the city university the place to be
5: සැන්ඩි ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
7: 98.1 98.4
8: රේඩියෝ චෝකි

0: දැන් වෙලාව දමල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: इबोला केन तरम धीमाक इबोला वायरस से मेरठ तुला व्याप्त वे आई अनिश्चित व्याक अतिकर नोगते युतु बाव वसंत रोग विद्यायक के पवसन बा विशेषज्ञ वैद्य आनंद विजय विक्रम में बाव पवसुवे माते हमो कटेक फेमिन इबोला वायरस से मेरठ टे फेमिनी में इडकड़ अवम बवाई होस सदहन कले
2: මේක පැතිරෙන්නේ ඒ එවැනි රෝගීන්ගේ රෝගය වැළඳුන අයගේ ශ්‍රාවයන් තව කෙනෙකුට කෙලින්ම ශරීරේ ගැවුණොත්. එහෙම නැතුව මේක මේ ශ්වසන පද්ධතිය හරහා කෙළබිනිති හරහා කැස්සෙන් වාතයෙන් එහෙම යන ලෙඩක් නෙවෙයි. 1976 මේක මුලින්ම කොංගෝ රාජ්‍ය හොයාගත්තට පස්සේ මේ දක්වා මේ අවුට්බ්‍රේක් සැරින් සැරේ මේක පැතිරෙන අවස්ථාවන් 17ක් මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එකකවත් ඒවා ලොකුවට ලෝකය පුරා පැතිරුණේ නැත්තේ මේක පැතිරෙන ආකාරය නිසා. මේ පැතිරීමේ තියෙන අවදානම ඉතාම අඩු නිසා මේක මේ ඉන්ෆ්ලුවෙන්සා වගේ හෝ එහෙම නැත්නම් කොවිඩ් වගේ හෝ පැතිරෙන ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඇත්තටම අපිට ඒ ගැන බියක් නැහැ.
1: කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය වේගෙන් පැතිරෙන බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශානුතුරු වගවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනම් පැවසුවේ ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවර විට 223 දෙනෙකු මියගොස් ඇති බවයි. තවත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය උද්‍යලේක හෝ සමාගමක් ලබා දෙනවනම් සීමායෙන් මේ බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. තෝට ඒ සල්ලි ඡන්ද කරන්නට සල්ලි එන්ස අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොන මැටි වෙන එකට මොන දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ලව් එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙව්වේ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැඩ.
10: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව. ඔබ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011122200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: යා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
15: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
16: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
15: මට පාවයව
16: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
15: අන්නා කලින් කියන්නේ පැයි.
17: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
18: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
15: අහන්න හවස දෙකට සතිය දවස් වල.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
8: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
9: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
10: අනුග්‍රහය පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
14: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඕනර් විතින් ඕනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා,
15: පහසු වෙලා,
16: තෑගි වැඩි වෙලා,
17: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය,
18: රයිම් කලෝරා, අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ

0: හෝම් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නැහැ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
3: නෑනේ අරේ වා සින්දු
4: සියතේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිබීරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල්

0: ඉන්දියා තා ටොප් ස්ටෝරි
1: ඥානසාර හිමියන් කොළඹ මහධිකරණයට බොදුපල සේනා සංවිධානයේ ලේකම් පුච්ච ගලකොටත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා ඒ ජූනි මාස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහධිකරණයේ නියම කළා. ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම ඥානසාර හිමියන්ට එරෙහි චෝදනාවයි. නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා. පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහතික්කන විනිසුරු බුද්ධික සේ රාගල එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජූනි මාස 26 වනදා කැඳවන ලෙසයි නියම කළේ. ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහධිකරණය හමුවේ අධී චෝදනා බහර දෙනු ලැබුවේ අප්‍රේල් 30 වනදායි. අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසයකට අනුව විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී ඥානසාර හිමියන් මුදාහනු ලැබුවේ රුපියල් 105ක පුද්ගල ඇපයක් මතයි. 2014 වසරේ අප්‍රේල් මාස 3 වනදා විල්පත්තු ප්‍රදේශයේ සිදු කරනු ලැබූ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් විත්තිකාර ඥානසාර හිමියන් සිදු කරන ලද ප්‍රකාශයකින් ඉස්ලාම් ආගමට නින්දාවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4 දිව

0: සියතා
1: මේ පැයි සිත නිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Hey, good afternoon. හවස දෙකයි විනාඩි 9යි වෙලාව. ඒ විදිහට ඉතින්නේ වෙසක් අවසන් වුණා. හැබැයි එච්චර හිතේ සතුටක් නෑ නේද? මේ රාත්‍රියේ සිද්ධ වෙලා තියෙන දේවලුත් එක්ක නේ? ඔන්න ඕකයි වැඩේ. අපි කතා කරමුකෝ ඉස්සරහට විස්තර. හවස පහට කලින් එන්නකො මේ පැත්තට. අද වැඩද? මොකද වෙන්නේ? නැත්තං අදත් නිවාඩු අතාලා ගෙදරට වෙලා ඉන්නවද? අපි කතා කරමු අපිට තියෙනවනේ පැය තුනක්ම. WhatsApp message එකක් දාන්නකෝ 0711982984ට. මං ඉන්නව හවස පහ වෙනකන් ඔබත් එක්ක. සුදු කොච්චිගේ දවල් ෂෝ එක පටන් ගත්තා එහෙනම්. ආවා ඔබ සොයා ආවා.
2: දැන්

0: ప్రవృత్తివలట ఎహాగ్య ప్రవృత్తి.
1: ఈ రాత్రి ఉదయ పనసతర పమున మీగొడు ప్రదేశే దాంచలకట ఆపు సామాన్య జనత ఒలిమిన్నది బీమత్వ ఆపు నోహిక్ము రీదురి కృషిన్ పదోపు వాహనయక్ నిసా ఆయదిని మీయగొస్తి ఎనో జన ఆదిని తోలబల దీనో రీదురా విషిన్ ఇటు పాసి వాహన నవత్తన్ నెతు గమం కర్ల దీనో ఇటెన్ రన్ ఇటు పాసి అపే నిర్ధారి వాహన అత్తరం కూడా రన్ తీనో వాహనే రీదురాట వలంగు లైసెన్ నెక తిబ్బెనే ఏ అవస్థావి వాహనే తీన బలపాత్ర ఎక్స్పైర్ బీమత్వము సంబంధి పరీక్ష కరపోము ఏవిలే బీమత్వ ఇందల దీన్ని ఏక పాజిటివ్ ఉన్నా మీ సంబంధి අපරාධ නීතියේ තියෙන උපරිම දඬුවම් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: ප්‍රතිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
1: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM මහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: ආදී මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාස සදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
7: අවුට්ලුක් 98.2 98.4
8: දෙනම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

මන් නැති දවස් දෙකේ කී දෙනෙක්ගේ හදවත පැලිලා ගියාද? ආයෙම කවුරුත් නෑ වගේ නේද? මන් නැතු උන්ට ඉඳලා වගේ මට පේන්නේ. ආ! පාළු දැනුණනේ ඇත්ත කියන්න ඇත්ත කියන්න. ලොකුකම් පැත්තක දාලා ඇත්ත කියන්න. පාළු දැනුණනේ සෙනසුරාදේ දිදා. මන් දන්නවනේ ඉතින්. මං ඒකව තමයි සෙනසුරාදේ දිදා නෑවිත් ඉන්නේ. අගේ පෙන්නන්න. රයිටර් මාපලගම පියල්ජේ මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා කොල්ලව. සුබ සැන්දෑවක් වේවා දුවේ ඔබට. අනේ අංකල් ජයේ මාමා මාමා ජයේ මාමා නේ අපි අපේ විදිහට කියවමුකෝ. ජයේ මාමා ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. කොට්ටාව වීරක්කොඩි බේකරියේ කටි ඔක්කොම ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් මදුසංක ජගත් ඔක්කොමල්ල එකතු කරගන්නවා.

0: ලලිත් කෙනං හදවත පැලිලා ගියා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මං නැතුව. එන්න එන්න. අපි බෙහෙත් ටිකක් දාමු. එක ප්ලාස්ටරයක් දාමු. ලේසි වැඩේ. ඈ? ලලිත්. ඔයා විතරයි අනේ හොම හරි කිව්වේ. ආදරෙන් එකතු කර ගන්නවා. මගේ සුරංගනාවේ නැති හැම මොහොතක්ම මට පාළුවේ දෙයනේ කියලා තියෙනවා. අනෝ. ඒකට නම් මගේ හදවතක් පැලිලා ගියා වගේ.
1: බිංගු බමා බමා.
0: සාස්ත්‍රයක් දාගෙන නම්.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්. නැතම් පැනප මුහුදට
4: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: බුද්ධ
0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
1: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැති බර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
6: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
9: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: නම් සෙට් එකක් තියෙනවා කියාගෙන කියාගෙන යන්නම්. ජීවසේ ළඟට ෆරීඩා, දීප්ති සිල්වා, ශ්‍රීන් ඩයස්, එළඟට ගයානී සිල්වා, එවගේම රොසෙට් ගමගේ නීරෝ චන්ද්‍රානි ඔක්කොම ලාදරෙන් එකතු කරගන්නවා. අලුත් මාසය සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මේ මැසේජ් එකේ තියෙනවා. ඔව්නේ, ගානට අලුත් මාසය සඳුදායින්ම පටන් ගත්තා නේද? ඕ බලන්නනේ, අද ජුනි පළවෙනිදා, අවුරුද්දෙන් භාගයක්ම වගේනේ ඉවරටම ඉවරයි. අපි ලස්සනටනේ ලස්සනට ඉවර කළා, නාස්ති කළ දැම්මනේ. මොනවා කරන්න දීතින් නේද? කාලේ යනෝ වේගේ. හැබැයි ඉතින් අපි තේවේගෙට අපේ ටාගට්ස් වලට යන්න ඕනේ. එහෙම නොගියොත් ඉතින් අපි නේ අපි පරාදයි. එනිසා කරන්න තියෙන දේවල් හිත හිත ඉන්න නැතුව තව දුරටත් පටන් ගන්න. අලුත් මාසෙකින්ම පටන් ගන්නවා කියලා නම් හිතන් හිටියා ආද අලුත් මාසයක් වොනේ පටන් ගත්තා. අනිත් එක අද සඳුදාත් එක්ක අදින්නම් පටන් ගන්නක හේරා. හරිද? ඔය කිව්වට ඉතින් නේද? අදත් මුකුත් වෙන්නේ වෙනද වෙන ටිකම තමයි. ආයෙත් නේද? මමයි ඔබයි කියලා නේ? වෙනසක් තියෙන එකක් ඈ. Good afternoon. ඊගල් අපරල් එකේ කට්ටිය විජී ඔයයි වගේ කට්ටිය ඔක්කොමයි එකතු කරගන්නවා.

0: ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ජාවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තමත්
4: A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to
5: Be. මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය Development Finance වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මුල්‍ය පදනම දැන් මමතන්න 13:19 සර්වෝදය Development Finance.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
8: සැන්ඩි ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට ඔයා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
9: ලා මකලෝ සහ ලාවට

ඉතාලි අංකල් රෝ, ඔයාව මතක් කළා තමයි කලින් සිදුව මම් ප්ලේ කළේ. හගෙන නේද ආදරෙන් එකතු කරගන්නවා ඉල්ලංකට මේ සිින්දුව ප්ලේ කළේ නෑ, එහෙම කාවත් මතක් කලා නෙවේ.

0: क्या था टॉप स्टोरी।
1: මේකොට අනතුරට සම්බන්ධ රියදුරු රිමාන්ඩ්. මේකොට වෙසක් දන්සලකදී පුද්ගලින් 6 දිනකට මරු කැඳවූ කැබ්‍රත්තේ රියදුරු ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබෙනවා. එය හෝ අද හෝමාගම මහේස්ත්‍රාත් අධික නිවේද ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මේකොට ප්‍රදේශයේ දන්සලක පොලිමේ සිටි පෙසක් දෙසට කැබ්‍රත්තයක් දහවනේ කිරීමෙන් 6 දිනකු මිය ගියා. දැන් විදෙස් පුවතක්. අමරිකා එක්සත් ජනපදය සමග ගිවිසුමකට එළඹීමට නම් ලෙබනනයේ සටන් විරාමය නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ඉරානයේ යළි අවධාරණය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගයි ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව සිදු කරන ඕනෑම ගනුදෙනුකට ලෙබනනයේ සාමය පිළිබඳ සහතික කිරීම ඇතුළත් විය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ. ඉස්මායිල් බගයි මේ බව සඳහන් කළේ සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ඊශ්‍රායලය ලෙබනනය තුළ ප්‍රහාර සහ ආක්‍රමණ පුළුල් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ලෙබනනයේ බේරුට් අගනුවරට දකුණු දෙසින් පිහිටි තදාසන්න ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඊශ්‍රායල හමුදාවට නියෝග කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.3

0: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතාව.

හවස 3යි විනාඩි 10යි වෙලාව. හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි කියලා මට මෙසේජ් එකක් දාලා තිනෝ දඹුල්ලේ තාදු. මේ පොඩි කොල්ලා කොහොම හරි තාදු ඊ ඇවිල්ලා අපේ ගෙවල් ඉස්සරහා තිබ්බ බද්දන්සලක් කොල්ලා ඇවිල්ලා. ඉතින් දස්සයිද කෑම? තනියෙන්ද දන්සල් වැන්දේ? අපිත් දවල් කෑම සපුරා ගත්තේ දන්සලෙන් තමයි ඊයේ. ඊයේ නෙමෙයි පෙරේද පෙරේද. නේද 30නේ 30 30 30. ඔයා ආවෙත් 30 තමයි නේද? ඔයා ආවේ රෑ කෑම කන්නනේ. පන්සල් ලැවිල්ලා ඊට පස්සේ හැමම දන්සල් වැඳලා කොල්ලා ඉතින් නේ තනියම වෙසක් බලන්න ගියා. හරි සතුටුයි. කමන්නේ ඉතින් නේද? තනියෙන්නේ මේ ලෝකෙට එන්නේ. තනියෙන්නේ යන්නේ. ඉතින් අපිට බැරිද නේද? තනියම වෙසක් බලන්න යන්න දන්සල් වඳින්න නේද? නේද තාදු? ආදරෙන් එකතු කරගන්න ඔයාව. සින්දු අහන්නේ තනියෙන් නේද? නැත්නම් තව කට්ටිය එකතු කරගන්නවද? නෝ නෝ නෝ නෝ. තව කවුරුත් එකතු කරගන්න ඕනේ නැහැ නේද අනේ? ඔයයි මායි විතරක් හිටියහම හොඳ ටෝම ඇති. මේ ලෝකේ සුන්දර වෙන්න නේද? ඔයයි මමයි විතරක් හිටියනම් ඇතිද? හොඳටම ඇති කියලා එවලා. යේ! දාන්න පහක්. මෙන්න කාලෙකට පස්සේ මාව මතක් කළා මේ නිල් මිට හයි සුදු කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි හයි. කොහමද? දැන් කොහමද මේ UK වල මේ දවස්වල තත්ත්වය? දැන් මං හිතන්නේ ටිකක් රස්නේ නේද? නැත්නම් සීතලයිද? ඔයා කියලා වන්නකෝ යා නිතින් ඔහේ ඉන්නේ එක්කෙනා මම මෙහි ඉඳන් නිකන් නේද? මෙහෙම වෙන්න ඇති කියලා හිතන්න ඕනේ නැහැනේ ඔයා මට කියලා වන්න. හරිද? ඒ අතරේ මේ මං ඊළඟ සින්දුව රෙඩි කරගන්න ගමන් ඉන්නේ. අපි මේ දිගන්තේ යහමුද? ගොඩ දවසකින් ඇහුවේ නෑ වගේ කියලා මට හිතෙනවා. එනිසා ඒක හමු. ඕනේ අපි මාස දෙකකින් විතර අහලා නෑ. මට පෙන්නවනේ මෙතන අන්තිමටම සින්දුව ප්ලේ කළේ කවද්ද කියලා. අප්‍රේල් 30 තමයි අන්තිමට ඒ සින්දුව ප්ලේ කරලා තියෙන්නේ. බලන්න. අද ජුනි 1 වෙනිදා. මාස දෙකකින්. නෑ දෙකක් නෑනේ. මාසෙයි. පොඩ්ඩක් ඉතින් නේද ඩාම් වෙලා අඩුම් වෙනවා. ඒව ගණන් ගන්න එපා. 4:30යිනේ. 4:30 ඉඳන් 5:30ට මාසෙයි. මාසෙයි දවස් දෙකකින් ප්ලේ කරන්නේ. හනේ හනේ මන් දන්නේ. ඒ මන් දන්නේ කියලා සින්දුවක් తీරවනේ. මට මතක නෑනේ ඒකේ වචන ටික. හරිම ලස්සනයි. හරිම ජොලි. හරිය නිල්මි කියලා තියෙනවා. ලාස්ට් වීක් නම් හොඳටම රස්නේ තිබ්බලු. 35ට විතර ගියාලු. දැන් මං හිතන ටිකක් ෂේප් නේද? පොඩි ආයි ඉස්කෝලේ පටන් ගත්තා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා බිසි වෙනවා. එහෙමද? කමන්නේ කොහොම හරි මට මෙසේජ් එකක් දැම්මනේ මදයි. දැන් පොඩි කොල්ලොත් නෙලා ගන්න බෑ කියලා දුක් වෙනවද? අක්මනේ සුපුන් අහලා තියෙන්නේ. ඔව්. එහෙම ලොකු කොල්ලොද පොඩි කොල්ලොද එහෙම අදාල නෑ. හැම කෙනාටම හිතේ තියෙනවා පොඩි වේදනාවක්. සුදු කොච්චිව ලබා ගන්න බැරි එක ගැන, අයිති කරගන්න බැරි එක ගැන. ඔයාට උනත් තියෙන්නේ හිතේ දුකකට කියලා තියෙන්නේ ඕක විතරයි නේද සුපුන්? ඇත්ත කියන්නේ. ආමේ ඔයා ඩ්‍රයිව් කරන ගමන්නේ මා වහන්නේ සුපුන්. මං ඔයාට විශේෂයෙන් ආදරෙන් මතක් කරන ඔයාට වගේම මේ වෙලාවේ ඩ්‍රයිව් කරන අපේ සිය තහන යාළුවෝ හැමෝටම පොදුවේ මේ කියන්නේ. අනේ ගොඩාක් පරිස්සමින් හොඳේ වාහනේ එලවද්දි ගොඩාක් පරිස්සමින්. මොකද ඔබ ඔබේ ජීවිතය රැක ගන්නවා වගේම වටේ පිටේ ඉන්න අය ගැනත් හිතන්න. දැන් ඊයේ අහපු නිවුස් එක නේද? මන් දන්නේ නිකන් අපිට අර වෙසක් කියන ඒ තිබ්බ හැඟීම සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. ඒ ඇක්සිඩෙන්ට් එක ගැන ඇහුවෙන් පස්සේ අනිත් එක මොනව කරපු මිනිස්සුද මේ? වැරද්දක් කරලාද දන්සල් වඳින්න කියලා ඉන්න අතරේ තමයි ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් ජීවිතේක වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. අනිත් එක දෙයක් උණයින් පස්සේ දුක් කළා පසුතැවිලා වැඩක් නෑ. ඒක නොවෙන්න වග බලාගන්න එක තමයි වෙන්න ඕනේ. එනිසා විශේෂයෙන්ම මතක් කරනවා
වාහනේ අතට ගනිද්දී ඒ වගකීම ගන්න. හරිද? තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා වගේම අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැනත් හිතන්න. නිකන්නේ වාහනේ ගත්ත පලියටනේ. එතන දිලං වීමතින්ද්‍රිය පැදවීම තමයි හේතුව විදිහට කියන්නේ. වීමතින් වුණත් නැති වුණත් කොහොම වුණත් වාහනයක් අතට ගනිද්දි විශේෂයෙන්ම තමන් ගැන වගේ අනිත් අය ගැන හිතන්න පරිස්සම් වෙන්න. මොකද එක තප්පරයක නොසලකිල්ල ඇති ජීවිත කාලෙම දුක් වෙන්න පසුතැවෙන්න. හරිද? එනිසා ආදරෙන් ඔබට කියන්නේ වාහන ගත්තා කියලා නේ. නිකන් ඔළුවක් නැති මිනිස්සු වගේ පාර යන්න එපා. හරි මවුල් දුකයි. එනිසයි මේ කාරණාව කියන්න ඕනි කියලා හිතුවේ. මොකද මා වාහන ගොඩ දෙනකුත් මේ ටයිම් එකට ඉතින් රේඩියෝ කහනවා. වාහනේ ඩ්‍රයිව් කරන අතරේ පාටි එකකට ගිහිල්ලා ඊට පස්සේ රෑ ගෙදර එන්න ඕනි කියලා හිතනවනම් වෙන වාහනයක් දාගෙන ගෙදර යන්න. තමන්ට කොච්චර ඩ්‍රයිවිං පුළුවන් වුණත් ඒ රිස්ක් එක ගන්න එපා. නැත්තං ඉන්න තැනක ඉන්න ඉතින් නේද? පියවිසියට එනකම් නේද?

වාහන ඩ්‍රයිව් කරන අතරේ ෆෝන් එකවත් බලන්න එපා. හොඳ කොච්චර කෝල්ස් ආවත් මෙසේජස් ආවත් හදිස්සිනම් පාරේ අයිනට නවත්තලා නේද වාහනේ නතර කරලා කෝල් එක ඇන්සර් කරන්න. වැඩේ ඉවරයි.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ ලංකාවේ ඩෙංගු නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු වුණත් රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වුණ අවස්ථාවකදී අපිට මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ තත්ත්වය තුළ තියෙනවා.
2: කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කලුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා ඉවත් කර ගන්නා ලෙසත්, වැසි වතුර නොමැටෙනසේ ඒවා ගබඩා කර තබා ගැනීමත් වැදගත් වෙනවා. අනිසි ආකාරයෙන් කසල බැහැර කරන තේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
6: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.

0: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook 2. TikTok.
1: Facebook. අම්මලාගේ ගහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ රඹුක් කරන ඉෂානි ජයසිංහ.
2: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු අත්දැකීමක්.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
4: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
5: සියත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සියතහන්න.
7: අනුග්‍රහය
8: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-

අම්බෝ මං කියද්දි කැත නේ දනේ. මලම තව එක පාරක් ට්‍රයි කරලා ලස්සන්ට කියන්න. තාක්කතේතේ ආය පාරන චුට්ට ශේප්නේ ඒත් කැතයිද? ලස්සන්ට කතා කරන්න පුලාගුණාට මට දෙය දුන්නේ නෑ. ලස්සන්ට සිින්දු කියන්න හැකියාව හොඳ වෙලාවටනේ කතා කරන්න විතරක් දීලා නේද? මෙච්චර මේ පැයතුනත් තිස්සේ කියවනවනම් සිින්දු එහෙම කියන්න පුළුවන් වුණා නම් කොහොමට තියෙයිද? ඉන්න වෙන්නේ නෑ ඉතින් එහෙනම් නේ. අද ප්ලේ වෙන ඔක්කොම සිින්දු නිකන් ටික කාලෙකින් ඇහෙනේවා වගේ කියලා එහෙම ෆීල් එකක් දැනෙනවලු. එහෙම ෆීල් එකක් දැනෙනවා. ගැලපෙන්නේ නෑ නේද? එහෙම ෆීල් එකක් ලුව. තාදුට එන්නේ එහෙම ෆීල් එකක්. හරිද? මොකක් හරි අවුලක් තියෙනවා අප්ප වාක්‍යවල. අපි කමද කරමු හරිද? කොහොම හරි ඉජි අනුර මැසේජ් එකක් දාලා තිබ්බානේ. එයා මට කියන්නේ සුදු කොච්චන ඕන කියලා. අනේ ඔය කෙවල් වලත් කියනවානේ නේද සමහර ලාවට දුවට සුදු නෝනා. ඒ වගේනේ ආදරයට කියන්නේ. මම හිතන්නේ ඊජේ අනුරත් එහෙම මේ අර ආදරේ වැඩිකමට තමයි නේ සුදු කොච්චි නෝනා. අනුර සුදු මහත්තයා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවට. කුසලාව BF ජනපදේ තමයි ඉන්නවා කියලා තියෙන. හාය සුදු කොච්චියා කොහොමද වෙසක්? සින්දු ටික නම් නියමයි. මේ මෙසේජ් එක දාලා තියන්නේ ඔන්න ඔකනේ බැරි සුදු මාත්‍යා. ඔයා නෙවේ. ඔයා සුදු මාත්‍යා නෙවේ. ඔයා නෝටි. නෝටි බොයි. මොකද ඔයා මට නම ගමේවල නැහැ. බලමු WhatsApp එකේ තියෙනවද කියලා. මේ තියෙන. පැතුම් සංජීව. අර කළුවක්ගල පැත්තේ ඉන්නේ ඔයා නේද?

0: කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
1: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
2: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
3: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි
8: සුබ දවසක්
9: අලුත් වෙලා
10: පහසු වෙලා තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර් ජාලය

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
0: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
4: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
7: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
8: 98.2 98.4
9: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

මාර වැඩේ වුණේ. මම හිතාගෙන හිටියේ චල්ලා ප්ලේ කරන්න හොඳේ, රුවක් ඇදෙනවා සින්දුවයාගට. ඒ වුණාට මොකක්ද අන්තිමට මේ වුණේ? බාචිටත් ඒ ඇස්සෙම ඕනි වුණා චන්න කින්නරාවි කියන්න. හරි ෂෝක්. වස්ස ලැජ්ජාවක් උනේ නේද? මට මම කියන්නේ. අසමි මචෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කිඹුලා මතං. කිඹුලා මතං හයි. ඔයාගේ මෙසේජ් එක ඇත්තටම කිව්වොත් එහෙම මං ගොඩ දවසකින් දැක්කේ. ඒ වුණාට දැන් බලනකොට මට පේනවා ඔයා දිගටම මෙසේජස් දාලා. මම තමයි නේද හැපියාගෙන ඉඳලා තියෙන්නේ මෙලෝ සිහියක් නැතුව. ආදරෙන් එකතු කරගන්නවා කිඹුලා. ඔයාව හෝමග මාන්ටි දයානිත් අහගෙන ඉන්නවා. මොරටුවේ නොයල් ආර්ට්ස්ගේ කටියත් අහගෙනලු ඉන්නේ. කලින් සින්දුව රුවක් ඇදෙනවා ඒ අයි එකක් නේද කියලා අහලා තියෙනවා. නැහැ, ඒක රදීෂ් කියන එකක්. ගුණදාස් කපුගේ මහත්මයාගේ සින්දුව රදීෂ් එයාගේ හඬින්, එයාගේ ඔරිජිනල් වොයිස් එකෙන් හොඳේ.

රදිෂ්ට කියන්න ඕනේ. නොයල් ආට්සගේ කට්ටිය මෙහෙම ඇහුවා කියලා ඉන්නකො මං කියන්න. හැබැයි ලස්සනයිනේ, කොල්ල ලස්සන්ටම සින්දුව කියනවා. ඒයි වලින් හදපු සින්දුවක් තව චුට්ටකින් දෙන්නම්, හරිද? නොයල් ආට්සගේ කට්ටිය කැමතිනේ නේද?

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: මේ දෙකක් දාගෙන එන්නද
4: ඇයි කන් දෙක පුරවලා කන්නද
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
3: නෑනේ අරෙ වා සින්දු
5: සියතයා
6: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ
7: තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක්
6: නැවත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIPM, The City University, The Place to Be.
8: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වාර කවුරු කැමති වෙන්නත් ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: 98.4 කළුතරට සියත FM.
10: චන්න කින්නරාවේ සින්දුව ප්ලේ වෙන්න ගිහිල්ලා ආය අතර මැද්දදී නතර වුණානේ. ඊට පස්සේ සමහරුන්ගේ හිත රිදිලා දුක හිතිලා ඇඬිලා තරහ ගිහිල්ලා ප්‍රශ්න ගොඩයි.
11: දෙනෙත්

0: දැන් වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: यह था टॉप स्टोरी।
1: බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට බහලුම් ප්‍රවාහන ගාස්තු 5%ක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. බහලුම් ප්‍රවාහන රත් හිමිකරුවන්ගේ සංගමේ සභාපති සනත් මංජුල සඳහන් කළේ අද සිට ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බවයි. දැන් තවත් දේශීය පුවතක්. කැරම්පෝට් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරදඬුවම් නියම විසිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සමක් ජූනි මාස 17 වනදා කැඳවන ලෙස අභියාචන අධිකරණය අද නියෝග

0: නැතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිච්චවරයා එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැනි බවත් සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මණ්ඩල නියෝග කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මාස 17 වනදා කැඳවන ලෙසයි.
1: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: Сията Тивай на бура.
1: හවස 4යි විනාඩි 10යි. ඔන්න රෝස පෙති අතුරන්න හදන්නේ. හරිද? ඊට පස්සේ ඊට පස්සේ ටික කියන්න බෑ. චූටි පැටියෝ, ඔයා වෙසක් බලන්න ගියාද? ගාලේ මදු අහනවා. මං කිව්වේ අනේ සිකුරාදා. මං එහෙම පොඩ්ඩක් සෙනග ගැවසෙන තැන්වල යන්න. ඊට පස්සේ ට්‍රැෆික් එකේම ගොඩක් වෙලා ඉන්න. ඒ කතන්දර මට සෙට් නෑ පොඩ්ඩක්. ඉතින් ඒ නිසා ගෙදර ඉඳන් වෙසක් බැලුවා. අහල පහල ගෙවල් වල ඉතින් කූඩු එල්ලලා තිබ්බා. ගෙවල් ඉස්සරහ දන්සල් තිබ්බා. ටීවි එකෙන් බැලුවා. එම තමයි ඉතින්. ඒ මදයි නේද? අනිත් එක දැන් ඔෆිස් එන යනකොට කොහොමත් තොරණ බලන්න හම්බ වෙනවා අමහරගම එහෙම. ඉතින් අමුතුවෙන් යන්න දෙයක් නැහැ. මේකයි වැඩේ මදු. කොහමද ඔය පැත්තේ තොරතුරු?

ගංගාරාමෙම කොච්චර දේවල් තියෙනවද බලන්න කියලා මට හරිදු කියලා තියෙනවා. ඔව් ඇත්ත ඇත්ත. ඔෆිස් එනවා කියන්නෙත් ඉතින් වෙසක් බලන්න ආවා වගේ තමයි. ඔයත් මේ පැත්ත වටයක් දාලා වගේනේ. විස්තර ඔක්කොම දන්නව කොල්ලා. හයි නුවන් බෝයි. ඔයාවත් එකතු කරගන්නවා.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රටේ ජීවන වියදම දරා ගන්න බැරි තත්වයකට පත්වේ.
2: මාසිකව ලැබෙන තෑගි නම් දැන් හොඳටම ඇති.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: යුදමේ තත්වයක් තියෙනවා. ඒක හැම දෙයකටම මූලික කරගෙන හරියන්නේ නැහැ.
4: පුලුවන්තරම් බලනවා අඩු මිලට තෙල් මිලදී ගන්න. වෙසක් බලන්න ගිහිල්ලා එනකොට තිබිච්ච මිල නෙවෙයි ගෙදර යද්දි තිබුණේ.
5: අපි බොරු කියලා නැහැ. ඔය කියන්නේ බොරුවක්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
7: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
9: David Pierce Motor Company Private Limited with
10: City Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි, Bairaha Chicken Sausages ඉතිරිය රුපියල් 280යි, Magic Chocolate Ice Cream ඉතිරිය රුපියල් 250යි, Pepsi ඉතිරිය රුපියල් 125යි. Cargill's Food City
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
12: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
13: ඇලුමිනියම්මනේ
14: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ඒලවලවසන් සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
17: බී. අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම David Pierce e-mobility වෙත. වැඩි විස්තර සඳහා 011-414-700-550 අමතන්න.
18: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
19: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
21: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
24: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
25: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
26: 2017 තියුණ තත්ත්වය, රෝහල් වල ඉඩ නැති තත්ත්වයක් තියුණා. ඇත්තටම එවැනි අවදානමක් තියෙනවද කියලා සැකේ අපිට තියෙනවා.
25: සිය

0: ஓகே வாட் ஏம் ஃபேமஸ் சுது கொச்சிகே தவல் ஷோயிக்க
1: யோகே வலிங் என்னவா
2: ஓதாட் அட் தி ரேஸ் சுது கொச்சே
1: இத்தாலியன் என்னவா
3: சாவ் ஃபர்ஸ்ட் டைம் அபிட்ட ஹன்ன சீஸ்
1: இதகட கொரியா
4: சுது கொச்சி மணி தரங்கேயோ
1: ஜப்பான் ரோமேனியா எவகினன் டுபாய்
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත hot and spicy with sudu kochi
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: භාරත වූඩ් එක අදත් නැද්ද හින්දි සින්දුවල තේරුම් කියන්න අරගෙන මට දැන් වෙනම වෙනම නියංක කරියා කාඩ් එකක් වැදලා තියෙන්නේ. රබඩා තමයි අහන්නේ ඉතාලියේ ඉඳන්. අනිතක මේ රබඩා අද දෙකයි ගාවන්ට මෙසේජ් එකක් දාලා තිබ්බා. දවස් දෙකක් කෑවේ නෑ. දැන් තමයි කෑවේ මොකද ඔයාගේ හඬ ඇහුණට පස්සේ කියලා. මං ඉඳස කියලා ඒව බොරුවක් වුණත් ඇත්ත වගේ කියන්න පුළුවන් වීම එක. ඒක මාරු විදිහට අගය කරන්න ඕන එකක්. මේ මයි තේම දැම්මා. ඉඩ සහලා තිනවා ඒක බොරුවක් වගේද කියලා මං කියලා ඇව්වා පොඩි ඕවර් ඇක්ටින් දඟලාන ගතියක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් මොන වගේ බොරුවක්ද ගැලපෙන්නේ කෙල්ලෝ තමයි හරියටම දන්නේ කියලා වල තියෙනවා අනේ අනේ මේ කෙල්ලොන්ට නම් අනම්මනම් කියාගෙන ඉන්න එපා සුදු හරිද දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ හරි තේරුණාද ආයේ සින්දුවක්වත් ඉල්ලගෙන ඉවරයි පුතේ හොඳේ යන් ළමයින්ට අනම්මනම් කියලා හරිද දෙන්න ඕනේ දෙකක් උම්මා උම්මා උම්මා තමයි දෙකක් දෙන්න ඕනේ කියලා කිව්වේ ඔබ බය වුණාද බොරුවට අනේ බොරුවට බය වෙන්න එපා හරිද කද්දෝ ලොකු විස්තරයක් මට කවුරු හරි එවලා තියෙනවා. ඒ ගැන සලකා බලන්න ඕනේ තව චුට්ටකින්. මායෂත් තහගෙන ඉන්නවා කියලා තියෙන ආසම සින්දුවක් ලුව කලින් ප්ලේ කළේ. නදී මාර්ග සින්දුවට ආස වෙලා නම් අහුවෙන්න ලෑස්ති වෙන්න එපා. හරිද? නෑ නෑ මං හිතන්නේ මේ 4:16 විතරනේ මෙසේජ් එක දාලා තියන්නේ කියන්නේ සිතින් හිඳින්න මට ලං වෙලා නේද මොහාංග සින්දුව කාලෙකින් නේද ඒක ඕකේ ඔයකට ආසයි හරි නං ඔයාවත් එකතු කරගත්ත කියලා හිතා ගන්න හරිද ඊළඟට රහා නොට් මෙසේජ් එකක් දාලානේ මං දැනුයි දැක්කේ හායි කොහොමද ඊළඟට ආසිරි මෙසේජ් එකක් දාලා තිබ්බා කොරියා ඉඳන් ආසිරි මංගල ගීත ගයා තව කවුද මේ ඔයා බැන්දා කියලා කිව්වා වෙසක් කූඩුවානේ කියලා ඒකේ ආර ෆැෂන් එකේ කට්ටිය ලොකු විහිළුවක් කරලා හක හක හක හක හක හක මං කූඩුවක් හැදුවා බැන්දේ නෑ කූඩුව හැදුව විතරයි වෙසක් කූඩුව මඳින්නේ තොරන්නේ අනේ හරි ඊළඟට ආදරෙන් එකතු කරගන්න ඕනේ අරලිය රෝස වතු සුදු වට්ටියක තියා සසර වසන තුරු අප එක් වෙන්න කියා මගේ හදවත වෙන් කර නුඹ නමට ලියා දලදා සමිඳු වඳින්න එනවාද ඔයා නුවරලියේ දිලාන් ඊළඟට කඩුවල රොෂාන් ජනිත් නිලුපුල් මලින්ද මේ කට්ටිය ඔක්කොම අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකේ අන්තිමටම තිබ්බා හරිම ලස්සන කවියක් ඇත්තටම මේ දලදා සමිඳු වඳින්න නම් එන්න ආසයි ඔගොල්ලෝ යනවද යන දවස කියලා වන්නකෝ මට එන්න බැරි වුණොත් මං වෙනුවෙන් පොඩි ප්‍රාර්ථනාවක් කරන්න කියන්න හරිද එඳ යන දවසට අනිවාර්යෙන් කියන්න දුම්බර ලාලිත් හලෝ මට හිතනවා දුවා ඒෂා මේ සින්දුවට කැමති වෙයි කියලා අහන්න යාගෙන් කැමති නේද කියලා මේකේ පොඩි අවුරුදු ගතියක් තියෙනවා ගානිති ලස්සනයි නේදානෙ. අවුරුදු සින්දුවක් නෙවේ හැබැයි. ගොඩක් අය ආස සින්දුවක්.

නැවත කවි කියනවා මාගේ ඇවුන්නෑ. එන තව ටිකක් අහගෙන ඉන්න විනාඩි 25ක් තියෙනවා. ඇහුණොත් කියන්න හොඳ. හිත කවි කියනවා මාගේ. චුටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව 7:04 වෙනාඩි 35.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
6: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
7: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිහිටිය යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
9: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
0: මතකද ASTH

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2-7000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: අද සවස 6:30
4: 2017 තියුණ තත්ත්වය රෝහල්වල ඉඩ නැති තත්ත්වයක් තියුණා. ඇත්තටම එවැනි අවදානමක් තියෙනවද කියලා සැකේ අපිට තියෙනවා.

අද භාරත මූඩ් එක නැද්ද කියලා අහුවනේ. භාරත මූඩ් එකට එන්න හදන්නේ. මහනුවර චයනා තොකටම කලින් ආව එකතු කරගෙන ඉන්න ඕනේ ළඟ සින්දුවට. ඊට පස්සේ යන්න ගියත් නුඹ ඈතට නුඹේ මතක මට දීලා මතක නටමුන් මහද දවයි දිවාර නිදි නොලබා කියලා මේ වේදනාත්මක මෙසේජ් එකක් දාලා තියෙනවා. අන්අවේලබල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කොළඹ නම ඒ ඔගොල්ලෝ වඩේ කාලා ප්ලේන්ටි බොනවද? අම්බෝ ඒක දැක්කහම නම් මගෙත් බඩගින්න ඇවිස්සුණා. උණු උණු පරිප්පු වඩයක් එක්ක නේද ප්ලේන්ටියක් බොන්න තිබ්බනම් මේ වෙලාවට? අරේ වා, ආ පොඩි මහත්තයා නේද? පොඩි මහත්තයා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ, ආදරෙන් ආව එකතු කරගන්න. ඔයා මේ දුකටනේ තාම සින්දුවක් දුන්නේ නැහැ කියලා ඒ දුකට තමයි පේලි හතරක් ලස්සන්ට එවලා තියෙන්නේ. මෙලෝ ගැළවීමක් නැහැ හැබැයි ෂේප් ඉති. යන්න ගියත් නුඹ ඈතට නුඹේ මතක මට දීලා මතක නටඹුන් මහද දවයි දිවාර නිදි නොලබා. ආ හොඳයි, ලස්සනයි. රහක් තියනවා, රහක් තියනවා. ඊළඟට කවුද මෙයා? මෙසේජ් එක දාලා තියෙන්නේ ආ කඩවත අසංක. හයි, හතරම ආරට මෙසේජ් එක දාලා තියෙන. තාම අහගෙන නේද? මේ පාර ශිෂ්‍යත්ති ලියන දුවල දෙන්නෙක් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් චෙනුලි සල්ලිනී

ගිය සති ආදිත්‍ය නාරායන ලංකාවට ආවනේ. එයාගේ තාත්තගේ සින්දුව මේක. උදිත් නාරායන්ගේ තාත්තගේ සින්දුව පුතා ලස්සනට කිව්වා. ඒකෙන් පස්සේ මේ සින්දුවට තිබ්බ ආසාව තව වැඩි වුණා. අනිතක මේක ඉන්නේ ෂාරුක්නේ. ඉතින් හිතන්නකෝ නේ, මට කොච්චර නම් දැනෙනවද කියලා සින්දුව. තේරුම කියන්න සින්දුව අතර මැද්දේ.

අපි අතර තිබ්බ දුරස් බව නැති වුණා. මේ බලන්න මං ඔයාලා ළඟ. මම මෙතන

මම තමයි ඔයාගේ හදවතේ හදගස්ම. ඒ හදගස්මට සවන් දෙන්න මම ඉන්නවා එතන.

මාත් ඉන්නවා මෙතර ඔබ ළඟට වෙලා තව හරියටම විනාඩි 7ක්. අන්තිම සින්දුව විදිහට මොකක්ද ඕනේ? කැමති සින්දුවක් තිරණම් කියන්න. 0711982984ට WhatsApp message එකක් දාන්න.

වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: ඉංග්‍රීසි සේස්ටිලස්.
1: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේද ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ඇලුමිනියම්නේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් ඒලබල් සම්සන් ක්ලාසස් වික්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM ද සිටි යුනිවර්සිටි, ද ප්ලේස් ටු බී.
6: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
7: සැන්ඩි, ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
8: ලා මකලෝ.

0: සියත දෙවයිනපුරා
1: හරි හරි ආපු වැඩ ටික කළා. සින්දු දුන්නා, උම්මා දුන්නා, ඉන්ද සින්දු වල තේරුම් කිව්වා, WhatsApp messages කිව්වා. තවෙති මොනවාද නේද? හරි අද දවසට අදාළ වැඩ ටික ඉවර කළා. දැන් ඉතින් තියෙන්නේ මට ඉතුරු වෙලා අද රැට ඔබේ හීනවලට එන්න තමයි. ඇවිල්ලා බය කරන්න. එහෙනම් මේ දේවදූතිය යනවා. හිටෙන්න.

ඕකේ එහෙනම් අරිස්සමින් ඉන්න බයි මමගේ සුදු කොච්චියා ගොඩක් ආදරේ.

0: සන්ධ්‍යාවක් හවස 5 දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी।
1: දුබයි සුද්දා තරංගුවට සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයන් දුබයි හා මෝල්ඩාව රාජ්‍යයන්හි රැකියා සඳහා යොමු කළ රන්තටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් දුබයි සුද්දා කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් දුබයි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා. සැකකරු විදේශගත වී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙක්. ඔහු බුලත් සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වන අතර සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මෙම ජවාරම සිදු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. 2026 වසර සඳහා ජීවිතාරක්ෂක ගිනි අවි ලබාගත් පුද්ගලයන් මාස 6ක් ගතවීමෙන් පසු සිය ගිනි අවියේ ක්‍රියාකාරීත්වය සහ බලපත්‍රය පරීක්ෂා කරගත යුතු බවට පොලිසිය දැනුම් දී සිටිනවා. පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ මාස 6කට වරක් ජීවිතාරක්ෂක ගිනි අවිලාභීන්ගේ ගිනි අවි පරීක්ෂා කරන ලෙසයි.

0: Sandy.
1: Howdy Makalo. Howdy Charlie.
0: Itu. අලුත් මාසයක් නේද?
1: අලුත් මාසයක් නේන අම්මෝ. බලන්න මකලෝ මාර ඉක්මනකට වෙලාව යන්නේ නේද?
0: වෙලාව කිව්වේ?
1: බලන්න දැන් අද ජූනියෙක්.
0: එතකොට ඒවට මොකද කියන්න ඕනේ දැන්
1: මේ? අර ජනවාරි කරන්න හිටපු කිසි දෙයක් තාම කරගන්න බැරි වුණා.
0: වෙලාව ගියා.
1: වෙලාවක් නැහැ.
0: වෙලාව දෙවෙයි ඒකට කියන්නේ.
1: කාලය.
0: හරි. ඒක දෙක දෙකක් නේ අදහස් දෙකක් තියෙන.
1: හරි, ඉතින් වෙලාව ගිහින් තමයි කාලය හැදේ.
0: ඔව්. හැබැයි එතකොට කොහොමද දැන් ඔයා ඉපදිලා කොච්චර වෙලා ගිහිල්ලාද?
1: අම්මෝ
0: ගොඩක් වෙලා ගිහිල්ලා.
1: ඇයි වලින් හදලා කියන්න?
0: ඔයා නිකන් හිතන්න සැන්ඩි, ඔයාට දැන් අවුරුදු 100යි කියලා.
1: ඔව්.
0: ඔයාට අවුරුදු 100යි කියලා හිතාගෙන මේ වැඩසටහන ආයි බුලිනා පටන් ගන්න බාන්න. අවුරුදු 100දී ඔයා කොහොමද මේක පටන් ගන්න?
1: ගොඩක් තියෙනවා.
0: තුන හතරකුත් නෑ.

0: පෑගාරදදී දැත්තෑ ඔය අහලා තියෙනවද ඩේවිඩ් ඇටන්බරෝ ගැන?
1: අහලා තියෙනවා.
0: ඩේවිඩ් ඇටන්බරෝට දැන් අවුරුදු 100යි.
1: හා
0: 1926 මැයි මාසේ 8 වෙනිදා තමයි ඩේවිඩ් ඇටන්බරෝ උපන්නේ.
1: හරියටම අවුරුදු 100යි.
0: දැන් හරියටම අවුරුදු 100යි. ඉතින් ඇත්තටම මේ ලෝකේ ටෙලිවිෂන් යුගයේ අතිවිශිෂ්ට වැඩසටහන් නිෂ්පාදකේ අතිවිශිෂ්ට හඬ ශිල්පියෙක් ලෝකේ අතිශයින්ම සම්භාවනාවට පාත්‍ර වෙච්ච ඩොකියුමෙන්ටරිස් ගණනාවක් කරලා තියෙන හාදෙක් මං හිතන්නේ අපේ යුගයේ කියන්නේ අපි දන්න හිස්ටරි එකේ ඒ තරම් සොබාදහම සහ සත්තු ගැන වැඩසටහන් කරපු ඒ ගැන කැප වෙලා වැඩ කරපු මාධ්‍යවේදියෙක් වෙන නෑ. ඉතින් එක්කෙනා ඉන්නේ ඒ ජාතියේ. තව ඉන්නවා එයාගේ ශාස්ත්‍රයේ වැඩ කරපු. හැබැයි ඒ මට්ටමේ හාදෙක් ඉන්නේ ඉතින් ඩේවිඩ් ඇටන්බරෝ විතරයි. ඩේවිඩ් ඇටන්බරෝට අවුරුදු 100යි. ඒකත් සෙල්ලමක් නෙවෙයි. අවුරුදු 100ක අත්දැකීම් සම්භාරයක් කියලා කියන්නේ මන් දන්නේ නෑ. ඉතින් පුස්තකාලෙක නෑ මං හිතන්නේ එච්චර අත්දැකීම්.
1: රයිට්. එහෙනම් අපි ඩේවිඩ් ඇටන්බරෝ ගැන කතා කරනවා. ඊට අමතරව අපි FC එක ගැනත් කතා කරනවා. හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න. හොඳ ලඩන් හැන්දෑ ජාමේ.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඉබෝලා බලපෑමට ලක් වූ රටවල් වලින් විශේෂයෙන්ම කොංගෝ සහ යුගන්ඩා කියන රාජ්‍යවලින් එන අයව ගුවන් තොටුපළ සහ අපේ වරායවල් හරහා එන කණ්ඩායම් අපි වෙනම බලනවා. මේකට අපේ තියෙනවා වෙනම ක්වොරන්ටයින් යුනිට් කියන ආයතනය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. කවුරු හරි සැක කටයුතු කෙනෙක් ඉන්නවා නම් රෝග ලක්ෂණ තියලා මේ වෙනකොට ජාතික සෞඛ්‍ය විද්‍යාතනය කවුරුත් දන්න IDH රෝහල සූදානම් කරලා තියෙනවා එම රෝගීන්ව බාර අරගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77

0: తిలక వర్ధన టెక్స్టైల్స్ లైఫ్ స్టైల్ එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
3: 98.2 98.4
4: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: ලාඩන්.
1: ඒක නෙමෙයි සැන්ඩි.
2: මොකද්ද සැන්ඩි? මොකද්ද මොකද්ද
1: මොකද්ද තාලි මේ ගැට වෙලාදී හෑ? මට සැන්ඩි සැන්ඩි කියන්නේ මොනවද? බොඩ හරි වැරදි දෙයක් කැවුරද දන්සලකින්වත්? අමුවෙන් කැවුරද? බොඩ හරි අමුවෙන්. මොනාරි වැරදි දෙයක් කැවිලා තියෙන දන්සල් වදින්න ගියා නේද?
2: දන්සල් වදින්න ගියා.
1: මොනාද මොනාද කෑ විස්තර කිව්වොඩි කියන්න මම.
2: සෞකංජේ.
1: හා සෞකංජේ.
2: සෞකංජේ. ආ කෝපිතේ කොත්තමල්ලි සුප් නූඩල්ස් බත් රයිස් ඇන් කරි රයිස් ඊට පස්සේ ආයි අයිස්ක්‍රීම් මතක් වෙන්නේ නැහැ තව. එලවලු දැන්සලක් තිබ්බා එකටත් ගියා.
1: හා ඒ ටික ඔක්කොම එකතු කරලා කාබනික පොර හැදුවාද කන්නේ කොහොමද ප්‍රමාණයට? අනේ අම්මනි ඒ ලිස්ට් එකේදීක ඒ ඔක්කොම බඩටද දාගත්තේ නැත්නම් මක්කරි බැරල් එකක් මොන හරි අරගෙන ගියාද ගන්න කඩිය ඔහෙම ඒකට දාගත්තද බඩට දාගත්තද?
2: මේක තාම් බඩේ.
1: දුබ කෑමක් දියකු මේක.
2: ඉතින් දවස් දෙකක් තිබ්බනේ මකලෝ. වෙසකුත් තිබ්බ, වෙසක් වලින් පස්සේ දවස් ඊයේ තිබ්බ.
1: ඒ දවස් දෙකම තිස්සේ කිසිම ස්පාසුවක් නැහැ.
2: බඩට නැහැ.
1: යන කනවා කනවා කන ඉවරයන්නේ.
2: අම්ම මේකෙන් කනවා.
1: දොරේ ද වෙසක් කියලා කලේක කන එක විතරද?
2: දැන්ස.
1: එච්චරයි.
2: පන්සල් ගියා.
1: පන්සල් ගියා.
2: ඔව්.
1: බුදුන් වැන්දා.
2: බුදුන් වැන්දා.
1: සිල් පොඩ්ඩක් ගත්තද? නැහැ.
2: නෑනි දන්සල් කන්න යන්න එපා.
1: සිල් ගණ්ඩයි දන්සල් වල පොලිම් පයින්ඩයි පෙරල ගණ්ඩයි ඉදුරන් කණ්ඩයි ඔක්කොම කරන්න බෑ.
2: පන්සලේ
1: සිල් ගත්තොත් වෙලාවක් නෑ දන්සල් වදින්න. හරි හරි හරි හරි.
2: ආයි දින්නේ පැය 4-5 වෙනක
1: තොරන් බලන්න කූඩු බලන්න එහෙම ගියේ
2: නෑ. තොරන් බලන අනේක කරදරයි. දන්සල් තමයි
1: කෑම තමයි. ඒක ලෝකේ ලෝකේ හොඳම තොරණ හදලා තිබුණත් ඒක වැඩක් නැහැ. තොරණ පිටිපස්සේ තියෙන දන්සලේ තමයි
2: ඉන්නේ.
1: වැඩේ තියෙන්නේ. ගෝණියලුව බලන්න ගියත්.
2: ගෝණියලුව දන්නේ නැහැ. ওই තොරන් අස්සේ නෝවා තියෙන්නේ.
1: ඔව්. දන්නවා ගෝණි ගෝණියලුව දන්නවා. මොකද?
2: ගෝණියලුව කියන්නේ ගෝණියලුව.
1: හරියට හරි. ගෝණියලුව කියන්නේ ඉතින්
2: ගෝණියලුව.
1: ගෝණියලුව.
2: ඔව්.
1: කොල්මන් මන්දිරයක් හැම බලන්න ගියේ නැහැ.
2: නැහැනේ මේ පාර බැරි වුණා. දැන් කොළඹ තියෙන මොනා හරි යනවා දැන්. කලින් ගමේනේ ඔය දවස් දෙකේම ගමේ.
1: අහහ.
2: දැන් අද ඉඳන් කොළඹ.
1: තද අද කොළඹ කනවා දෙක.
2: ගම කෑවා.
1: පෞගේ දවස් දෙකේ ගම කෑවා. පුළුවන් තරම් ගිහිල්ලා ගිහිල්ලා ගම කාලා ආවා. දැන් ගෙන කොළඹ කන්න.
2: තෝ ගියේ නැද්ද චාලි එක? කොහෙව සිල් ගත්තද?
1: අපි කොහොමත් සීලෙන් ඉන්නේ
2: නිකටම. ඒ හින්දාක සිල් ගන්න ඕනෙත් නැවෙන්නේ.
1: නෑ ඕන්නෑ නේ ඕන්නෑ නේ. නිකටම සීලෙන් ඉන්නේ. ඒ සීලෙම රැකගෙන හිටියා. ඔහෙවත් ගියේ කන්න.
2: චාලිවවත් එක්කන් ගියේ නෑ.
1: නෑ ඌට ඔය රටතනකොල දන්සල් නෑ නේ කොහෙව. රයිට්. ඩේවිඩ් ඇටන්බරෝ.
2: ඩේවිඩ් ඇටන්බරෝ.
1: ඔය ඇටන්බරෝගේ මේ කරියේකේ හරි ලස්සන තනක් තියෙනවා. බොහොම තරුණ කාලෙදි එතකොට මේ 1950 ගණන් වල.
2: හරි.
1: එයා වැඩ BBC එකේ. එතකොට BBC එකේ පොඩි ප්‍රශ්නයක් ආවා ඒගොල්ලන්ගේ ඔෆිස් බිල්ඩින් එකේ ඉඩමත්. හරි. ඒ හින්දා ඒගොල්ලෝ මේ සමහර සේවකයන් ඇත්තටම අයින් කළා. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඔෆිස් ස්පේස් එකේ ඉඩමදි පිළිවෙලට වැඩේ කරන්න ඕනේ කට්ටිය අයින් කරන්න ඕනේ මේ ඉතුරු කරගන්න පුළුවන් කට්ටිය විතරක් තියාගන්න ඕනේ කියලා සමහරුන් අයින් කළා. ඒ අයින් කරන වෙලාවේ මේ ඒගොල්ලන්ගේ මැනේජ්මන්ට් එක තීරණය කළා නෑ මේ මිනිහව අපිට ඕනේ.
2: ආ
1: මේ මිනිහව අපිට අයින් කරන්න බෑ.
2: මේ මිනිහව
1: තියාගන්න ඕනේ කියලා ඩේවිඩ්ට කතා කරලා කිව්වා මේ ඔයා යන්න ඔයා ලෑස්ති වෙන්න මේ යන්න මේ එළිය ගිහිල්ලා ඈ ඔය නිතර දකින්න හම්බෙන්නේ නැති විවිධ වෙන රටවල් වල ඉන්න සත්තු හොයාගෙන ගිහිල්ලා ඒ සත්තු ගැන ඩොකියුමන්ටරි මාලාවක් කරන්න ලෑස්ති වෙන්නකෝ ඔයා. ඔයා යන්න ගිහිල්ලා එළිය වැඩ කරන්න කියලා.
2: ඉඩත් නැහනේ.
1: ඉඩත් නැහැ. ඉඩ නැති හින්දා මෙයාව එළිය වැඩවලට යවන්න පටන් ගත්තා. එහෙම තමයි ඇත්තටම ඩේවිඩ් ඇටන්බරෝ ඔය ජීවිත කාලෙම කරපු ගොඩාක් වැඩවලට පටන් ගන්න ආරම්භය සටහන් කරගන්න පුළුවන් වෙලා තිබා. ඒ කියන්නේ තව පොඩ්ඩක් එහෙම වුණා නම් ඒ රස්සාව යාට නැති වෙනවා. ඒ කියන්නේ සමහරලාට යාට BBC එක දාලා ගෙදර යන්න සිද්ධ වෙන්න තිබුණා. චුට්ටක් එහෙම එහෙ වෙලා මුළු ලෝකෙටම ඩේවිඩ් ඇටන්බරෝ කියන ගවේෂණශීලී මාධ්‍යවේදියාව දායාද වුණා. මරයිනේ.
2: මරයි මකලා.
1: මරයිද?
2: සින්දුවක්
1: දන්නවා.

0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සංකයි.
6: මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියෝ මට මල් ගොඩ
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: බ්‍රෑන්ඩ් නිව් 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 202 200.
9: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
11: මේ දෙකක් දාගෙන ඉන්නද?
12: ඇයි කන් දෙක පුරවලා කන්නද?
11: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
12: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක බැය දෙකක් එක දිගට.
13: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
11: නෑනේ අරේ වා
12: සින්දු සියත
13: ගියත් සපයි දවලේ
11: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: 라난.
1: අපි මේ අද ඩේවිඩ් ඇටන්බරෝ ගැන කතා කර කර
2: හිටියේ.
1: එයා අවුරුදු 100ක් ජීවත් වෙලා තියෙනවා දැනට. තව ගොඩාක් කල් ජීවත් වෙන්න ලැබෙන්නේ මනුස්සයට නේද?
2: අපි ප්‍රාර්ථනා කරනවා.
1: ඔයා එපා ගොඩක් ඔයා ඔය කටින් ප්‍රාර්ථනා රෝමයෝ කරන්න එපා. හරහටමයි යන්නේ.
2: මගේ දිවේ තිත් නැහැ.
1: අපෝ ඒක මන් දන්නේ නැහැ. මට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා උන් මාස දෙකයි මේ තාම සනීප නැහැ මට. ඒත් ඔයා එවා කියන්න එපා ඒ මනුස්සයට.
2: මුකුත් වෙන්නේ එපා.
1: ඉතර ලෝකෙට වටින මනුස්සයෙක් ජීවිතයට දැන් කොහොමද වග කියන්නේ මෙතනින් ගහන්න?
2: අනේ එහෙම කියන්න පාමකලෝ.
1: මොකද
2: මේ අපි ප්‍රේ කරන අය මනුස්සයට කොච්චර
3: හොඳ ඒක තමයි මට
2: තීරණය.
1: මං කියන්නේ අවුරුදු 100ක් ජීවත් වෙච්ච ඩේවිඩ් ඇටන්බරෝගෙන් ඇහුවොත් එහෙම පැයක් කියන්නේ මොකද්ද කියලා. හිතන්න අවුරුදු 100ක් ජීවත් වෙච්ච මිනිස්සෙකුට පැය කියන්නේ මොකද්ද නේද?
2: ඒකනේ.
1: මෙහෙමනේ. මේත් එයත් කියයි පැයක් කියන්නේ ඉතාම වටින කාලයක්.
2: පැයකින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා.
1: චොර දේවල් කරන්න පුළුවන්. පැයකින් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්.
2: ඔව්.
1: උඩු යටිකුරු කරන්න පුළුවන්.
2: අනිවාර්යයි.
1: දැන් නිකන් හිතන්න මං ඔයාව කකුල් දෙකෙන් එල්ලලා පැයක් තිබ්බොත් එහෙම මොකද වෙන්නේ?
2: අපෝ මට ඔළුවට ලේ බහිනවා.
1: ඔළුවට ලේ බහිනවා. පිස්සු සනීප වෙන්න පුළුවන්. බලන්න පැයක් කියන්නේ ජීවිතේ වෙනස් කරන්න තරම් කාලයක්. ඒකයි AFC ලීසින් පැයෙන් ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වැඩ සැලැස්මක් දැන් හදලා තියෙන්නේ.
2: අනිවාර්යෙන්.
1: මොටර්සයිකලයක් ගන්න, ත්‍රී වීල් එකක් ගන්න හිතේ තියෙනවා නම් යන්න AFC එකට. ඔයා ඩොකියුමන්ට්ස් ටික අරගෙන ගිහිල්ලා මෙහෙම දීලා මෙහෙම ස්ටොප් වොච් එක ඔන් කරලා බලාගෙන ඉන්න ඔර්ලෝසුදියා. පැය යනකොට වැඩේ ඉවරයි.
2: ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයකටත් වඩා අඩුවෙන් ඕක කරලා දෙනවා. ඉක්මනට අපි ඩොකියුමන්ට් ටික දීලා ඒ වැඩේ කළොත්.
1: හරියට ඩොකියුමන්ට් ටික බාර දුන්න ගමන් පැයෙන් ඒගොල්ලෝ ලීසින් එක අනුමත කරලා දෙනවා. පැයෙන් ඔයාගේ මොටර්සයිකල් සිහිනය, ත්‍රී වීල් සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඔයා මොටර්සයිකලයක් ගන්නවා නම්, ඒ කියන්නේ මොටර්සයිකලයකට ලීසින් එකක් ගන්නවා නම් AFC එකෙන් හෙල්මට් එකකුයි ජැකට් එකකුයි
2: නොමිලේ
1: හම්බෙනවා. නිකාං හම්බෙනවා ඒක. ඉතින් පොඩක් කතා කරලා බලන්න. 13:21 තමයි AFC දීලා තියෙන දුරකථන අංකය. ඒකත් ඇත්තටම 4-digit number. එතනත් ඔයගලන්ට ලේසි කරලා තියෙන ඉලක්කම් 4යි ඔබන්න තියෙන. ඔබලා කතා කරන්න, කතා කරලා විස්තරය දැනගන්න, කතා කරලා අහන්න. පැයෙන් දෙනවා කියන්නේ බොරු නේද කියලා අහන්න.
2: ඒකට යාළුවගේ
1: විශ්වාස කරන්න අමාරුයි නේද සර්? ඒ වුණාට ඇත්ත. ඇවිල්ලා බලන්නකෝ අපි පැයෙන් දෙනවා කියලා ඒගොල්ලෝ කියයි. කතා කරලා බලන්න.

0: Tang.
1: ඉතින් චාලි, සැන්ඩි, ඩේවිඩ් ඇටන්බරු.
2: ඔව්.
1: අපි ඉස්සල කිව්වනේ අර ඔෆිස් එකේ ඉඳලා තින්ද තමයි යාව මේ.
2: එළියේ.
1: එළියේ කැලේ යවන්නේ කියලා මේ සත්තු ගැන ඩොකියුමන්ටරිස් හදන්න කියලා. ඒකෙන් තමයි ඉතින් පටන් ගත්තේ ලෝක ප්‍රසිද්ධ සූ ක්වෙස්ට් කියන වැඩසටහන් මාලාව. එකපාරක් ඕක කර කරද්දි මේ තව නූලෙන් රයිනෝසිරස් කෙනෙක් නිකන් අපි කියන්නේ මොකද්ද? රයිනෝසිරස් කෙනෙක් මේ ළඟ මේම සාමාන්‍යයෙන් ඩොකියුමන්ටරිස් කරන අයවත් සයන්ටිස්ට් කෙනෙක්වත් රයිනෝසිරස් කෙනෙකුට ඒ තරම් එහෙම කිට්ටුවට යන්නේ නැහැ. මේ කැලේ ඉන්න රයිනෝසිරස් ලගේ තත්ත්වත් ඉන්න අයකට නෙවෙයි මම මේ කියන්නේ. රයිනෝසිරස්ලා ටිකක් ඇග්‍රෙසිව්. එක පාටම හරිම අන්ප්‍රෙඩික්ටබල් කියලා කියන්නේ. එක පාටම නොහිතපු වෙලාවක ඇටැක් කරන්න පුළුවන්. එක පාරක් මේ ඩොකියුමන්ටරි එකක් කර කර ඉන්න අතර රයිනෝසිරස් කෙනෙක් පිටිපස්සෙන් එනවා ඩේවිඩ් ඇටන්බරෝ. කැමරා කණ්ඩායමත් හොඳටම කලබල වෙලා ඒගොල්ලන්ට කෑ ගහන්න කලබල කරන්න බෑ. සතා තව කලබල වෙයි කියලා. කොමහරි ඩේවිඩ් ඇටන්බරෝ අන්තිම මොහොතේ තමයි දකින්නේ මේ රයිනෝසිරස්.
2: ආයි හැමදාම කැමරාවෙත් ද රෙකෝඩ් වෙලා.
1: ඔව්. අන්තිම මොහොතව දකින්නේ. දැන් ඔයා හැමෝනා නම් මොකද
2: කරන්නේ?
1: බෙරියන් දීගෙන දුවනවා නේද?
2: ඔව් මම දුවනවා.
1: කැලේ කඩාගෙන දුවනවා බෙරියන් දීලා.
2: ඊට පස්සේ ආලි කොටි වලසු ඔය ඔක්කොම
1: කැලේම කුලප්පු වෙනවා. සැන්ඩි කෑ ගැහුවා කියන්නේ දිනු. මුළු කැලේම කුලප්පු වෙලා අර ආස කඩක් වැටෙනවෝ කියලා කැලේම දුවන්න මතක් ගන්න. කොහොම හරි ඩේවිඩ් ඇටන්බරෝ සැන්ඩි වගේ නෙවෙයි චාලි.
2: ඉවසීමක් තියෙනවා.
1: මෑන් කලබලුනේ නැහැ. කලබල වෙන්නේ නැතුව ළඟට බැවිලා නේද අපි ටිකක් හොඳට නිරීක්ෂණය කරමු වගේ එකක් තමයි එයා කියන්නේ. කියන්නේ ඒ තරම් පරිණත භාවයක් තිබුණා ඒ වැඩ කරන රටාවේ. ඒ ඉවසීම මං කියන්නේ ඒක උදාහරණයක් හැටියට මං ගත්තේ. ඒ ඉවසීම සහ විචක්ෂණශීලීකම එයාගේ මුළු ජීවිත කාලේ කරපු හැම වැඩකදීම දකින්න පුළුවන්කම තියෙනවා. ඩේවිඩ් ඇටන්බරෝ හින්දා තමයි ගෝරිල්ලෝ ගැන ලෝකේ තියෙන අදහස වෙනස් වුනේ. සාමාන්‍යයෙන් අපි හිතාගෙන හිටියේ ගෝරිල්ලෝ කියන්නේ කිට්ටු වෙන්න බැරි හරිම ඇග්‍රසිව් අපි සෑහෙන්න බය වෙලා ඉන්න ඕන සත්තු ජාතියක් කියලා. හැබැයි ඩේවිඩ් ඇටන්බරෝ තමයි ලෝකෙට පෙන්නන්නේ නෑ ඒ විශාලෙට හිටියට මුළු ඇඟම රෝම වලින් වැහිලා තිබුණට සෑහෙන දුරට මිනිස්සුන්ට කිට්ටුයි ගෝරිල්ලෝ කියලා. සෑහෙන දුරට චර්යා රටාව පැත්තෙන් ගත්තත් සාමූහික හැසිරීම පැත්තෙන් ගත්තත් මිනිස්සුන්ට සෑහෙන කිට්ටුයි. අපි ඉතින් ඒගොල්ලන්ට වැඩිය බුද්ධිමත්. අපි ඒගොල්ලන්ට වැඩිය ඉන්ටෙලිජන්ට්. ඒ හින්දා අපි ඉදිරියෙන් හිටියට බොහෝ දුරට අපි දැක්කහම බය වෙලා දුවන්න

0: ඩෝන මට්ටමේ සතෙක් නෙවෙයි ගෝරිල්ල කියන්නේ. යම් කිසි මිත්‍රශීලී භාවයක් තියෙන අපි හරියට යත් එක්ක ගනුදෙනු කරන්න දන්නවනම් ලොකු කලබලයක් නැති සත්තු ජාතියක් ලෝකෙට පෙන්වුවේ ඩේවිඩ් ඇටන්බරෝ. අනේකයි වැඩි.
1: අනේකයි.
0: කියන්නේ අපිට උනත් පුළුවන් ලෝකෙට යම් දෙයක්
1: පෙන්නන්න. කරලා පෙන්නමු.
0: කරලා පෙන්න. දැන් මේ මං පෙන්නන්නේ.
1: ඇයි මං?
0: ඔව් ඕනම මොඩෙක් එක්ක ඕනම පිස්සෙක් එක්ක ඉවසීමෙන් අවුරුදු ගානක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නන එකම මේ මේ නේද චා.
1: ආ ආ ආ ආ ආ

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීබී රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙර ඩුවා එක්සිය ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න
4: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා, ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
3: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000.

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු හය දිනකට මරු කැඳ වූ මීගොඩ අනතුරේ කැබ්‍රත රියදුරු රිමාන්ඩ් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට QR ක්‍රමවේදය ක්‍රියාත්මක නොකරන පිරුම් හල්වලට දැඩි නීති දුබායි සුද්දාතරංගුවට ඉරානයේ රේඩාර් පද්ධතිවලට අමරිකාවෙන් ප්‍රහාර
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: අනුවටයි දශම දෙකෙන් අනුවට

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7. 98.1 98.4.

0: Ladang.
1: හයත් පහු වෙලා
2: ඔව්හය පහුන
1: හරි මේ අරවා කිව්ව කතාව ඇත්ත වෙලාව යනවනේ හරි
2: අපේ අනාමකලෝ
1: මේ මනුස්සයා ගැන කතා කරන්න තියෙනවනේ තව හරියට
2: අපි එහෙනම් අද හත වෙනකන් කතා කරමු
1: ඒ වෙන වැඩ නැගිනේ අපි කොහොමද මේ තියෙන වෙලාවේ මේ වටින මනුස්සයා ගැන අපිට කතා කරන්න පුළුවන් ටික අපි බලමු මේ
2: අනේ ඒක තමයි දක්ෂකම නේ මකල
1: මොකද
2: කියන්නේ
1: ඒ වෙලාවේ ඩක්කල් මෙම්මේ මොකද
2: හැඩ කරලා ෆුල් ස්ටෝරි එකම විනාඩි 5-10 ඇතුළේ දෙන එක තමයි දක්ෂක
1: වෙන දක්ෂයි නේද අපි ඇති බැලුවා බෑ
2: සුපිරි
1: thank you කවුරු වෙන කවුරුත් කියන්නේ තියෙන්නේ අපි කියන්නේ ඩේවිඩ් ඇටන්බරෝ ටීවී එකට වැඩිය පරණයි එයා උපදින්න 1936නේ ඊට පස්සේ තමයි ටීවී හැදෙන්නේ කොහොම හරි ටීවී එකටත් වැඩිය පරණ මේ මිනිස්සයා ඩේවිඩ් ඇටන්බරෝ අපිට බලලා ඉගෙන ගන්න සෑහෙන දැනුමක් සම්පාදනය කරලා තියෙනවා නිකමට කම්මැලි නැතුව ඩේවිඩ් ඇටන්බරෝ කියලා නිකන් YouTube එකේ
2: සර්ච්
1: කරලා බලන්න ඊට පස්සේ ඕගොල්ලෝ ඕගොල්ලෝ මොන හරි ඔය සබ්ස්ක්‍රිප්ෂන් ප්ලැට්ෆෝම් වල ඉන්නවා නම් Netflix HBO Max වගේ නිකමට මේ ඩේවිඩ් ඇටන්බරෝ කියන මහත්මයාගේ නම ගහලා බලන්න මොන්න තරම් වැඩ ප්‍රමාණයක් වාට ලිස්ට් අවුට් වෙලා එනවද කියලා ඒ තරම් ජීවිත කාලෙම කිසිම අපි කියන්නේ මේ නිකන් මහන්සි වෙලා එක්සෝස්ට් වෙලා වැඩ කරන එක නවත්තන්න නැතුව පටන් ගත්ත කාලේ ඉඳන් එක දිගට අවුරුදු 70ක් 75ක් විතර මේ මිනිස්සයා වැඩ කරලා තියෙනවා ඒ හැම වැඩකම විශාල වටිනාකමක් තියෙනවා ලෝකෙට විශාල වටිනාකමක් එකතු කරන්න එයාට පුළුවන් ගලතර සාමාන්‍යයෙන් කියනවා දැනට ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ගෙන් මේ තමන්ගේ ඇස් දෙකෙන් ලෝකෙ වැඩිම ප්‍රමාණයක් දැකලා තියෙන මනුස්සයා වෙන්න ඕනේ ඩේවිඩ් ඇටන්බරෝ එයා ඒ තරම් ලෝකෙ පුරා මහද්වීප හැම මහද්වීපයකම ඇවිදලා තියෙනවා හැම මහද්වීපයකම ඩොකියුමෙන්ටරිස් කරලා තියෙනවා ඇන්ටාක්ටිකාවේ පවා ඩොකියුමෙන්ටරිස් කරලා තියෙනවා හැම ප්‍රධාන කැලෑවකම ඩොකියුමෙන්ටරිස් කරලා තියෙනවා මං හිතන්නේ ලෝකේ විද්‍යාඥයන්ගේ සත්ව විද්‍යාඥයන්ගේ අවධානය යොමුලා තියෙන හැම සතෙක් පස්සෙම මේ මිනිස්සයා කැමරාවක් අටවගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම ජීවිතයක්. ඒ කියන්නේ තමන් කරන වැඩෙන් මං හිතන්නේ සෑහෙන තෘප්තිමත් ඇති ඩේවිඩ් ඇටන්බරෝ.
2: මොකද සතුට වෙනවා ඇතිනේ. දැස් දෙක පියාගෙන අනේ දෙගෙනි මං කොච්චර දේවල්
1: කරලා තියෙනවද? කොච්චර දේවල් දැකලා තියෙනවද? ඒකට එයා තෝරගත්ත ක්ෂේත්‍රේ ඈතටම ඉහළටම යන්න යාට පුළුවන් වෙලා තියෙනවා. ඒ ඔක්කොම කරන අතරේ වා දන්නවද කවදාවත් ඩේවිඩ් ඇටන්බරෝ වාහනයක් එලවන්න ඉගෙනගෙන නැහැ. නෑ ඩ්‍රයිවිං ඉගෙනගෙන නැහැ. ඩ්‍රයිව් කරන්නේ නැල්ලු. ඒ කියන්නේ යන කවුරු හරි එක්ක යනවා මිසක් කවදාවත් වාහනයක් මන් දන්නේ නැති ඕන වෙන්න නැතුව ඇති සමහර විට නේද?
2: ඔව් නේද.
1: ඕන වෙන්න නැතුව ඇති කවදාවත් වාහනයක් එලවලා නැහැ. හැබැයි ලෝකෙට අපිට සෑහෙන දැනුමක් සෑහෙන අත්දැකීම් සම්භාරයක් එකතු කරලා දීලා තියෙනවා ඩේවිඩ් ඇටන්බරෝ. Thank you, David. Thank you.
2: Thank you, David.

0: මෙච්චර සත්තුත් එක්ක එක්ස්පීරියන්ස් ගත්ත ඩේවිඩ් ඇටන්බරෝගෙන් එක වෙලාවක වෙනත් මාධ්‍යවේදියෙක් අහනවා මේ සත්තු සම්බන්ධව මෙහෙම ප්‍රෝග්‍රෑම් කරනකොට තියෙන ලොකුම අපහසුතාවය මොකද්ද කියලා. එතකොට ඩේවිඩ් ඇටන්බරෝ දෙන ලස්සන උත්තරයක් සැන්ඩි.
1: මොකද්ද?
0: එයා කියනවා මේ සත්තු කවදාවත් අපේ ස්ක්‍රිප්ට් එක ගණන් ගන්නෙ නැහැ. ඒක තමයි තියෙන ලොකුම කරදරය කියලා. ඒ කියන්නේ අපි ඩොකියුමන්ටරියට මුලින් ඉඳන් අගට ස්ක්‍රිප්ට් එකක් හදාගෙන ගියාට සත්තු සත පහකට ගණන් ගන්න අපේ ස්ක්‍රිප්ට් එක. උඹට ඉන්නේ හරි අමාරුයි. ඒ හින්දා ස්ක්‍රිප්ට් එක කවර් කරගන්න සත්තුත් එක්ක. චාලි වගේ නෙවෙයි.
1: ඒක තමයි එච්චරයි.

0: මකලෝ මම ඉස්සර හිතාගෙන හිටිය බයික් එකක් අරගෙන ෆුඩ් ඩිලිවරි කරන ජොබ් එකක් කරනවා කියලා. ඒ දවස්වල හරිද? ඊට පස්සේ තමයි මට මේ ජොබ් එක හම්බුනේ. ඊට පස්සේ ඒක කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම මේ ජොබ් එක කරගෙන යනවා. හැබැයි මම දැකලා
1: තියෙන්නේ ෆුඩ් ඩිලිවරි කරනවා කියන්නේ කරාරබේ. තර තේ පීර්සිය උඩ පිටරේක දාපු වේටර් වගේ තමයි ඉති. ඒ විදිහට තමයි ඉති ගෙද්දි.
0: අනේ නැහැ මං හොඳට බයික් එක පදිනවනේ.
1: ඒකමයි කතාව දන්නවද යාර? අර වේටර් පිටරේක දාපු.
0: මොකද්ද කතාව?
1: කෑම එක ඕඩර් කරපු එක නා වෙනම පිටරයක් කිල්ලුවම කෑම එක දීලා ඊට පස්සේ පිටරයක් අරන් ආවලු අතේ. තම්බල කට්ට සුද්ධ කරපු පිටරයක්
0: අතේ
1: අරන් ගෙල්ලා මෙහෙක් කරලා තියලා ගියාම අර මිනිහට තද වුණාලු.
0: ඊට පස්සේ
1: කතා කළාලු මුදලාලි. මේ බාණ්ඩ වාගේ වේටර් මං පිටරයක් කිල්ලුවාම මෙහෙම අතේ ගනල්ලා දුන්නේ. අද මුදලාලි කතා කරලා කොළුව ඔබට බැරි වුණාද මේ පිටරේ පීරිසියක තියලා ගනල්ලා දෙන්න? පීරිසියක තියලා තමයි මුදලාලි ගනයි තුන් පාරක් වඩුණා බැරිම තරම මම අතේ. ඒ පිටරේ රවුම් ගැට පීරිසිය දෙර ලිස්සල යනවා. තුන් පාරක් වැටිලා බැරිම තර තමයි අතේ ගනාලේ දුවා. අද මේ වගේ තමයි සැන්ඩ්ගේ ෆුඩ් එක ඉවරයි. බයික් එකේ මේ පටවගෙන එනවා කානුවට වැටෙනවා ආයි කෑබ ටික ගන්නවා. ආයි අරගෙනවා මඩේ වැටෙනවා
0: ආයි
1: වෙලේ වැටෙනවා.
0: හරි හරි මම දැන් ඒ ජොබ් එක කරන එක අදහස
1: ඇත්තයි.
0: හැබැයි මකල ඔයා දැකලා තියෙනවද ජොබ් එක මේන් ජොබ් එක තියෙන හිර? හැබැයි ඊට අමතර පාර්ට් ටයිම් කරන බයික් එකක් තියාගෙන ත්‍රී වීල් එකක් තියාගෙන කට්ටිය පොඩි පොඩි රස්සා කරගෙන යනවා. ඉතින් හැමෝටම මං හිතන්නේ අර මේන් ජොබ් එකට අමතරව තව මොනා හරි කරන්න ඕන වෙනවා ඇති හිතනවා ඇති. ඒ වෙලාවට හිතුනොත් බයික් එකක් ගන්න ඕනේ, සල්ලි ටිකක් ඉතුරු කරගෙන තියෙනවා, ත්‍රී වීල් එකක් ගන්න ඕනේ කියලා. හැබැයි ලීසින් එකක් දා ගන්න ඕනේ. එතකොට අර අපි කරන්න යන ජොබ් එක ඉක්මනටම කරගන්න, ඉක්මනට වැඩේ කරලා දෙන තැනකට යන්න. ඒ නිසාම තමයි අපි ඔබට කියන්නේ AFC එකට යන්න. AFC එකේ පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. ඕගොල්ලන්ට බයික් එකක් හරි ත්‍රී වීලයක් හරි ගන්න යනකොට ඒක තමයි වඩා වැදගත් වෙන්නේ, ලීසින් එක අනුමත කරලා දෙන එක. ඒක ඉක්මනට කරලා දෙනවා නම් ඔයාගේ වැඩේ පටන් ගන්න ඉක්මනට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා AFC එකට යන්න, ත්‍රී වීල් එකක් ගන්නවා නම්, බයික් එකක් ගන්නවා නම් ඔයාලට පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. අනිත් එක ડોකියුමන්ට්ස් ප්‍රමාණය සෑහෙන අඩුයි. ඔයා ගෙනියන්න ඕන ડોකියුමන්ට්ස් ප්‍රමාණය. ඊට පස්සේ ඒගොල්ලෝ හොඳට පැහැදිලි කරලා දෙනවා මේක කරන්න, මේක කරන්න, මෙතෙන්ට යන්න, මෙතෙන්ට යන්න කියලා. සුහදශීලී කාර්යක්ෂම සේවාවක් ඒගොල්ලෝ ළඟ තියෙනවා. අනිත් එක තමයි බයික් එකක් ගද්දී ඔයාලට ජැකට් එකයි හෙල්මට් එකයි දෙකම නොමිලේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා 13-20 එකට කතා කරලා තව විස්තර දැනගෙන ඔයා බයික් එකක් ගන්නවා නම්, ත්‍රී වීල් එකක් ගන්නවා නම් ඒ සීනිය සැබෑ කරගන්න.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න. සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්.
5: සෙල් ස්ටාර්ට් නේ.
4: 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
6: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
4: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2007,000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2-2200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University. The place to be.
0: Lifestyle එකට ගැලපෙන Smart Drive එක. පෙරඩුවා එක්සියා. ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: Adang.
1: අන්තිම එක නේද සැන්දි?
2: වෙලාව යනවා මගේ. මං කිව්වේ ඔයාලට
1: අන්තිම සෙග්මන්ට් එක නේද? නිවුස් අහන්නත් තියෙනවා.
2: යස්.
1: මම මේ ඩේවිඩ් ඇටන්බරෝ ගැන ඉතාලම වටින කියන කාරණයක් නොකිය තියාගෙන හිටියා.
2: අවසානෙටම කියන්න.
1: අන්තිමටම කියන්න කියලා හිතාගෙන. ඔයා දන්නවද ඩේවිඩ් ඇටන්බරෝ කියන්නේ කොච්චර වටින මිනිස්සෙක්ද? මේ ස්වභාවික විද්‍යාව, සත්ව විද්‍යාව පැත්තෙන් බැලුවාම කියලා තේරෙනවා මේ කාරණේ ඇහුවාම. ලෝකේ ඩයිනසෝර් කෙනෙක්. කියන්නේ ඩයිනසෝර් යුගයේ ජීවත් වුණා කියලා සැලකෙන මුහුදු උරගයෙක් නම් කරලා තියෙනවා ඩේවිඩ් ඇටන්බරෝගේ නමින්.
2: මොකක් කියලාද?
1: ඇටන්බරෝසෝරස්.
2: අනේ.
1: ඇටන්බරෝසෝරස් කියලා සර්ච් කරලා බලන්න. එතකොට ඒ සතාගෙන ඉගෙන ගන්න ආස කට්ටියට ඉගෙන ගන්න පුළුවන්. හැමෝම සත්ව විද්‍යාඥයෝ වෙන්න ට්‍රයි කරන්නේ නැහනේ.
2: දැන් මේක අහලා හැම මාධ්‍යවේදියෙක්ම කැලේ ගාන රින්ගා ඉදන්න සත්තු ගැන හොයන.
1: ඒක බරු හැබැයි ඉඩේද? ඔයා ගිහිල්ලා මොකෙක් හරි කටුස්සෙක් හරි මීමින්ෙක් හරි මොකෙක් හරි අලුතෙන් හොයා ගත්තොත් නිකන් හිතලා බැලුවොත් මොකද්ද දාන්න පුළුවන්?
2: නෑ නෑ, ඕනෑ ඒක දාන්න ඕනෑ. ඔයා
1: ඒක දාන්න ඕනෑ. ඇටන්බරෝ සෝරස් වගේ නමක් දානවා නම් සැන්ඩි හොයාගත්ත සතෙකුට සැන්ඩි සෝරස් කිසි ගතියක් නැහැ. ඒම හිතේ හැටියට නම් දාන්න බෑ සත්තුන්ට. ඇටන්බරෝ සෝරස්ටේ සෝරස් කියන කෑල්ල එන්නේ ඒ සතා අයිති සත්තු ප්‍රවර්ගය ඇසුරෙන් තමයි. ඒකෙන් නම් අනිත් පැත්ත හරවගෙන ඒම නම් දාන්න බෑ සත්තුන්ට. කොහා යන්නපා සත්තු? සත්තුන්ට භූත නම් දාන්න. සත්තු තරහ අපි යන්නේ. ඔය මද ඩේවිඩ් ඇටන්බරෝට අවුරුදු 100යි. තව සෑහෙන කාලයක් සෞඛ්‍ය සම්පන්නව ඉඳිමින් අපිට ලස්සන වැඩ ටිකක් අරගෙන එන්න.
2: එයා ඒ කියන්නේ තාම වැඩ කරන්නේ.
1: තාම වැඩ කොල්ලා, තාම වැඩ. ඔයා තමයි මේ පැය දෙක ඉඳගෙන ඉඳලා රැගෙනකොට කොන්දාල්ලගෙන හම්මා මකලෝ හරි අමාරු අදර කොන්දරිදලා මේ සතිය මේක කරලි වුණාට මැරෙයිද දන්නේ නැහැ. ඒ මිනිස්සු තාම අපූර්වට වැඩ.
2: ඒ වුණාට මකල අපි ගැනත් දවසක මේ වගේ නේද කතා කරයි දන්නේ?
1: ඔව් කතා කරයි. කතා පඩෑ දෑද ප්‍රෝග්‍රෑම් එකක් කළා. දෙන්නේ දෙපැත්ත අල්ලගෙන ඇවිල්ලා පුටු වෙ ඉඳන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක
2: කරා.
1: මෙන්න මේ යන් කෝලන්න නේද? අපි ගැන කතා කරයි කතා කරා.
2: හෙට හම්බෙමු.
1: හෙට හම්බෙමු. මම මකලෝ.
2: මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හය දිනකට මරු කැඳ වූ මීගොඩ අනතුරේ කැබ්‍රත රියදුරු රිමාන්ඩ්. බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට. ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ගැන අනතුරු ඇගවීම. QR ක්‍රමවේදය ක්‍රියාත්මක නොකරන පිරවුම් හල්වලට දැඩි නීති. ඉරානයේ රේඩාර් පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත.
1: මේගොඩ වෙසක් දන්සලකදී පුද්ගලයන් 6 දිනකට මරු කැඳ වූ කැබ්‍රතේ රියදුරු ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබෙනවා. ඒ ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුයි. මේගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක පොලිමක සිටි පිරිසක් වෙත කැබ්‍රතයක් කඩාවැදී 6 දිනක මිය ගියේ ඊයේ රාත්‍රියේදී. මේගොස් ඇත්තේ එකම පවුලේ 3 දෙනෙක්, ඔවුන්ගේ ඥාති දියණියක් සහ එකම පවුලේ සහෝදරයන් 2 දෙනෙක්. තුවාල ලැබූ තවත් දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ අවුරුදු 15-56 අතර වයසේ පසු වූ කාන්තාවන් 3 දෙනෙකු සහ වයස අවුරුදු 35-38 අතර පිරිමි පුද්ගලයන් 2 දෙනෙක්. ඔවුන් හංවැල්ල සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්. අනතුරෙන් පසු කැබ්‍රදේ රියදුරු පලා ගිය අතර ගොඩගම ප්‍රදේශයේදී පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. රථවාහන දිසාව හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සදහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ කැබ්‍රතේ හිමිකරුද එහි සිට ඇති අතර පසුව ඔහු ඉවත් වී ඇති බවයි. ඔවුන්ට එරෙහිව ඝාතන චෝදනාව යටතේ නඩු පවරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
2: කැබ්‍රතේ නවත්තන්නේ නැහැ, කැබ්‍රතේ පලාගෙන යනවා. මීගොඩ පොලිසියට වන්නනේ දුරගතන ඇමතුමක් ලැබෙනවා. ගොඩගම හන්දියත් පසු කරලා මේක යන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී අපි එතනදී රාජධානි දෙදෙනා මේ වාහනේ පසුපස ගිහිල්ලා හඹාගෙන ගොස් වාහන නවත්තලා පරීක්ෂාවට ලක් කරද්දී මේ වාහනේ ඉන්න රියදුරා බීමත් සින්න මට අනාවරණය වෙයි. මුල් අවස්ථාවේ අර එතනදී කීප දෙනෙක්ගේ ඇඟේ වදිද්දී මරණ වළක්වා ගන්න තිබ්බා. නමුත් මේ රියදුරා බීමත් වීමත් රිවිසිරි නිසා සිහ විකෘති වීම නිසා මරුමුණට පත් වෙනවා. රියදුරාගෙන පරීක්ෂා කරද්දී රියදුරු බලපත්‍රයක් ඒ මොහොතේ තිබ්බේ නැහැ. සහය වාහනේ තිබ්බ බලපත්‍ර එක්ස්පයර් වෙලා තිබ්බේ. පිට දැන් දෙන තොරතුරු අනුව ඒ වාහනේ අයිතිකාර පුද්ගලයා දිනලා දෙන පසුව උතනින් ඉවත් වෙලා තියෙනවා. උඩුරුත්ව නඩුපවරණ කටයුතු කරනවා. දැන දැනම තමයි චේතනානු තමයි මේ අරණසිද්ධ සදසිද්ධ කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ඔහුට අපරාධ නීති යටතේ ගේන්න පුළුවන් උපරිම චෝදනාව මිනිමැරීම වගේ චෝදනාවනුත් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
1: මහාචාර්ය නීතිඥ ප්‍රතිභහ මහානාම හිවා සඳහන් කළේ මෙවැනි අපරීක්ෂාකාරී රියදුරන් තෙරෙහි නීති තවදුරටත් දැඩි විය යුතු බවයි.
3: දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය ඉතාම පැහැදිලිව කියලා තියෙනවා, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරීක්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියාවක් නිසා යම්කිසි පුද්ගලයෙකු මරණයට පත් වුණොත් වසර 5ක සිර දඬුවම් සහ ඒ වගේම දඩයක් සහ දණ්ඩනයක් නියම කරන්න පුළුවන් වන්දියක් එක්ක. ඒතර මේක තමයි දැනට අපරීක්ෂාකාරී ලෙස නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරොත් එවැනි අවස්ථාවකදී පවා දෙන දඬුවම. නීතියේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත්. මෙවැනි නොහික්මුණු ඒ වගේම වැරදි සහගත රියදුරන් සම්බන්ධව ලංකාවේ පවතින නීතිය තවත් ඉදිරියට සංශෝධනය වෙලා ඉන්න ඕනේ.
1: මේ අතර පසුගිය 29 සහ 30 යන දෙදින සිදු වූ රියානතුරු 19කින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුළ සිදු වූ මාරක රියනතුරු සංඛ්‍යාව 1089ක්. එම අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1140 දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ. බහලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමේ සභාපති සනත් මංජුල සඳහන් කළේ අද සිට ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බවයි.
4: රට තුළ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක විශේෂම ආනයනික භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂම අපේ ලොරි රථවලට අවශ්‍ය වන අමතර කොටස් ටයර් බැටරි විශේෂම ලිහිසි තෙල්වල මිල ඉතාමත් ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ඉහළ යෑමත් එක්ක පසුගිය දින රජය මගින් ඉන්ධන මිල ඉහළ දැමීම කරා. ඒකම ඊට කලින් මාසෙත් ඉන්ධන මිල ₹10කින් ඩීසල් මිල වැඩිවීමක් වුණා. මේ මිල ගණන් දෙකටම සාපේක්ෂව ₹25කින් ඔටෝ ඩීසල් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. මේ තත්ත්වෙත් එක්ක අපගේ ප්‍රධාන කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂම නඩත්තු සේවා විදුලි බිල් ඉහළ කියලා තියෙන නිසා අද දින සිට 5%කින් ආනයන අපනයන බහලු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට විධායක කමිටුව තීරණය කළා තියෙනවා.
1: මේ අතර රට තුළ පවතින ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීමට සහ ඉන්ධන වෙළඳපළ කඩාවැටීම වැළැක්වීම සඳහා ජනතාව ඉන්ධන පරිභෝජනය අවම කරගත යුතු බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
5: ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන වැඩි කරලා තියෙන්නේ. මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට. ඒතර මේ தත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕන. අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා මෙන්න මේ රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු කරොත් මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.
1: මෙම මාධ්‍ය හමුවට එක් වූ ලංකා කණජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ මෙම සතියේ සිට QR ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලන බවයි.
6: කෝට එකේ කිසිම මේකක් නැහැ. ඇත්තටම පහුගිය කාලය තුල අර QR කේතේ අර ඒ ගහන් නැති කට්ටියට අපි ඇක්ෂන්ස් වලට ගියේ නැහැ. මේ සතියේ ඉඳලා අපි ඒ QR කේතය භාවිතා නොකර කවුරු හරි ගහලා තියෙනවා නම් ඒවට අපිට මොනිටර් කරන සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒක හරහා අපි ඇක්ෂන්ස් වලට යනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අපි QR කේතයට සම්පූර්ණ එක එක ගහන්න නැත්නම් ඒගොල්ලන්ට අපි ඉන්සෙන්ටිව් එකක් දීලා තියෙනවා. ඒ ඉන්සෙන්ටිව් එක අපි අනිවාර්යයෙන්ම කපනවා.
1: රජයෙන් ලබා දෙන ආධාර මුදල ඉවත් කළ විට කණජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ඩීසල්

0: ලීටරයකින් රුපියල් 29ක අලාභයක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40ක අලාභයක් ලබන බවයි සංස්ථාව සඳහන් කළේ. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලු ඉන්වොයිස් පත් අද සිට ඩිජිටල්කරණය කිරීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ශාන්තද සිල්වා සඳහන් කළේ තෙල් බෙදුම්කරුවන්ට නිසි අවබෝධයක් ලබාදීමෙන් පසු නව ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බවයි.
1: ඛනිජ තෙල් නීති සංස්ථාවේ සියලුම ඉන්වොයිස් පත් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය කළමනාකරුවන් මාර්ගයෙන් බෙදුම්කරුවන් වෙත දැනුවත් කරලා තියෙනවා. ඩිජිටල්කරණය ඉතාම හොඳ වැඩක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට ගැසට් නිවේදනයක් නිකුත් කරලා මේ විදියට ජූනි මාසේ පළවෙනි දින මේ ක්‍රියාත්මක වෙනවා කියලා දැනුවත් හරි ක්‍රමවේදයක් තුළ කිසිම දැනුවත් කිරීමක් බෙදුම්කරුවන්ට දන්වලා නැහැ.
0: ආයෝජකයන්ට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය වී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතර කටුවන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන්.
2: පුද්ගලින්ගේ ආර්ථිකය බිමටම වැටේ. දසලක්ෂ ගණනකගේ ජනජී මහ පොළොවටම සමතලා. අපේ රට මහා දැවැන්ත ආර්ථික ඌදුරුවකට මුහුණ දෙමින් සිටි. අපේ රටේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණය ලොකු අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. අපේ රටේ අපනයන ශේෂ්ත්‍ර දියුණු විය යුතු වේගයට දියුණු වෙන්නේ නැහැ. එදා ආරම්භ කරපු ඇඟලුම් කර්මාන්ත ශාලා 200 අද වැසීගෙන යන තරුණ තරුණියන්ගේ රැකියා හිමි. ඒකට ප්‍රධානතම හේතුව තමයි ආයෝජකින්ට හිතකර පරිසරයක් රටේ නිර්මාණය වෙලා.
0: මෙම වසර තුළ අටවරක් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නංවා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
3: ලෝකවලඳපොලේ මිල ඇරල්ලේක ප්‍රමාණය තවත් අඩුවෙලා තිබෙනවා. 90%කට විතර බහැලා තියෙනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාවගේ තෙල් වලින් ගසා කන සූත්‍රය මේ රටේ ඉදිරිපත් කළා තිබෙනවා. පකිස්තානයේ රුපියල් 22කින් මේ තෙල් මිල අඩු කරලා තිබෙනවා. ඒ වගේම වියට්නාමය මේක අඩු කරලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාව මේ ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව මේ රටේ ජනයාව හූරා කරන තැනකට මේ තෙල් මිලත් එක්ක පත් කරලා තිබෙනවා. 2026 පමණක් අට වතාවක් මේ ආණ්ඩුව තෙල් මිල ඉහළ දාලා තියෙනවා.
0: බලශක්ති මිල පහත දැමීමට ආණ්ඩුවට නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කියා සිටියේ.
4: අපි අවසර දුන්න පවර් ප්‍රොජෙක්ට්ස් කීයක් මේව ක්‍රියාත්මක කළා කියලා තියෙන ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න දෙන උත්තරේ මොකද්ද? බිඳුවයි. ඉතින් කොහෙද මේ රටේ මේ බලශක්තිය 3/1කට දෙනවා කියලා අනුර කුමාර මරණකම් මේ රටේ ජනාධිපතිතුමාත් ඔබතුමාලා විශ්වාස කරනවා 3/1 අඩු කරන්න පුළුවන් කියලා. කවදාවත් බෑ. ඒ මොකද අනුර කුමාරට තියෙන්නේ මොකද්ද? මුකරිකම විතරයි.
0: වත්මන් ආණ්ඩුව වසර 10ක් රට පාලනය කළ හොත් ජනතා ගැටලු රැසකට විසඳුම් ලබා දෙන බවයි නියෝජ්‍ය මාත්‍ය ටීබී සරත් සඳහන් කළේ.
5: අවුරුදු 18ක් 20ක් සම්පූර්ණ වෙනකොට රැකියාවක් ගන්න පුළුවන් රටක් හදන්න ඕන. අපි අවුරුදු 10ක් මේ රට පාලනය කරොත් උපදින හැම දරුවෙකුටම රැකියාව ස්ථීර කරමු. ස්ථීර රැකියාවක් ලැබෙන වැඩපිළිවෙලක් අපි හදමු. ජීවත් වෙන්න පුළුවන් හොඳ වැටුපක් ලබා දෙමු. පානීය ජල ප්‍රශ්නේ සම්පූර්ණ විසඳනවා. ගෙවල් ප්‍රශ්නේ සම්පූර්ණ විසඳනවා. පාරවල් වල ප්‍රශ්නේ සම්පූර්ණම විසඳනවා. කර්මාන්ත මීට වඩා දෙගුණකින් සංවර්ධනය කරනවා.
0: ලබන වසර තුළ දැවැන්ත ආහාර අර්බුදයක් හටගනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවා.
6: අද මේගොල්ලන්ගේ නොහැකියාව මේ පෙන්නන්නේ. මේගොල්ලෝ මහ ලොකු මැද පෙරදිග යුද්ධයක් ගැන හොමුස් එකක ගැන කතා කරනවා. මේ ඔක්කොම කතා වෙන්නේ මේගොල්ලෝ යන්නේ ගොබෙල්ස් න්‍යායෙන්, හිට්ලර්ගේ හිටපු ගොබෙල්ස්. ගොබෙල්ස් කියනවා සිය වරක් එක බොරුවක් කිව්වහම ඒක සත්‍ය වෙනවා. මේගොල්ලෝ දිගටම කතා කරේ බොරුනේ. ඔළුවෙන් නෙවෙයි කටින් යන්නේ මේ වැඩපිළිවෙල. ආනායනට දැන් මුදල් නැති වෙනවා. තව කාලයක් යනකොට මතක තියාගන්න. මේකෙ වෙන්නේ මොකද? විශාල ආහාර අර්බුදයකට එන වසර මුල වෙනකොට මේරට මූණ පාන්න වෙනවා.
0: නිෂ්පාදන ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ කියා සිටියේ.
7: පෙට්‍රල් මිල රුපියල් 430කට එහා මිලකට ගිහිල්ලා. ජපානයේ තවම පෙට්‍රල් ලීටරයක් යෙන් 160යි. ඒ කියන්නේ රුපියල් 330ක් වගේ මුදලක්. තෙල් මිලත් එක්ක හැම භාණ්ඩයකම මිල ඉහළ යනවා. නිෂ්පාදනයේ අන්තිම පල්ලෙහාට බැහැලානේ තියෙන්නේ. අර ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ නායක වෙනකල් කට අරගෙන බලාගෙන ඉඳලා යන සුපුරුදු ක්‍රමයේ තියෙන්නේ. ආවේ කාර් එක ලක්ෂ 12කට දෙනවා කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අද මොකද්ද ගන්න පුළුවන් වාහනේ? හොඳ කාර් රථයක් ගන්න නම් 175කට එහා මුදලක් ඕනේ. ඒකත් දැන් වැඩි වුණා.
0: ඇතැම් පිරිස් කැළඹීමකට පත්ව සිටින බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ.
8: අපි ජනතාවගේ ප්‍රශ්න බේරමින් යනවා. එහෙනම් මේක සමස්ත බේර ගන්න බෑ. කවුරුත් දන්නවා මේ ආණ්ඩුව බාරගත්තේ අසාධ්‍ය ලෙඩෙක්නේ. මොකද අවුරුදු 76ක් බෙහෙත් දීලා කොළපාට දොස්තර මහත්තයයි නිල්පාට දොස්තර මහත්තයයි දෙන්නම් බෙහෙත් දීලා ලෙඩ අසාධ්‍ය තත්ත්වයටපත් වුණා. මහා ලෙඩ තොගයක් එක අපි රටක් බාරගත්තා. එහෙනම් මේ කලබල වෙලා තියෙන කවුද දන්නවද? හොරකම් කරපු කට්ටිය කලබල.

0: කුඩු වෙළෙන්දෝ කලබල වෙලා, පාතාල කට්ටිය කලබල වෙලා, නීති විරෝධීක වැඩ කරපු කට්ටිය කලබල වෙලා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නියතයි අනිවාර්යයි.
1: දැනට ප්‍රදේශ කිහිපයක පැතිර යන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ නව ජන්ම සහ ළමාරෝග පිළිබඳ අධ්‍යනංශයේ අංශ ප්‍රධානි වෛද්‍ය කසුන් ජයසුන්දර සඳහන් කළේ දරුවන්ගේ රෝග ලක්ෂණ පිළිබඳ මව්පියන් නිරන්තර අවධානයෙන් පසු යුතු බවයි.
2: මෙනින්ජයිටිස් කිව්වහම අපි සාමාන්‍ය බය වෙන ලෙඩක්, ඒක බය වෙන්න ඕනත් ලෙඩක්. ඇත්තට සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ ගත්තම ටිකක් බරපතලයි කියලා අපි සලකන ලෙඩක්. ප්‍රධානම රෝග ලක්ෂණ තමයි උණ, හිසරදය, බෙල්ල නැවීමේ අපහසුව, බෙල්ල ඇතිවන කැක්කුම, ලයිට් බැලීමේ අපහසුව, සිහිමද ගතිය, වමනය. මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් දරුවෙක් රෝහලකට ගෙන එන්න අවශ්‍යයි.
1: විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සඳහන් කළේ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වලට යොමු වීමෙන් රෝගය පාලනය කරගත හැකි බවයි.
3: එන්ටෙරෝ වෛරස් මගින්, ඒ කියන්නේ ආහාර මාර්ගයේ මගින් මෙනින්ජයිටිස් වෛරසය ගැනත් අනිසිබියක් ඇති කරගත යුතු නැහැ. නමුත් අපි සමාජයක් හැටියට හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වලට යොමු වීම වැදගත්. වතුර උණු කරලා බොන්න, පිසින ලද ආහාර වලට වැඩිපුර යොමු වෙන්න, විශේෂයෙන්ම පාසල් ළමුන්ට මේ හොඳ පුරුදු කියලා දෙන්න.
1: ඉබෝලා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වේ යැයි, අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ.
4: මේක පැතිරෙන්නේ ඒ එවැනි රෝගීන්ගේ රෝගය වැළඳුන අයගේ ශ්‍රාවයන් තව කෙනෙකුට කෙලින්ම ශරීරේ ගැවුණොත්. එහෙම නැතුව මේක මිසසන පද්ධතිය හරහා, කෙළබිනිති හරහා, කැස්සෙන් වාතයෙන් එහෙම යන ලෙඩක් නෙවෙයි. 1976 මේක මුලින්ම කොංගෝ රාජ්‍ය හොයාගත්තට පස්සේ මේ දක්වා මේ අවුට් බ්‍රේක් සරින් සරේ මේක පැතිරෙන අවස්ථාවන් 17ක් මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එකකවත් ඒවා ලොකුවට ලෝකය පුරා පැතිරුණු නැත්තේ මේක පැතිරෙන ආකාරය නිසා, මේ පැතිරීමේ තියෙන අවදානම ඉතාම අඩු නිසා. මේක මේ ඉන්ෆ්ලුවෙන්සා වගේ හෝ එහෙම නැත්නම් කොවිඩ් වගේ හෝ පැතිරෙන ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඇත්තටම අපිට ඒ ගැන බියක් නැහැ.
1: වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ජනවාරි පළමුවනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 33,572 වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 19ක්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ 2017 වසරේදී පැවති තත්ත්වයට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට වැඩි වෙමින් පවතින බවයි.
4: අපේ ලංකාවේ ඩෙංගු නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු වුණත් රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වුණ අවස්ථාවකදී අපිට මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වෙනවා. 2017 තියුණු තත්ත්වය, රෝහල්වල ඉඩ නැති තත්ත්වයක් තියුණා, වාට්ටුවේ ඉඩ නැති තත්ත්වයක් තියුණා. ඇත්තටම එවැනි අවදානමක් තියෙනවද කියලා සැකේ අපිට තියෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ තත්ත්වය තුළ තියෙනවා කියලා. ඒ වගේ වැඩිවීමක් තමයි අපි දකින්නේ.
1: මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන ගම්පොල විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. නියෝගය නිකුත් කළේ මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. 2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05ක් ළඟතබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකර වූ වෙලේසුදා නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් 2015 වසරේ ඔක්තෝබර් මස 14 වනදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා. එම දඬුවම නියම කරන ලද්දේ එවක මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ වත්මන්නග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින්. එම දඬුවමෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වෙලේසුදා විසින් පළමුව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර එම ඇපෑල අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා. මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දුව ඉවත් කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වෙලේසුදා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළේ ඉන් පසුවයි. සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයන් ඩුබායි හා මෝල්ඩාව රාජ්‍යයන්හි රැකියා සඳහා යොමු කළ රන්තටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් දුබායි සුද්දා කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින්. ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 107ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් කාර්යක්ෂයට ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා. සැකකරෝ විදේශගත වී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙක්. ඔහු බුලත් සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වන අතර සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. සංචාරක වීසා මගින් පුද්ගලයන් දුබයි රාජ්‍ය රැකියා සඳහා යොමු කරන ප්‍රධාන ජාවාරම් කරු නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් දුබයි සුද්දා බවද කාර්යාංශය ප්‍රකාශ කළා. ඔහු මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන ඇප මත මුදාහැර සිටි අයෙක්. අත්අඩංගුවටගත් මෙම සැකකරු හෙට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉරානයේ රේඩාර් පද්ධති ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව අමරිකාව පවසනවා. අමරිකා මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ ඉරානය විසින් කුවේටයට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔවුන්ගේ රේඩාර් පද්ධතිවලට පහර දුන් බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අමරිකාවේ හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් සමාජ මාධ්‍ය ගිනිමෝස්සේ සටහනක් තබමින් සඳහන් කළේ අවසානයේ සියල්ල යහපත් ලෙස සිදුවනු ඇති බවයි. ඉරානයට ගිවිසුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය වී ඇති බවද ඒ අමරිකාවට සුබදායක වනු ඇති බවද ට්‍රම්ප් සඳහන් කළා. ඉරාන විදේශ මාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පැවසුවේ අමරිකාව නිරන්තරයෙන් සිය අදහස් වෙනස් කරමින් පරස්පර විරෝධී ඉල්ලීම් ඉදිරිපත් කරන බවයි. අමරිකා එක්සත් ජනපදය සමග ගිවිසුමකට එළඹීමට නම් ලෙබනනයේ සටන් විරාමය නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවද ඔහු සඳහන් කළා. යුද්ධය අවසන් කිරීම සඳහා අමරිකාව සමග සිදු කරන ඕනෑම ගනුදෙනුවකට ලෙබනනයේ සාමය පිළිබඳ සහතික කිරීම ඇතුළත් විය යුතු බවයි ඉස්මයිල් බගායි ප්‍රකාශ කළේ. මොරොක්කෝ ඩයිමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද හෙල්ල විසිකිරීම් පිරිමි සව්වේ රිදී පදක්කම දිනාගනු ලැබුවා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 85.97. මොරොක්කෝ ඩයිමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලිය මොරොක්කෝ රබාත් හිදී පැවැත්වෙනවා. හය දෙනෙකුට මරු කැඳ වූ මීගොඩ අනතුරේ කැබ්‍රත රියදුරු රිමාන්. බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට. ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම. QR ක්‍රමවේදය ක්‍රියාත්මක නොකරන පිරවුම් හල්වලට දැඩි නීතිය. ඉරානයේ රේඩාර් පද්ධතිවලට අමරිකාවෙන් ප්‍රහාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවාංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
5: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ටවුන්. දේවදූතියක් වගේ සිංදු එක්ක ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත නිව් ජෙනරේෂන් එකේ ටැලන්ටඩ් සිංගර් කෙනෙක් තමයි මිහිරන් කියන්නේ.
1: මදුවිත විදිරේ වෙරළ තනේ.
2: එයා අලුතින් වෙනස් සිංදුවක් කරලා තිබ්බා.
1: වෙන්නුන් මුතමේ වගේ අපි ඇයි දුරාවේ. මා පෙම්බැඳියේ ප්‍රාණේ අමු වේදෝ ආයේ.
3: අලුත් සිංදුව හැදුවේ දිලූ බී. එතකොට සිංදුව ලිරික් කළේ උමේරා පතිරණ. සිංදුව කොම්බෝස් කළේ මම. එතකොට සිංදුව සිංග කරන්නේ මම.
1: හදවත කියනා මේ සන්තාපේ වේදනා.
2: මේක ට්‍රූ ස්ටෝරි එකක් කියලා ආරංචි.
3: කාලයකට කලින් පෝස්ට් එකක් දැම්මා Facebook එකේ මම ඊළඟ සින්දුව ට්‍රූ ඉන්සිඩන්ට් එකක් බේස් කරගෙන හදනවා කියලා. මට කමෙන්ට් ගොඩාක් ලැබුණා. ඒ ඔක්කොම කියවලා බලලා ඒ අතරින් මම ෆිල්ටර් කරගත්ත එක මෙසේජ් එකක් තමයි මේ.
0: දැක ලස්සන ඉමෝෂනල් මියුසික් වීඩියෝ එකක්.
3: සින්දුව තනිකරම අහලා කරලා ෂෝට්ස් ප්ලෑන් කරලා හැමදේම උනේ නෙස්තර මුතුගලහරා. කාස්ට් එකේ ඉන්නේ චමීර ලියනගේ සහ දුමී වන්නියාරච්චි. මම හිතනවා සින්දුවට මම ඕවරෝල් ගත්ත කාස්ට් එක සහ මගේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක අතම සින්දුවේ හොඳ දේවල් ටිකක් කරලා තියෙනවා කියලා.
2: මේ සොන් එක ඔයාට ෆීල් වෙන්නේ කොහොමද?
3: ගියෙන් ගණන් වීව්ස් වන්න හිතාගෙන කරපු සින්දුවකුත් නෙවෙයි. මේක ඇත්තටම මගේ හිතේ සතුට වෙනුවෙන් මගේ සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් හදන සින්දුවක්. වෙනස් වීඩියෝ එකක් මම කළා කියලා අර ඒ සැටිස්ෆැක්ෂන් එක දවස් අවසානයේ මගේ හිතේ
1: තියෙනවා.
0: වරුන් ධවන් මේන් කැරක්ටර් එක කරන හේ ජවානී තෝ ඉෂ්ක් හෝනා හේ මූවී එකේ චුනරි චුනරි රීමික්ස් සොන් එක පහුගිය දාරේ රිලීස් වෙලා තිබ්බා.
2: මේ රීමික්ස් එකේ 90 දශක හිට් වුණු ඔරිජිනල් වර්ෂන් එකට එදා ඩාන්ස් කළේ සල්මන් ඛාන් එක්ක සුෂ්මිතා.
0: එතකොට මේ පාර ඩාන්ස් කරන්නේ වරුන් එක්ක පූජා හිට්.
2: මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ ඩේවිඩ් ධවන්. ඒ කියන්නේ වරුන්ගේ තාත්තා.
0: චුනරි චුනරි සොන් එකේ තියෙන නොස්ටැල්ජික් ෆීල් එකත් එක්ක හිතුවටත් වඩා මේ විදිහ සොන් එක වෛරල් වෙලා තියෙනවා.
1: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මිනින්ජයිටිස් රෝගයෙන් බේරෙන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: මේ දිනවල අපේ රටේ ප්‍රදේශ කීපකින් වාර්තා වෙන මිනින්ජයිටිස් රෝගය නිසා අපි හැමෝම ඉන්නේ දැඩි අවධානයකින්. ප්‍රධාන වශයෙන්ම වෛරස් ආසාදනයක් නිසා ඇතිවෙන මෙම රෝගය කුඩා දරුවන් අතර පැතිරියාමේ වැඩි අවධානමක් තියෙනවා. ආසාදිත පුද්ගලයන්ගෙන් පිටවන මල පහ සෙම බිනිති මගින් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. මේ ආසාදිත ද්‍රව්‍යයන් අපි ගන්න ආහාරවල වගේම අපි පානය කරන ජලය මගිනුත් අපිට බෝ වෙන්න පුළුවන්. සබන් යොදාගෙන නිතර නිතර දත් සේදීමත් මහජනයා වැඩිපුර ගැවසෙන තැන්වලට යනකොට මුව ආවරණය පැළඳීමත් යම්කිසි රෝගී පුද්ගලෙක් සිටිනම් ඔහුගෙන් හැකිතාක් දුරට ඈත් වී සිටීමත් විශේෂයෙන්ම ආහාර ගැනීමේදී හැකිතාක් දුරට පිටතින් ආහාර නොගැනීමත් කුඩා දරුවන්ට ආහාර දීමේදී හැකිතාක් දුරට නිවසේදීම සාදාගත් ආහාර දීමත් ඒ වගේම කුඩා දරුවන් වැඩිපුර සෙනඟ ගැවසෙන තැන්වලට අරගෙන නොයාමත් මේ දිනවල කරන්න ඕන කරුණු කීපයක්. ඔබට හෝ ඔබේ දරුවාට යම්කිසි විදිහකින් තද උණ හිසරදය ඒ වගේම වමනේ වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියතහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
4: නැහැ. මතකද ESTH බලාගෙන ආදරේ කියපු දවස
5: කාටත් හොරෙන්.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable යපදිංචි මූල්‍ය සමාගමකි.
4: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
5: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2,5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
8: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
8: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
8: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
9: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
12: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි. 98.2

0: FM
1: දඹලව රාත්‍රිය 7යි විනාඩි 2යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක්. රෑ 7:30 වෙලා විනාඩි 8යි දැන් වෙලාව.
1: අදින් පටන් ගත්තේ අලුත් මාසයක්. හරියටම අවුරුද්දෙන් භාගයක් ඉවරයි. තව භාගයයි තියෙන්නේ.
0: ජීවිතේ සමහර මතක ජීවිත කාලේ පුරාම තියෙනවා. ඒවා වෙනස් කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට ඒ මතක රසවත් වෙන්න පුළුවන්. තවත් වෙලාවක ඒ මතක නිසා හිත පෑරෙන්න පුළුවන්. කොහොම වුණත් මතක විදිහටම තියාගෙන ඉන්න එක කෝකටත් හොඳයි. මොකද අනාගතය ඊට වඩා ලස්සන කරන්න අතීතයට වඩා අපි හැම වෙලාවකම උත්සාහ කරනවා නම් කොහොමත් අපිට අතීතයට වඩා ලස්සන අනාගතයක් හදාගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. ආදරණීය අනාගතයක් වෙනුවෙන් තමයි වර්තමානයේ අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ. එහෙම නේද?
1: අනිවාර්යෙන්ම කෙනෙක් ඉන්න පුළුවන් මතක එක්ක විතරක් ජීවත් වෙන. ඒ මතක වලින් විතරක් එයාගේ අනාගතය දකින. ඉතින් ඔයත් එහෙම කෙනෙක්ද?
0: උත්තරය ඇති. ඒ උත්තරේ වගේම අපි බීච් එක පැත්තට ආවොත් තවත් ලස්සන දෙයක් ගැන උත්තරයක් දෙන්නත් ඔයාට පුළුවන්. අදත් පුරුදු විදිහට රණවේ වෙනකන් අලුත් මාසික අලුත් ආරම්භයක් එක්ක අපි ආදරය ගැන කතා කරමු. මං නිශාන්.
1: මං විශ්මී.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රටේ ජීවන වියදම දරා ගන්න බැරි තත්වයකට අතුයි.
2: මාසිකව ලැබෙන තෑගි නම් දැන් හොඳටම ඇති.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: යුද මේ තත්වයක් තියෙනවා. ඒක හැම දෙයකටම මූලික කරගෙන හරියන්නේ නැහැ.
4: පුලුවන්තරම් බලනවා අඩු මිලට තෙල් මිලදී ගන්න.
5: වෙසක් බලන්න ගිහිල්ලා එනකොට තිබිච්ච මෙල නෙවෙයි ගෙදර යද්දි තිබුණේ.
6: අපි බොරු කියලා නෑ. ඔය කියන්නේ බොරුවක්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි, නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි, ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි, ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුඩ් සිටි.
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa, documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 492 492 0.7 1 1 327 77.
13: මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
15: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
17: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
18: සෙන්ඩි, ආස්ටෝර්වියෝ, මාර්ෂි, විශ්මි. මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
17: අන්නා කලින් කියන්නේ පැයි.
19: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
20: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
17: අන්න හවස දෙකට සතිය දවස්වල
21: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook 2. TikTok.
17: CTFM Pocket Money අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ රඹුක් කරන ඉෂානි ජයසිංහ.
22: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු අත්දැකීමක්.
23: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
17: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
19: සියත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
19: අනුග්‍රහය
24: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
25: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇයි?
1: නෑ මට ඇහුණ කවුරුහරි හිනා වෙන මහා හයි.
0: මටත් පොඩ්ඩක් විතර ඇහුණා. මං චුට්ටක් වාදියා බලන් හිටියා.
1: මං මට ඇහුණ ගෑනු ළමෙක් කියලා වෙන සද්දයක්.
0: මට ඇහුණේ ඔබට
1: ගෑනු ළමෙක්ද? ඔබටත් සමහර වෙලාවට එහෙම මේ කියන්න ඕනේ නැති දේවල් කියන්න ඕනේ නැති වෙලාවට කියවිලා ඇතිනේ. එහෙම වුණාම ලැබෙන ප්‍රතිචාරය අම්මෝ ස්කෝපෙන් දැවෙනවා. පුළුවන් නම් පුච්චන්න මේ වෙලාවේ.
0: මේ දැම්මමද?
1: මෙතන මං ඇරෙන්න වෙන කාටවත් hina වෙන්නේ.
0: අලු කරනවා.
1: දැක්ක නේද? මේ වෙනකොට කීයක් විතර වෙනවද අලු කරලා තියනවාද?
0: ගණන් කරන්න චුට්ටක් අමාරුයි.
1: රයිට් මං දන්නවා. ඒ අයගේ අලු නේද ඔය නල්ලි ඉඳලා හිටලා ගාගෙන ඉන්නේ. මට තේරෙනවා. මේක ඇතුලේ මහ කුමන්ත්‍රණයක් තියෙනවා. ආදරේදී සමහර වෙලාවට අපි හේතුවක් නැතුව වුණත් රණ්ඩු වෙන තැන් ඕන තරම් තියෙනවා නේද?
0: අනිවාර්යෙන්ම. ඒ චූටි චූටි රණ්ඩු තමයි ආදරේ ටොපින් කිව්වත් හරි නේද?
1: ඔය ආදරෙන් එකට බැඳිලා ඉන්නකොටනේ ඔහොම ඉඳලා මොකක් හරි හේතුවක් නිසා අයිති වෙන්න ඕන වුණත් අත්හැරුණු තැන්වලදී මෙන්න මේ සින්දුවේ මෙන්න මේ කෑලි ටික මෙන්න මේ වචන ටික ඔබට මතක තියෙනවද කියලා බලන්න. බලන්න කොච්චර ලස්සනට මේක ලියලා තියෙනවද කියලා. ගහකොළ වලට දහහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දහහක් කන් ඇති හින්දා කවදාවත් නොබ මට නොලැබෙන හින්දා මොනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා. ඔබටත් මෙහෙම හිතිච්ච දවස් ජීවිතේ තිබිලා තියෙනවද? තිබිලා නැත්තම් ගොඩක් වාසනාවන්තයි. එහෙම දවස් තියෙන්නත් එපා කියලායි අපේ ප්‍රාර්ථනාව. ඒත් අත්හැරිච්ච සමහර දේවල් වලට තාමත් අපි ආස කරන ආදරේ කරනවා.
0: සමහරක් වෙලාවට ඒ අත්හැරුණු දේවල් ඒ මතක අයමත් කෙනෙකුගේ ජීවිතයට ලං වෙනකන් තව කෙනෙක් බලන් ඉන්නව වෙනත් පුළුවන්.
1: එන්න අපි ඒ ගැන කතා කරමු. 0711982294 WhatsApp message එකක් එවන්න.
0: එහෙමත් නැත්නම් ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එකට කමෙන්ට් එකක් තියන්න.

0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස දෙවනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaken Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
7: Hina venna, menna velava.
8: Kiri kila kiyanne saubhagye salakunak. Dan man gedarin eliyata bahinoda, ammi kiri ela danak mehema hemadaama para panna ona.
9: Gedara dora issara kannadiyak thiyala thiyena. Ethoda almuthuen kiri ela danek genna ona de? Ne, tamantam peena.
10: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
11: අනුග්‍රහය පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
12: රටපුරා අපේම ගොවි පව් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
13: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
15: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් වෙතින් දැන් ලබාගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: Prime Kalora. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
20: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
21: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
22: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: එරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: මගේද ඔෆිස්සාවේ එන්න මෝන හින්ද මිසක් ඔෆිස් යන මූඩ් එකක් මට තිබ්බේ නෑ.
1: නිශාලිගේ ආදරේ බිඳිලා ඒ හැටි කාලයක් නෑ. තාමත් විටින් විට ඒ බිඳුණු මතක එයාට වද දෙනවා.
2: සුදු එයාට බැරිද තව එක සැරයක් මට සමාව දෙන්න?
0: ප්ලීස් නිර්මාල්, මට මගේ පාඩුව ඉන්න දෙන්න. මට දැන් මේක ඇති.
2: හරි නිශාලි, මට කියන්න ඔයාට පුළුවන්ද මන් නැතුව ඉන්න?
0: පුළුවන් නිර්මාල් පුළුවන්. මං දැන් හිත හදාගෙන ඉවරයි.
2: අනේ මන්ද නිශාලි, මට නම් එක කීයටවත් කරන්න බෑ.
0: නිර්මාල්, ඔයාට ඔය හිතන්න තිබ්බේ මං ඉදි වෙන අයත් එක්ක රට ලෝකෙ ඇවිදින්න යද්දි. මොකදද කෙල්ලගේ මූඩ් අවුට්? බෑ අක්ක, මේ නිර්මාල් එක්ක මට ඉන්නම දෙන්න. ඇයි දැන් ඔයා කිව්වේ ඉවරයි කියලා? මේ මනුස්සයා හැම තිස්සෙම මට කෝල් කරනවා. මේ අදත් කතා කරා. බැරිම තැන මං යා බ්ලොක් කරා.
1: දෙන්නගේ කතාවට ඩිස්ටර්බ් කළේ ඔෆිස් ඇසිස්ටන්ට් පියල්.
2: එක්ස්කියුස් මී, නිශාලි මිස්.
0: ඔව් පියල්, කියන්න.
2: අන්න මේ මිස් හම්බෙන්න නිර්මාල් මහත්තයා ඇවිල්ලා.
0: ඔයා මං ඉන්නවා කියලා කිව්වද පියල්?
2: නෑ මිස්, මං එහෙමනම් කිව්වේ නෑ. මං කිව්වා මිස් ආවද කියලා බලලා කියන්නම් කියලා.
0: ආ හරි පියල්, මං අද ඇවිත් නෑ කියන්න.
1: පියල් පහලට ගිහිල්ලා පණිවිඩේ කියනවා නිශාලි උඩ ඉඳන් හොරෙන් බලාගෙන. හැබැයි නිර්මාල් සෑහෙන වෙලාවක් යනකම් එතනින් ගියේ නෑ.
0: මොකෝනංගි, තාම ගිහින් නැද්ද? පව්, අවුවේම හිටන් ඉන්නවා. වෙලාවකට අක්කේ මට පව් කියලා හිතෙනවා.
3: වැඩක් නෑනේ ඔයා සමාව දුන්නට. අයියා ඒ පරණ වැරද්දම කරනවා නම් දැන් මේ කීවෙනි වතාවද?
0: නෑ අක්කේ නෑ, මේ පරණ මං යාට කීයටවත් සමාව දෙන්නේ නෑ.
1: මිනිස්සු ජීවිතේ ආශාව නැති දේ තමයි ප්‍රතික්ෂේප වෙන එක. හැබැයි හේතුවක් නැතුව කවුරුත් ප්‍රතික්ෂේප වෙන්නේ නෑ. ආදරේදී ප්‍රතික්ෂේප වෙන්න හේතු හදන්න එපා.
4: සියත ආදර රේඛා
1: රෑටට තව විනාඩි 9යි.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: මේ දෙකක් දාගෙන ඉන්නද
6: ඇයි කන් දෙක පුරවල කන්නද
7: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
8: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
7: නෑනේ අරේ වා
4: සින්දු සියත
8: ගියත් සැපයි දවලේ
7: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
4: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
7: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා
9: දැන් මගේ පව් වලට කරගහන්න කවුද
7: අර ඉන්න එක කෑගෙන උඩ කරගහන්න
9: ඔයත් ඉතින් පැය කමාරක් කරගහනවා
7: ඕ ඒ ඇති මට ජීවිතත් ඇදී මොනවා රැවි අනුන්ගේ පව් කරගහ විශාල කරදරයක් උඩ මේ
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලිල්ලනවද? ආයේ මෙහෙම සල්ලිල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
9: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5

0: වෙලාව රෑටයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අටයි විනාඩි අටයි දැන් වෙලාව.
1: ඔය දන්නවද නිෂාන් මිනිස්සු මොනාද දන්නේ නැත්තේ?
0: ඔහොම කිව්වම තරහ යන මගේ හලුවෙක් ඉන්නවා හරිද? ඒකෙන් හොඳ ලස්සන කතාව පටන් ගන්නකොට එක පාටම අපි ඒකට බාධා කරනවානේ. ශ්මිකේන මෙහෙම මෙහෙම කියලා මාව පුංචි පුංචි කැබලි වලට කඩලා ගංගාරාමේ වැවද්දරින්න මාළුන්ට කන්න දානවා.
1: නෑ නෑ නෑ නෑ. අද ඒක නෙමෙයි කරන්නේ.
0: අද ඒක නෙමෙයි කරන්නේ.
1: අද කරන්නේ චූටියට මෙහෙම කපලා දාලා බුද්ධ රශ්මි වෙසක් කලාවේ ළඟට
0: ගිහිල්ලා
1: නෑ එතන තොරණ ළඟ ඉන්නවනේ යකෙක්.
0: ආ යකා.
1: එතනට ගිහිල්ලා මිනිසුන්ට බලන්න දෙනවා. නිෂාන් කොටස්.
0: නිෂාන් කොටස්. හොඳ මොලයක් වැඩ කර ගන්න පුළුවන්. ඔබෙත් ගෙදර මොනවා හරි කරන්න බැරි වැඩක් තියෙනවනේ අදහසක් ගන්න පුළුවන්. ලස්සන ෂාප්පු වලට එහෙම යනවා අපේ යාළුවා විශ්මි. මාර කඩවල හොයාගන්න. ඉතින් ඔබලන්ටත් අදහසක් ගන්න පුළුවන් මේ වෙසක් කාලේ මොනවාම හරි දෙයක් ගන්න යන්න ඕන නම් විශ්මිට කතා කරන්න. යාගා තියෙන මරු ෂොප්ස් ගිහිල්ලා ෂොපින් කරලා ඕන දෙයක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: මැසේජ් එකක් දාන්න.
0: මැසේජ් එකක් දාන්න. මේ
1: 9:01 9:02 9:04
0: මේ ආදරේ ගැන හැබැයි ඈ.
1: ෂොප්ස් ගැන නෙමෙයි.
0: ෂොප්ස් ගැන නෙමෙයි. හිතේ මොනවා හරිම දෙයක් තියෙනවා. දුක හෝ සතුට. ඒකට හේතුව ආදරේ නං. අපි කතා කරමු. තවත් පැයක් තියෙනවා නේද?
1: අනිවාර්යයෙන්ම පැයක් හොඳටම ඇති කෙනෙක්ට සනසීම කතා කරන්න වගේම අහගෙන ඉන්න.
0: වෝල් පෝස්ට් එකක් තියෙනවා ආදර රේඛාංශයේ දෙෆෙම අපේ පේජ් එකේ. ඒක බලලා ඒ අත්දැකීම ඔබටත් දවසක ලැබිලා තියෙනවා නම් ලස්සන කමෙන්ට් එකක් එවන්න.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඉබෝලා බලපෑමට ලක් වූ රටවල් වලින් විශේෂයෙන්ම කොංගෝ සහ යුගන්ඩා කියන රාජ්‍යවලින් එන අයව ගුවන් තොටුපළ සහ අපේ වරායවල් හරහා එන කණ්ඩායම් අපි වෙනම බලනවා. මේකට අපේ තියෙනවා වෙනම ක්වොරන්ටයින් යුනිට් කියන ආයතනය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. කවුරු හරි සැකකටයුතු කෙනෙක් ඉන්නවා නම් රෝග ලක්ෂණ තියලා මේ වෙනකොට ජාතික සෞඛ්‍ය විද්‍යාතනය කවුරුත් දන්න IDH රෝහල සූදානම් කරලා තියෙනවා එම රෝගීන්ව බාර අරගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
7: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්නකෝ බලන්න.
0: කොයිම හරි වෙලාවක මට
1: ඔයාට
0: නිශාන්ට හොඳක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් තනි වචනයක් තියෙනවා. පුළුවන් නම් කියන්න බලන්න. ටික් ටික් ටික් ටික්. බෑනේ. Wish me. Wish me.
1: Good luck.
0: හොඳක්. වාගේ නම් කියන හැම වෙලාවකම මොකද වෙන්නේ?
1: හොඳක්.
0: මට හොඳක් සිද්ධ වෙනවා.
1: බලන්නනේ. හොඳ නමක්.
0: කෙසේ වෙතත් මට හොඳක් වෙනවා නම් එච්චරයි. නම කෙසේ වෙතත්. මම බලන්නේ පැත්තෙන්. රයිට් කමෙන්ට්ස් වල තියෙනවා. පොඩ්ඩක් අපි අද දුක හිතෙන දෙයක් ගැන කතා කරන්න ඒ නිසා පොඩ්ඩක් සතුටු හිතෙන ඉනා යන දේවල් ගැන කතා කරන්න හොඳයි. සමහර වෙලාවට අපි මොනක්වත්ම කියන්නේ නැතුව මොන හරි කිව්වොත් දුක වැඩි වෙන හින්දා සමහර අවස්ථාවලදී කියනවා මොනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා කියලා. ඔය කියන්න කලින් විශාද නන්දමාලියන් ගායනා මේ ගීතේ තියෙන අපි අපූරු පදපේලිය අපි ඔබට දෙයක් දැනෙන්න පෝස්ට් එක විදියට හැදුවා. ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාවත්ම නොබ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා. බලන්නේ වචන කොච්චර අපූර්වට ගලපලා තියෙනවද කියලා. අපි හම්බ වෙච්ච තැන්වල අපි කරපු කියපු දේවල් කවුරුත් දැක්කේ නැති වුණාට අපි ආදරේ බෙදිච්ච හැටි අපි ආදරෙන් හිටපු හැටි ඒවා ගහකොළ පවා දැකලා තියෙනවා. ඇස් දාහකින් සුළඟ අපි කියපු කියපු දේවල් කොච්චර නම් දරාගෙන නැද්ද? ඉතින් කවදාවත් ඔයා මට හම්බ වෙන්නේ නැහැ. ඒක දැන් ස්ථිරයි. හින්දා අපි මුනේ මුන බලාගෙන ඉමු. මුකුත් නොකියෙමු. මොකද කතා කරන්න ගියොත් ඒ දුක තවත් වැඩි වෙන නිසා. රචකයා හරි අපූර්වට ලියනවා. අහන කෙනාට සංවේදී සංවේගී භව දැනෙන්නනේ.
1: අනිවාර්යෙන්ම.
0: සුනුවන්චනායක මොකද කියන්නේ ඒ ගැන?
1: ඉසුරු ඒකට මෙන්න මේ විදිහට ලියනවා. ගහකොළ පවා තාමත් අහනව මන්දා, නුඹට යන්නට තරම් හේතු මොනවද මන්දා, නුඹට ඕනවටත් වඩා වැඩියෙන් මං අපිලිවෙලට පෙනුනාද මන්දා, හිත ඇතුලේ තිබ්බ පිළිවෙල ලස්සන කතාවට නුඹ හුම්කන් නොදුන් හින්දා දවස් ගානක් වරු ගානක් මං හිතෙන් එකිබින්ද කියලා.
0: හරි ලස්සනයි. ඒ අත්දැකීම තියෙන කෙනාට ඒක දැනෙනවා. හැබැයි ඉතින් ඒ අත්දැකීම ඇත්තට සොඳුරු එකක් නෙමෙයි. හදවතින්ම මොකද මම හොඳම යාළුවෙක්. එයා හතරමග නවතිද්දී නවතින්න උන්නේ. ඒත් එයාට ඉහළට යන්න හැම පාරක්ම පෙන්නලා දුන්නා. එයා ඉහළට පියමනිද්දී පැත්තක ඉඳන් ගොඩක් සතුටු වුණා. ඔයා දැන් නන්නාඳුනන කෙනෙක් ලෙසින් උන්නත් හදවතින්ම සුබපතනවා. චමිල තරංග මధుරක් පෙරම තමයි එහෙම ලියලා තියෙන්නේ. තවබේ භාගයක් තියෙනවා නේද විශ්මි?
1: අනිවාර්යෙන්ම. ඒ පැය භාගේ ඔබේ විතරමයි. ඉතින් ලියන්න මේ පැත්තට ඇවිත් 0711982984 අපේ WhatsApp නම්බර් එකට හරි
0: ආදර රේඛා 107 FM අපේ Facebook fan page එකට හරි ඇවිත් comment එක

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
2: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
2: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
2: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
3: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
6: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: සමහර දේවල් කියලත් බෑ, සමහර දේවල් නොකියත් බෑ. එහෙම තැන් ඔබේ ජීවිතෙත් ඕන තරන් තිබිල ඇතේ. දෙයක් කෙනෙක්ට කියනකොට ඒ කෙනාගේ හිතේකින් රිදෙනවා නම් අපි හුඟක් වෙලාවට ඒක කියන එක පැත්තකින් තියෙනවා. තව මොනා හරි දෙයක් කියනකොට කෙනෙක්ව චෝදනාවකට ලක් වෙනවා නම් අපි ඒ ගැන කියන්න ආයවතාවක් කල්පනා කරනවා.
1: හොඳට හිතලා බලන්න, ඔය අකමැති දෙයක් කෙනෙක් කියනවා නම්, ඒ දෙයට බල කරනවා නම්, ඒ වචන වලින් ඔයාගේ හිත රිදෙනවා නම්, ඒකට දුක් වෙන්න ඕනේ සීමාවක් තියාගන්න. එතනින් එහාට දුක් වෙන්න එපා. ඒ වචන එයාගේ. ඔයා ගන්න ඕනේ දේ විතර ඔයාගේ ළඟින් තියාගන්න. හඳයි නේ මගේ උත්තර.
0: මම කරනවා නම් තමයි තවත්
1: අලුත් මාසක ඒ විදිහට තමයි හිතන්න ඕනේ, කරන්න ඕනේ. අපිට පුළුවන්, ඔබටත් පුළුවන්.
0: ලස්සනයි වගේ නේල්ස්.
1: තැන්ක්ස්.
0: කවුරුහරි එහෙම කිව්වලු. රයිට්.
1: ඒක කාට හරි ඇහුණලු.
0: හොඳයි. එහෙමනම් ඉතින් යන්න වෙලාවත් හරි නේද?
1: හැබැයි හෙට රෑ 7 වෙද්දී අපි ආයෙමත් හම්බෙමු.
0: ගෙන් එන්නද? සතුටින් පරිස්සමින් ඉන්න.
1: සුබ රාත්‍රියක්.
0: මනිෂා.
1: මං විශ්මේ.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
2: දැන් මගේ පව් වලට කරගහන්න කවුද?
1: අර ඉන්න එක කෑගෙන උඩ කරගහන.
2: ඔයත් ඉතින් පැයකමාරක් කරගහනවා.
1: ඕ ඒ ඇති මට. ඊටත් වැඩිය බලුවර ඇවි අනුන්ගේ පව් කරගහ. විශාල කරදරයක් උඩ මේ.
3: ලා මකලෝ සහ ලාවට ස

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ ලංකාවේ ඩෙංගු නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු වුණත් රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වන අවස්ථාවකදී අපිට මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ තත්ත්වය තුළ තියෙනවා.
2: කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කලුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා ඉවත් කර ගන්නා ලෙසත්, වැසි වතුර නොමැටෙනසේ ඒවා ගබඩා කර තබා ගැනීමත් වැදගත් වෙනවා. අනිසි ආකාරයෙන් කසල බැහැර කරන තේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: කැඩපත කැඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
4: මට පාවයාව.
5: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා, කලින් කියන්නේ පැයි.
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත Hot and Spicy with සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස්වල.
8: ලොව වැඩිම සක්‍රීය ග්‍රාහකයන් සිටින සමාජ මාධ්‍ය ජාලය මොකක්ද? 1. Facebook, 2. TikTok.
4: සියට FM Pocket Money අම්මලාගේ ගහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ රඹුක්කන ඉශාන ජයසිංහ.
9: ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. අපි වගේ ගෘහණියන්ට ගෙදරට වෙලා ඉන්නේ වෙනසකටත් එක්ක ඉතින් ලොකු අත්දැකීමක්.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
11: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය
12: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කුන්දේසි සහිතයි.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
8: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒකට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
9: නා.
10: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
11: රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
15: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ ජීවිතේ නැති කරගෙන අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා ජීවිතෙන් සමහරගෙනම යන අයත් ඉන්නවා.
4: දැන් මගේ පව් වලට කරගහන්න කවුද?
3: අර ඉන්න එක කෑගෙන උට කරගහන්න.
4: ඔයත් ඉතින් පැයකමාරක් කරගහනවා.
3: ඕ ඒ ඇති මට. ජීවිතත් ඇදී මොළොර ඇවි අනුන්ගේ පව් කරගහන. විශාල කරදරයක් උඩ මේක.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගීතායයි.
1: අයිබෝවන් සියත රෑදහයයි ගීදායෙන් අද ඔබ හමුවට එන්නේ කෞද කියල කියන්න පුළුවන්. මම 1993 දී තමයි ඔයාලා මාව අඳුරගන්නේ මගේ එක් ගීතයකින්. නමුත් 1980 ඉඳලා මම සංගීත ශේෂ්ත්‍රයේ නියැලී ඉන්නවා. ඒ වගේම ලංකාවේ දේශීය සංගීතයත් සමග මුසුණු සංගීතය නිර්මාණය කරපු සංගීත කණ්ඩායම් දෙකක මම නියෝජනය කරලා තිනවා. දැන් ඔබ දන්නවා මම කවුද කියන එක. අරාබි සංගීතයට ආරට ගීත නිර්මාණය කරපු මම සඳ මුවා වෙලා ගීතය ගායනා කළ සංගීත් වික්‍රමසිංහ. දහවෙනි ගීතයට තෝරගත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ ලිඳළඟ සංගමය. ඒක තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මම පාසල් යන කාලේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් අයල්ලගේ ගීත ගැන යන ගුවන් විදුලියේ යන වැඩසටහනක් තිබුණා ග්ලූකෝරස කියලා. ඉතින් ඒක මම අනිවාර්යයෙන්

ඉරිදට සවන් දෙනවා. ඉතින් ඒ වැඩසටහනේ යන්නේ ජිප්සි සංගීත කණ්ඩායම නිර්මාණය කරපු ඔවුන්ගේ ඔරිජිනල් සින්දු. සංගීත කණ්ඩායමක් හැටියට ලංකාවේ කවුරු හරි විදේශිකයෙක් අපෙන් ඇහුවොත් ඔයාලගේ ශ්‍රී ලංකාවේ ඔරිජිනල් තමන්ගේම කියලා දෙයක් නිර්මාණය කරගෙන එම ගීත වැඩි හරියක් ගායනා කරන කොන්සර්ට්ස් තියෙන සංගීත කණ්ඩායමක් කවුද කියලා ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ ඒ කාලේ ඉඳලම අද වෙනකන් ප්‍රසිද්ධිය අඩු වෙලා නැති ජිප්සීස් සංගීත කණ්ඩායම. ඉතින් සුනිල් අයියා අද අපි අතර නෑ. ඔහුට කරන මගේ ආදරය සහ මගේ ගෞරවයත් එක්ක මං 10 වෙනි ගීතේ හැටියට තෝරගන්න

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: සම්සිය අනු තුනේ ශ්‍රියා කියලා කැසට් පටයක් ඔබට මතක ඇති. ඒ ශක්ති සංගීත කණ්ඩායම කරලීට ආවේ ඒ කැසට් පටේ ඇති නිර්මාණවලින්. ඒ නිර්මාණවල තිබුණා පෙරහැර, තව අරාබි ගීතයක් තිබුණා දීදී. මේ ගීතත් එක්කම ඉස්සර කාලේ පටන් නනන නනානා අදටත් ඒ ගීතය ප්‍රසිද්ධයි. ඉතින් මේ ගීතය චන්ද්‍රදාස ප්‍රනන්දු මහත්මයා තමයි පද රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතය මට අදටත් මතකයි. අපි ශබ්දාගාරයේදී මේකට අවශ්‍ය කරන, අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන නොඑක් මෙවලම්. ඒ කියන්නේ දැන් අපි ගෙදරක මේ සින්දුව කියනවා නම් කොහොමද? එතකොට අර ඒකට අර ඒ කාලේ තිබුණේ මේ නූල් රෝද, ඒ නූල් රෝදේට ඊයන් කොලේ තියලා අන්නේ සද්දේ. එතකොට හැඳි, කුස්සියේ තියෙන හැඳි, ඒ පොඩි පොඩි මේ හට්ටි වලට ගහන සද්ද, අන්නේ ඒකකින් තමයි ඉන්ට්‍රඩක්ෂන් එක පටන් ගන්න මේ සින්දුවේ. ඉතින් අපි සංගීත කණ්ඩායමේ සමාජිකින

0: ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
1: මගේ සංගීත දිවියට පිටුවහලක් වුණු චරිත දෙකක් ඉන්නවා. ඒ මගේ මාමලා දෙන්නෙක්. එක මාමා කෙනෙක් ගාමිණී, අනික් මාමා සුනිල්. එතකොට මේ සුනිල් කියන මාමා ගේ ප්‍රධානතම එයා කැමතිම ගායකයා තමයි MS ප්‍රනාන්දු. එතකොට මට ඇති වයස අවුරුදු 6ක් හෝ 7ක්. MS අයියාගේ මොකද්ද අලුතෙන් පිට වෙන ගීතය, එයා ඒකේ වචන කටපාඩම් කරගෙන මියුසිකල් ෂෝ එක වගේ එයා මයික් එකක් නිකන් අතින් මෙහෙම අරගෙන මෙයා මේ ගීතය ගායකන මරිනා මරිනා. මම ඉතින් පොඩීනේ, මම උඩ ඉඳන් මේව පල්ලෙ ඉඳන් එයා දිහා බලාගෙන ඉන්නවා. එතකොට ප්‍රසංගික බව කියන එක, ඒ කියන්නේ කොහොමද මේ ප්‍රසංගික බවකින් ගීතයක් ඉදිරිපත් කරන්න කියන එක මට ඉවෙන් වගේ දුන්න කෙනෙක් තමයි මේ සුනිල් මාමා. එතකොට එයාගේ කැමැතිම ගායකයා MS ප්‍රනාන්දු මහත්මයා. එතකොට MS ප්‍රනාන්දු මහත්මයාගේ තව තියෙනවා පොල් පොල් පොපොල් පොල් පොල් පොපොල් පිටරට පටවනව, ඒ වගේ ගොඩාක් ගීත තියෙනවා. ඉතින් මගේ හදවතේ ඉන්න බයිලා ගායකකින්ගෙන් පළවෙනියා තමයි MS ප්‍රනාන්දු මහත්මයා. ඉතින් මම අටවන ගීතය හැටියට තෝරගන්නවා ඔහුගේ මරිනා මරිනා. සොල්දාදුවෙක් මෙක්සිකෝවේ දෙවන මහලෝක යුද්ධයට ගිහිල්ලා එයා ආදරය කරපු මරිනා කියන ඒ ප්‍රිය ළඳ එයාට දාලා ඉන්න සිද්ධ වෙනවා. ඒ කතාවක් තමයි ඔහු විසින්ම මගේ හිතන්නේ පද රචනයක් MS අයගෙමයි. ඉතින් ඒ සිද්ධිය ගැන තමයි ඒ ගීතේ කියවෙන්නේ. අපි අහලා බලමු.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: දසමසේ අනු තුනෙන් පස්සේ ශක්ති සංගීත කණ්ඩායම මැද පෙරදිග සංචාරයන් සඳහා ආරාධනාවන් ලැබෙනවා අපිට. ශක්ති සංගීත කණ්ඩායමට සෑම අවුරුද්දකම පාහේ කුමක් හෝ මැද පෙරදිග රටක සංදර්ශන තුනක් හෝ හතරක්. එතකොට මේ අවස්ථාවේදී ආනන්ද අයියා කියනවා, සංගීත අපි මිඩ්ලිස් එනකොට පොඩ්ඩක් අරාබි සින්දු දෙක තුනකුත් බලාගෙන ඇවිල්ලා කිව්වොත් නේද හොඳ කියලා. ඉතින් මොකද මමත් සෞදි අරාබියේ සේවය කරපු නිසා මගෙත් ලෝකයේ තියෙන සංගීත ශෛලීන් වලින් මං ආසම කරන ශෛලිය අරාබි සංගීතේ. ඉතින් ඒක නිසා මමත් කැමති. එතකොට ශ්‍රියා කැසට් එකේ දීදී කියලා ගීතයකුත් අපි ගායනා කරලා තිනවා, මම ගායනා කරලා තිනවා. ඒක මොරොක්කෝ රටේ අරාබි භාෂාවෙන් ඒක කියවෙන්නේ. ඉතින් අපි 1997-98 විතර වගේ වෙනකොට ලෝකේ ප්‍රසිද්ධ වුණා ඊජිප්තු ජාතික අමර් දියාබ් ගායනා කරපු නූර් ලයින්, ඒකේ අපි හබීබි කියලා කියන්නේ, ඒ ගීතය ලෝකේ සෑහෙන විදිහට ප්‍රසිද්ධ වුණා. එතකොට මේකේ ඔවුන්ගේ සංගීත ශෛලියත් මේකට ස්පාඤ්ඤයේ පැත්තෙන් එන සංගීත සම්භවයත් එකතු වෙලා තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බොක්ස් ගිටාර්ස් සමග එකෝඩියන් එක හරිම ලස්සන පාර්ට්ස් එකේ වදිනවා. ඉතින් ඔහුගේ ගායනය, අමරදීප්ගේ ගායනයත් මගේ හිත් බැඳගත්තා. එතකොට මේ ගීතේ මට ඉස්සෙල්ලාම අහන්න ලැබෙන්නේ මැද පෙරදිග සංචාරයකදී. ඒක නිසා මැද පෙරදිග තියෙන පරිසරය කියන දේ, පරිසරය ගහකොළ කියන දේ, උන්ගේ රටේ තියෙන එකම ගහ තමයි රට ඉදි ගහ සහ කාන්තාර, මේ හැම එකකම පරිසරය තියෙන සෞන්දර්ය මේ ගීතය අහනකොට මට අදටත් මගේ මනසට එනවා. ඉතින් ඒක නිසා අපි අහලා බලමු හබීබි හත්වන ගීතය හැටියට අමර්දියාප්ගේ හබීබි ගීතේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැඳායයි ගීතායයි
1: අද සුන්දරු මුණක සේම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ
2: අපි ගීතවලින් දැන් ඇවිල්ලඉන්නේ හයවෙනි ගීතයට රෑදහයයි ගීදහය සංගීත් වික්‍රමසිංහ වන මම තමයි අද මේ ගීත ගැන ඔබට කියන්නේ මගේ මතකයන් අපේ ජීවිතයේ අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවනම් ඒ තමයි අම්මා දවසක් මගේ ලොකු පුතා සනුක මියසික් රූම් එකේ මගේ ගෙදර මියසික් රූම් එකේ ගීතයක් නිර්මාණය කරනවා වගේ ඉතින් කීබෝඩ් එකෙන් එහෙම ප්ලේ කර කර ඉන්නකොට මම රූම් එකට ගිහිල්ලා ඇහුවා පුතේ මොකද්ද ඔයා ඔය හදන්නේ කියලා. එතකොට එයා කිව්වා තාත්තේ මේ අම්මා ගැන සින්දුවක් මට නැහැනේ මම මේ ඒක හදන්නේ කියලා. එතකොට මම එයාට කිව්වා එහෙනම් පුතේ ඔයා මෙලඩි එක හදන්න මෙලඩි එක හදලා වුණාට පස්සේ අපි වචන දාමු මම සින්දුව ලියන්නම් කියලා. ඉතින් එයා මෙලඩි එක හැදුවා. හැදුවට පස්සේ මම ඒ ගීතය පද රචනා කළා. ඉතින් ඒකේ වඩාත්ම වැදගත්දේ පුතත් මමත් ඒ කියන්නේ මගේ බිරිඳ ගැනනේ දැන් එයා අම්මා හැටියට එයා කියන්නේ මගේ බිරිඳ. ඉතින් ඒ මතකයන්. එතකොට එයා තනුව නිර්මාණය කළා මම වචන ලිව්වා. ඉතින් මට මම සාමාන්‍යයෙන් පද රචනා කරන්න මට එහෙම ඉක්මනටම බෑ. ඉතින් මට සාමාන්‍යයෙන් සතියකමාරක් දෙකක් විතර ගියා මේ ගැන ලියන්න. මොකද මගේ ඔළුවෙත් වැඩ කරපු යම් කිසි සිද්ධීන් මාලාවක් තිබුණා. ඉතින් මේ ගීතය අහලා බලන්න මොනතරම් දුරට ඔබට එය සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක. මේකේ වැඩිපුරම ඇහෙන්නේ බටහිර සංගීතයට අනුව තමයි මේකේ සංගීත කණ්ඩ ඇරේන්ජ් වෙලා තියෙන්නේ. නමුත් මවුගුණ ගීතයක් හැටියට එහි තියෙන රසය අඩුවක් වෙලා නැහැ. අපි අහමු අම්මා
1: අංක 6

0: ගීතායයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: චිත්‍රපටයක් ගත්තහම මගේ අප්පච්චිත් මගේ අම්මත් හරිම ආසයි චිත්‍රපටි බලන්න. එතකොට මම විතරයි එයාලට හිටියේ ඒ දවස්වල. එතකොට ගම්පහ පබ්ලික් හෝල් එක තමයි අපිට තියෙන ෆිල්ම් බලන්න යන්න තියෙන්නේ. අප්පච්චි මමයි අම්මයි හවස 6:30 දුලීකා චිත්‍රපටි බලන්න ගියා. KW පෙරා මහත්මයාගේ අධ්‍යක්ෂණය දුලීකා, ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ තමයි සංගීතය. එතකොට මෙම චිත්‍රපටියේ මේ දුලීකා කියන ගීතය, අනිත් ගීතත් හරිම ලස්සනයි, නමුත් මම මගේ වයස ඒ කාලේ මට හිතන විදිහට මට අවුරුදු 11ක් හෝ 12ක් විතර වගේ ඇති. අම්මයි අප්පච්චි මැද්දෙන් ඉඳගෙන මම ඉතින් බලාගෙන ඉන්නදී මගේ හිතට කාවැදුණ සහ ඒ කාලේ හැටියට මොකක්දෝ කම්පනයක් ඇති කළා මේ දුලීකා කියන ගීතය. ආදරමල් පවනේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා තමයි ගායනා කරන්නේ. එතකොට ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ මේ හදවත් බැඳගන්න මේ සොර රටාවන් සහ මේ තනු නිර්මාණ, ඔහුගේ චිත්‍රපට සංගීතයේදී ඔහු එක් එක් චිත්රපටවලට නොඑක් නොඑක් ඔහුගේ සංගීත ශෛලීන් ඔහු උපයෝගී කරගෙන නිර්මාණ කරලා තිනවා. සමහර බඹරු ඇවිත් ඒ ඔපෙරා ස්ටයිල් එකට. එතකොට අපි දන්නවා තව ගීතයක් තියෙනවා, මේ ඔයාලා දන්නවා ගෙදර හිටිය රෝස කැකුළු රෝසා. අපි කවදක්වත් හිතන්නේ මේක මාස්ටර්ගේ නිර්මාණයක් කියලා. නෑ, ඒක මාස්ටර් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම කියන්නේ සිටුවේෂන් එකේ අවස්ථාවේ හැටියට ඔහුගේ හැකියාව සහ ඔහුගේ තියෙන ඒ අපිට විස්තර කරන්න බැරි ඔහුගේ තියෙන හැකියාවන් තුළින් අපිට නිර්මාණ ගොඩාක් දායාද කරලා තියෙනවා. එතකොට එතනින් මම දුලීකා චිත්‍රපටයේ සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන දුලීකා කියන ගීතයට මම තෝරගන්නවා පස්වෙනි ගීතය හැටියට.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: මීළඟට හතරවන ගීතය. හතරවන ගීතය හැටියට මම එන්නේ මගේම ගීතයකින්. සංගීත් වික්‍රමසිංහ කියන ගායකයා හෝ නිර්මාණකරුවා රසික ඔබ වඩාත්ම වැළඳගන්නේ මේ සඳමුවා වෙලා කියන ගීතයෙන්. සඳමුවා වෙලා ගීතය මම සෞදි අරාබියේ සේවය කරන කාලේ මට හම්බෙන් හම්බ වෙනවා දයානන්ද කුමාරසිරි මහත්මයා. ඔබ අහලා තිනවා විදුලි දුම්රියේ චංචල නාදය කියන ගීතය පද රචනා කරලා තින්නේ ඔහු. මට අදටත් පුදුමයි, ඒ ගීතය නිර්මාණය වෙන කාලෙදී රූපවාහිනිය ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් ඒ ගීතයේ තියෙන වචනයක් රූපවාහිනී අංජන රේඛා නලඟන උබේ ළඳ. එතකොට එයාට ඒ රූපවාහිනී කියන වචනේ කොහෙන්ද ආවේ කියන එක මට වචනේ හැදිලා තියෙන්න ඇති. නමුත් ඒ වචනේ රූපවාහිනී ලංකාවේ නැති කාලේ ඒක අලුත් වචනයක් ගීතයකට. ඉතින් ඔහුගේ ඔහුත් සෞදි අරාබියේ ඒ කාලේ 1989-90 කාලෙදි මට ඔහු හමු වෙන්නේ. ඔහු මට හම්බෙලා මට වචන ටිකක් දෙනවා, සංගීත් මට ඔයාව අද හම්බුනේ, මට හිතෙනවා මේ වචන ටික ඔයාට දෙන්න කියලා, කවදා හරි දවසක ඔයාට මේ වචන ටික ඌමනා වෙයි කියලා. මම ඒක ඒ වෙලාවේදී ඌමනාවෙන් බැලුවේ නැහැ. මම බොහොම ස්තුති කියලා අරගෙන මම ඉතින් ඔන්න 91 ලංකාවට ආවා. ඇවිල්ලා ශක්ති සංගීත කණ්ඩායමට බැඳුනන පස්සේ මට ටිකක් කල් යනකොට හිතෙනවා අරාබි සංගීතයත් එක්ක ගීතයක් මගේම කියලා ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඉතින් මම ඔහොම කල්පනා කරගෙන ඉන්නකොට රේණු ඇවිල්ලා අහනවා මොකද කල්පනා කරන්නේ කිව්වා. මං කියනවා ඉතින් මේ විස්තරේ. කිව්වා මෙයා කියන ඉතින් අයියනේ අර ඔයා සින්දුවක් අර වචන වගේක් ගෙනල් තියෙන අර තියෙන අල්මරි ලාච්චුය කියලා. මං ඒක ගන්නවා. ගන්නකොට මේ දයනන්ද කුමාරසිරි මහත්මයා ලිව්ව වචන ටික. ඉතින් ඒ වචන වලට තමයි මම තනුව නිර්මාණය කළා සඳමුවා වෙලා කියන ගීතය නිර්මාණය කළේ. එතකොට ඒකම ඔහු මට ඊට පසු කාලීනව සරායා කියලා ගීතයකුත් දීලා දෙනවා. ඒත් ඒ අරාබි සංගීතයට අනුව තමයි ඒ ගීතයත් නිර්මාණය වුණේ. හොඳයි, එහෙනම් අපි හතරවන ගීතය හැටියට සඳමුවා වෙලා මගේ ගීතය අහලමු.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණක සේම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ
2: කණ්ඩායම් සංගීතය තමයි මට ඇහුන වෙනස් මාර්ග නිර්මාණයන් තියෙන ගීත. ඒ කියන්නේ ගුවන්විල සංස්ථාවේ වෙළඳ සේවයේ තියෙනවා කණ්ඩායම් ගී කියලා වෙනම පැය භාගයක් හෝ මං හිතන්නේ පැය භාගයක්. එතකොට මේක යනවා ඒ කාලේ සමනලයෝ, ලොස් කැබෙලරෝස්, ධර්මරත්න බ්‍රදර්ස් මෙන්න මේ වගේ කැලිප්සෝ ස්ටයිල් එකට හැදුණු සංගීත කණ්ඩායම් වල නිර්මාණයන්. එතකොට මේ කැලිප්සෝ සංගීත කණ්ඩායමල ඒ සංගීතයේදී නෙවිල් ෆර්නැන්ඩෝ කියන චරිතය අපිට අමතක කරන්න බෑ. ගිටාර් වාදනයෙන්, ගායනෙන්, ඒ හැම දෙයකින්ම එක වගේ දක්ෂකම් පෙන්වන නෙවිල් ෆර්නැන්ඩෝ මහත්මයා විසින් ගායනා කරන ලද ගයන ගැයුම් නටන නැටුම්. මේක මගේ හිතේ චිත්‍රපට ගීතයක්. චිත්‍රපටයක නයිට් ක්ලබ් එකක වගේ සීන් එක තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් නමුත් මේකේ තියෙන ඒ කැලිප්සෝ කියන ගතිය, හා ඒ කියන්නේ වොයිසස් වලින් එන හාමනි, ඒක මගේ හිතට කාවැදුන ඒ සංගීත ශෛලිය. ඉතින් මේවා තමයි අපිව පෝෂණය කළේ. මේ ගීත අපිට ඇහෙන්න සැලස්වපු ඒ අපිට තිබුණ ඇත්තට මේ කාලේ ගුවන්විල සංස්ථාවේ චැනල්ස් විතරයි. එතකොට මේ වෙළන්සේවෙන් තමයි මේ හැම එකම යන්නේ. ඉතින් මට අමතක කරන්න බෑ ඒ ගීතය. ඉතින් මම තුන්වෙනි ගීතය හැටියට තෝරගන්නවා නෙවිල් ෆර්නැන්ඩෝ මහත්මයාගේ ගයන ගැයුම් නටන නැටුම් කියන ගීතය.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: මම ඉස්සෙල්ලා කිව්වා සංගීත කණ්ඩායම් කැලිප්සෝ සංගීතයත් එක්ක. ඒ කාලෙදී අතීතයේ බිහිවුණු සංගීත කණ්ඩායම එක්ක සෑහෙන කාලයක් ඒ ගීත නිර්මාණය වෙමින් මෙහෙම ඉස්සරහට යනකොට තව එක් පුද්ගලෙක් විශ්වකර්ම වැඩක් කරනවා. ඉලෙක්ට්‍රොනික ගිටාර් සමග සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා, මූන් ස්ටෝන්ස් කියලා. එතකොට අපේ ගෙදර අප්පච්චි ළඟ තිබුණා මේ රෙකෝඩ් ප්ලේයර් එකක්. එතකොට EP රෙකෝඩ්ස් තිබුණා මේ ගෙදර. ඕකේ තිබුණා, මට මතකයි, සූර්ය ලේබල් එකේ තියෙන EP රෙකෝඩ් එකක්. ඒකේ තිබුණා දිල්හානී දුවනි, කාගෙද ගොන් වස්සා, වනදෙව්ලිය තුරුලේ. එතකොට මේ ගීත පදරචනාව සහ සමහර ගීත පදරචනය කරලා තියෙන්නේ, සංගීත තනු නිර්මාණය කරලා තියෙන්නේ මම මේ කියන අසහාය පුද්ගලයා. ඒ තමයි කැලිප්සෝ සංගීතයෙන් තව ඉදිරියට ගෙන ආපු අපේ කණ්ඩායම් සංගීතය. ඒ කියන්නේ අපේ සිත්, ඒ කියන්නේ කැලිප්සෝ සංගීතෙන් ඒ කාලේ ඉන්න තරුණ කොටස් වසඟයකට පත් කරගන්නවා. ඊට පස්සේ මේ මහත්මයා ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රොනික ගිටාර් වලින් සංගීත කණ්ඩායම් නිර්මාණය කළා. එතනින් ඔහු නිර්මාණය කරන ගීත වලින් තවත් තරුණ කොටස් එම සංගීත ශෛලීන් වෙනඳ ගන්නවා. එතකොට සුපර් ගෝල්ඩන් චයිම්ස්, ගෝල්ඩන් චයිම්ස්, මේ හැම එකක්ම ඔහුගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙන සංගීත කණ්ඩායම්. ඒ තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා ගායනා කරන මලට බඹරිකුසේ. ඒ කාලේ මේ මලට බඹරිකුසේ මෙම ගීතය අලුතින් අපිට ඇහෙන්න ගන්නකොට අපිට ඇත්තටම මේ කියන්නේ මට වෙනම ලෝකයක් මැවිලා පේන්නේ. ඒ කියන්නේ ඒ ඒ එතකොට ඕගන්, ඉලෙක්ට්‍රොනික ඕගන් කියන එකත් ආපු අලුත. එතකොට මේකේ ඉලෙක්ට්‍රොනික ගිටාර් එක ඕගන් එකත් ඔහු මෙම ගීතේ සංගීතයට එකතු කරගෙන තියෙනවා. ඉතින් විශ්වකර්ම පුද්ගලයා තමයි ක්ලැරන්ස් විජේවර්ධන. අපිට කවදක්වත් අමතක කරන්න බෑ. මම තෝරගන්නවා ඔහුගේ මලට බඹරිකු.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: මගේ පළවෙනි ගීතය මම අදටත් ගරු කරන ගායනවේදියෙක් තමයි වික්‍ර රත්නායකයන්. පිබිදෙන ගායක පරපුර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පිබිදෙන ගායක පරපුර සංගීත ගායනා තරඟයට මම සහභාගි වෙනවා. මේ සහභාගි වුණු වට හතරම මම ගායනා කළේ වික්‍ර රත්නායක මහත්මයාගේ ගීත. ඉතින් මෙම ගීත අතුරෙන් ආදරය කියන එක, ඒ කියන්නේ මගේ අතීතයේ, මගේ ජීවිතයේ මට ආදරය දැනෙන්න ගන්නකොට ඒ හැඟීම් සමග මෙම ගීතේ මතකයන් මගේ අතීතයට යනවා. ඒ කියන්නේ මගේ බිරිඳ රේනු, අපි එකම ගමේ එකට හැදී වැඩුණු දෙන්නෙක්. එතකොට මේ ගීතේ තියෙනවා දෛව යෝගයකින් නොයදෝ හමුුණේ අප හමුුණේ. ඒක ඇත්තටම මට හිතෙන්නේ ඒක දෛවයක්. එකක් මගේ අප්පච්චිගේ ගම හංවැල්ල, මගේ අම්මා ගම්පහ ඉලයාගොඩ. අප්පච්චිගේ පළවෙනි ඇපොයින්ට්මන්ට් එක ගනිමුල්ල ගලී හිටියාව මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයා. එතකොට මගේ අම්මා හෙඩ් ප්‍රිෆෙක්ට් ඉස්කෝලේ. එතකොට ගුරු ගෝල ආදර සම්බන්ධයකින් තමයි මගේ අප්පච්චිත් අම්මත් හමු වෙන්නේ. එතකොට ඒ දෙන්නා ඉඩමක් අරගෙන ගේ මගේ මහගේ දැන් අපි ගම්පහගේ හදන්නේ මගේ වයිෆ්ගේ ගේ ඉස්සරහා තියෙන ඉඩමේ, හිස් ඉඩමේ. එතකොට මම ඇවිල්ලා ඉන්නේ ඇයගේ ගේ ළඟට. එතකොට ඒ මතකයන් ඇයව ඉස්සෙල්ලාම දැක්කහම මට ඇති වුණ හැඟීම්, මේ හැම දෙයක්ම දෛව යෝගයකින් කියන ගීතයේ තියෙනවා. ඇදුරු තුමියයි ඔබ ප්‍රේමයේ කියන ඒක ඇත්තනම් ප්‍රේමයේ ඇදුරු තුමියයි. ඒ කියන්නේ මගේ ජීවිතේ හැම දෙයකටම ශක්තියක් වෙලා අද වෙනකන් මගේ දරුව දෙන්නවත් හොඳින් අධ්‍යාපනය දීලා හදලා වඩලා මේ හැම දෙයකින්ම මට සහයෝගයක්, මගේ සංගීත දිවි ඉදිරියට ගෙනියන්න සහයෝගයක් දුන්න මගේ ළඟින්ම ඉන්න මිතුරිය තමයි රේනු. ඉතින් මං රේනුට උපහාරයක් හැටියට මම මේ ගීතය තෝරගත්තා වික්‍ර රත්නායක මහත්මයාගේ දෛව යෝගයකින් නොයදෝ

0: දැන් වෙලාව රාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගෙන්තමන්
1: ශේනයා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7192.492 0.7127777.
3: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
3: මට පාවයව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: ගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි 98.2
4: 94.

0: ඇතු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න pocket money දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත pocket money. 98.4 ගම්පහ

පස්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

Sadıhan Sirte. Sadıhan Sirte. Rahu Asurendra විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرتا සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Kata Pocket Money. දෙපහයි විනාඩි 21යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka. අපි අලුත් දවසකට ඔන්න ඇවිල්ලා අදඟහරුවාදා.
0: අදඟහරුවාදා හරියටම ජූනි මාසේ දෙවනිදා. දැන් ඒ තමයි මේ මාසේ පටන් ගත්තේ. වැඩ ටික ලස්සනට කරගෙන යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා නම් දැන් අවුරුද්ද පහුවලා හිතාගෙන හිටියා. අවුරුද්දෙන් පස්සේ කරනවානේ. මේක කරගෙන යන්න කියලා හිතාගෙන ඉන්නකොටම වෙසක්කාවට අක්ගාලා මාසේ අවසාන හරි වුණාට වෙසක්කාව වෙසක්කේ ලෑස්ති වෙනවා. අර මේවත් එක්ක පොඩ්ඩක් මිස්සුනා නම් ඔන්න දැන් හරියට හරි මං හිතන්නේ කාලේ වැඩ ටික පටන් ගන්න. මොකද ආයේ අපිට ඉන්නේ පොසොන් එකේ මේ මාසේ අන්තිම. ඒ හින්දා තව සති දෙකක් තුනක් වගේ තියෙනවා අපිට වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න.
1: ඔව් ජනවාරි මාසේ පළවෙනිද අපි යම්කිසි විදිහකට වැඩ ටික කරනවා කියලා ප්ලෑන් කරානේ රවිෂ්ක. අපි මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ, මෙන්න මේ විදිහට මම වෙනස් වෙනවා කියලා හිතුවා. හැබැයි දවස්සක් දෙකක් යනකොට ඔය වෙනස් වීම ටිකක් ඇඩ් වෙනවා අපෙන්. ඉතින් ඒ නිසා අපි ආපහු සැරයක් පටන් ගන්න ඕන අද අලුත් දවසක්. ඉතින් අලුත් දවසේ අලුතෙන් පටන් ගන්න කියලා මතක් කරන ගමන් අපි පොකට් මනී දෙන්නත් ලෑස්ති වෙලා ඇවිල්ලා ඉන්නේ.
0: රයිට්. නම් එක මතක් කරන බින්දු 704-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. නමයි ගමයි විතරක් එව්වත් ඇති ඔයාගේ පොඩ්ඩකි. එහෙම වගේම ඔයාට පුළුවන්කම තියෙනවා ඔය අම්මා කෙනෙක් නම් ඔයාට chance එක තියෙනවා අපේ මම්ස් පොකට් මනී segment එකට සම්බන්ධ වෙන්න. එහෙනම් මේ සින්දුව අහලා අපි අද දවසේ අපේ පළවෙනි තරඟකරුවත් එක්ක කතා කරන්න ලෑස්ති. මම රවිෂ්ක.
1: මම ආශි.